කාසිවලට ගන්නත් බෑ, කාසිවලට දෙන්නත් බෑ, මනුස්සකම මිනිසුනේ. කාසිවාසි ඇති අය ළඟ බොහොම හිඟයි ගන්නට නෑ, මනුස්සකම මිනිසුනේ. කාසිවලට ගන්නත් බෑ, කාසිවලට දෙන්නත් බෑ, මනුස්සකම මිනිසුනේ. කාසිවාසි ඇති අය ළඟ

අල්ලහුරක් තියෙන අතින් කාසිවලට ගන්නත් බෑ කාසිවලට දෙන්නත් බෑ මනුස්සකම් මිනිස්සුනේ කාසිවාසී ඇති අය ළඟ කොහොම හිඟයි ගන්නට නෑ මනුස්සකම් මිනිස්සුනේ කාසිවලට ගන්නත් බෑ කාසිවලට දෙන්න

0: 95 FM 93.7 Lakhana Radio ITN.
1: Belau de pahai minadi hatalis hatai.

0: දිනවල රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදී දාර ලකන රේඩියෝ ITN ජීවිතය දිනන්නට පොසිටිව් වයිබ්ස් විත් චාන්ජ්
0: අයබෝවන් සුබ දවසක්. සමහර වෙලාවට ජීවිතේ වෙනස් කරන එක අවුරුද්දක් වෙනුවෙන් ඔබට අවුරුදු 10ක් මහන්සි වෙන්න වෙනවා. ඒ මහන්සිය කැපවීම ගැන අලස සිතුවිලි වලින් හිත පුරව ගන්න එපා. එය මේ ගත කරන මොහොතේදී අපහසුවක් නිෂ්ඵල දෙයක් විදිහට දැනුණත් ලෝකේ සාර්ථකත්වයට පත්වෙච්ච මිනිස්සු සියල්ලන්ම පාහේ දුෂ්කරතා අත්විඳිමින් පරාජයට පත්වෙමින් ඒ අත්දැකීම් පන්නරයක් කරගනිමින් ඉදිරියට පැමිණිය වුන් බව අමතක කරන්න එපා. දවසක් උදාවේදී ඔබ නිකරුණේ නාස්ති කරන කාලය ගැන පරිස්සම් වෙන්න. සමහර කාල ගණනයන් තුල ඔබ හිතනවට වඩා අනවශ්‍ය දේ වෙනුවෙන් කාලය වැය වෙන අවස්ථා ගැන අවබෝධයක් ලබා ගන්න. ඔබේ කුසලතා දැනුම ආකල්ප වර්ධනය කර ගැනීමට ගෝලීය වශයෙන් දහසකුත් අවස්ථාවන් නිර්මාණය වෙලා තියෙද්දිත් තවත් එක් අපතේගිය පැය 24ක් විදිහට ඔබේ උදවුණු අලුත් දවස විනාශ කර ගන්න එපා. දක්ෂතාවයන්ට වඩා ඔබ තමාගත් කුසලතාවයන් තුලින් දක්ෂයන් අති දක්ෂයන් බවට පත්වේ සේවා ස්ථානයකට නැතිවම බැරි අයවලුන් බවට පත්වෙන බව ඔවුන්ට නිතරගෙන්න තනතුරු වරප්‍රසාද හිමිවන බව මතක් කර දෙමින් ඔබේ සිතේ ධෛර්යය නිරන්තරයෙන්ම උපදවා ගන්න. ඒ ධෛර්යය පවත්වා ගන්න. ඒ එක් අයකු වීමට පැය 24 නිසලස කළමනාකරණය කර ගැනීමට දක්ෂෙක් වෙන්න. සමහර වෙලාවට ජීවිතය වෙනස් කරන එක අවුරුද්දක් වෙනුවෙන් ඔබට අවුරුදු 10ක් මහන්සි වෙලා වැඩ කරන්න සිද්ධ වේවි. කම්මැලි නැතිව ඒ අවුරුදු 10 අදිෂ්ඨාන ශෛලියව ගත කරන්න. ඔබට සැනසීමෙන් සාර්ථකත්වය උදා කරගන්න පුළුවන්. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
1: ජීවිතය දිනන්නට
0: පොසිටිව් වයිබ්ස් විත් චාමි. වෙලා උදේ 6යි.
2: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරම.
3: ලඛන මොඩින් ඉස් ඇලු.
4: දෙත් දෙත් දෙත් දෙත් දෙත්

0: අයිබෝන් සුබදසන ජයග්‍රහී වාසනාවන්ත සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම අද මැයි මාසයේ 6 වෙනිදා බදාදා දවසේදී අපි මේ විදිහට ඔබව හමුවන්නේ. අයිබෝන් සුබදසනක් මේ කළා.
1: අයිබෝන් ගිහන් සුබදසන.
0: අද සුදනම් අපි ජාතික ධාරාවේ පුවත්පත්වල වාර්තා කළ තියෙන ප්‍රධාන ප්‍රවෘත්ති වගේම අනෙකුත් ප්‍රවෘත්ති වලට අවධානය යොමු කරන්න අද දිනමින පුවත්පත ඡායාරූප සහිත වාර්තා කළ තියෙන ප්‍රධාන සිරස්තලය දේශපාලකයන් රසකගේ නඩු තීන්දුව ඉදිරියේදී ත්‍රිපුද්ගල මහාදීකරණ ක්‍රියාවලිය වේගවත් වේ ඉනුවන් කොඩිකාරයි වාර්තාව ගෙන වෙතිබෙන්නේ. මේ හිටපු මන්ත්‍රීවරුන් අමාත්‍යවරුන් ඒ වගේම හිටපු ජනාධිපතිවරුන්ගේ පුත්‍රයන් සම්බන්ධයෙන් තමයි අද දවසේ දිචාරූප පළ කළ තිබෙන්නේ. නමල් රාජපක්ෂ, ශෂෙන් රාජපක්ෂ ඒ වගේම විමල් වීරවංශ, ප්‍රියංක රජරත්න, රාජිත සේනාරත්න, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ෂාන් ඒ වගේම අදවසේ දිවාර්තක් සරණ ගුණවර්ධන, ලක්ෂ්මණ යපාබේ වර්ධන, මර්වින් සිල්වා, එවැගේම පාටලි චම්පික රණවක, කෙහෙලිය රබුක්වැල, සරණ ගුණවර්ධන, චාමර සම්පත් දසනායක මේ සියලු දෙනාගේම ඡායාරූප සහිතව අදවසේදී වාර්තා කළ තිබෙනවා. නුවන් කොඩිකාරයි වාර්තාව ගෙන විත්ති වෙන්නේ. අපි මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරමු අද ඇතුල් පිටුවලට ගිහිල්ලා. විමල් නිර්වංශ, ප්‍රියංක රජරත්න, රාජසේනාරත්න, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සජින් වාස් ගුණවර්ධන, චාමර සම්පත් ගුණවර්ධන, චාමර සම්පත් සරණ ගුණවර්ධන, ලක්ෂ්මණ යපාබේ වර්ධන, මර්වින් සිල්වා, නමල් රාජපක්ෂ, ශෂේන්ද්‍ර රාජපක්ෂ, චම්පික රණවක, කෙහෙලිය රඹුක්වැල්ල, ඒ වගේම යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිසකගේ නඩු තීන්දුව ඉදිරියේදී ඒමට හැකි බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කර තිබෙනවා කියලයි අද වාර්තා කරලා තිබෙන්නේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. වැඩිදුරටත් ඔහු සඳහන් කළේ සමහර නඩු කල්යන්නත් පුළුවන්. සරණ ගුණවර්ධනගේ නඩු අප්‍රේල් 30 වනදාද කොහෙද තිබුණා? මැයි 25ට කල් ගියා. පොඩ්ඩක් බලන් හිටියොත්, මතක තියන් හිටියොත් නඩු දින මතක තියාගන්න පුළුවන්. එය සාමාන්‍ය දැනීමයි කියලා ඔහු සඳහන් කළා කියලයි අද දිනමින පුවත්පත ප්‍රධාන සිරස්තලය විදිහට වාර්තා කරලා තියෙන්නේ.
1: Let's move to the Daily News newspaper Gihan. $2.5 million treasury fund debt repayment diversion issue, multiple levels of probe underway. Minister said creditors unlikely to classify issue at debt default. Full report will be submitted to Parliament in near future. Furthermore, in detail, multiple levels in investigation are underway regarding the incident of $2.5 million fraud paid by the Treasury to the third party and holding the position of Finance Minister Secretary will not hinder fair investigation. Labour Minister and Finance, Planning and Economic Development Deputy Minister Dr. Anil Jayanthafernandu told Parliament. Let's see more details about it in Sinhala Gihan.
0: මහබහන්ඩාගාරයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක වෙනත් පාර්ශ්වයකට පත්වීමේ සිද්ධිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඒ පිළිබඳව අධිකරණයටද කරුණු වාර්තා කළ බව අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා. ඊයේ පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින්
2: මේ සම්බන්ධයෙන් වූ පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන් අතර එම විමර්ශනයෙන් ලැබුණු තොරතුරු බී වාර්තාවක් මගින් අධිකරණය වෙත දැනටමත් වාර්තා කර ඇත. පාර්ලිමේන්තුව අප්‍රේල් මාස අවසන් සතියේදී රැස් නොවූ නිසා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට අවස්ථාවක් නොමැති විය. එසේ වුවද එම කටයුත්ත සම්බන්ධයෙන් අඛණ්ඩව පරීක්ෂණ පවත්වාගෙන යන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වාර්තා කිරීම මෙන්ම අභ්‍යන්තර කමිටුවක් මගින් පරීක්ෂණයක් කර එම කමිටුවෙන් අනාවරණය වූ තොරතුරු මත නිලධාරීන් 4 දෙනෙකුගේ වැඩ තහනම් කර ඇත. ඒ අනුව කිසිම අයුරකින් මේ කරුණු වාර්තා කිරීම මගහැරීමක් සිදු කර නැත. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට මේක වාර්තා කරනවා 2026 ජනවාරි 9 වෙනිදා. එය ශ්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පිටපත් කරනවා එදිනම. ඊළඟට ඕස්ට්‍රේලියාවේ එක්ස්පෝර්ට් ෆයිනෑන්ස් ආයතනය, ඒ තමයි ණය හිමියා, මුදල් නොලැබූ බව වාර්තා වෙනවා 2026 මාර්තු 23 වෙනිදා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිත පැමිණිල්ලක් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් විසින් 2026 මාර්තු 24 සිදු කරනවා. මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයට වාර්තා කිරීම සිදු කරන 2026 අප්‍රියල් 1 වෙනිදා. අධිකරණයට මේ සම්බන්ධයෙන් බී වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම මේ කුමන ගණයේ වරදක්ද යන්න පිළිබඳ තීරණය කිරීමට අදාළ ආයතන විසින් මේ වෙනකිට පරීක්ෂණ සිදු කරමින් පවතිනවා. සාධාරණ පරීක්ෂණ සිදු කිරීමට අමාත්‍යාංශ ලේකම්වරයා තනතුරේ සිටීම බාධාවක් නොවේ. නිලධාරීන් විසින් රාජකාරී පැහැරෑරීම පිළිබඳ පරීක්ෂණ වලින් ලැබෙන තොරතුරු මත අදාළ නිගමනයන් සහ ක්‍රියාමාර්ග ගනු ඇත.
1: මහා භාණ්ඩාගාරයෙන් ඇමරිකා ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් පාර්ශ්වයක් අතට පත්වීමේ සිදුවීම පිළිබඳ මේ වන විට විධිමත් පරීක්ෂණයක් ක්‍රියාත්මක වන බව අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසනවා. ඒ ඇමරිකා ABI සහ ඕස්ට්‍රේලියා ෆෙඩරල් පොලිසියේ සහාය ලබාගෙන ඇති බවත් සඳහන් කරමින්.
3: කරුණු දක්වනකොට ඇත්තටම කනගාටු වෙනවා. දේශපාලන වාසි සඳහා කොච්චරනම් කරුණු විකෘති කරන්න පුළුවන්ද? බලය වෙනුවෙන් මලමිනියක් හෝ විකුණන්න පුළුවන් තත්වයකට විපක්ෂයේ සමහර මන්ත්‍රීවරු වැටීම ගැන බරපතල කනගාටුවක් තිබෙනවා. කොයිම අවස්ථාවකත් මේ රජය විසින් ඩොලර් මිලියන 2.5ක් නැති වුණා කියන එක වහන්න යන්නෙත් නැහැ, උගනාවකුත් නැහැ. ඒක උනේ නොසලකිල්ලෙන්ද? ඒක උනේ වංචානික ක්‍රියාවක් කරාද? එහෙනම් කවුද ඒ කරේ කියන එක හොයන එකට තමයි මේ විමර්ශනය පවත්වලා තියෙන්නේ. මොකද කවුරු වැරදි කරත් ඒ හොරු හොයාගන්නෙත් අපි, දඩුවම් කරන්න උසාවි ඉදිරිපත් කරන්නේ අපේ ආණ්ඩු කාලය තුලම කියලා ඉස්සලම කියනට ඕන. මේගොල්ල කියපු දේ රෙඩ් ෆ්ලැග් අනම්මනම් මුකුත් නැහැ. මේක අනාවරණය වෙන්නේ කවදද? මාර්තු 22 ලිඛිතව පැමිණිලක් කරනවා. මාර්තු 24 වෙනිදා දවස් දෙකක් ඇතුළත පැමිණිල කරනවා. එදාම අභ්‍යන්තර විගණනය ආරම්භ කරනවා මාර්තු 24. ඊට පස්සේ මහා බැංකුවේ මූල්‍ය බුද්ධි අංශයට දැනුවත් කරනවා. සර්ට් ආයතනයේ දැනුවත් කරනවා. මේ සියල්ලම අපි කරනකොට මේ සුම්බුම් කෑලි අපිව කරනවා කියලා දන්නේත් නැහැ. මේ වන විට ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් පොලිසිය සමග ඒ අවධාරිතා ගිවිස අනුව ඔවුන්ගේ සහාය මේ විමර්ශයට ලැබෙනවා. ඒ වගේම මේ විමර්ශනයේ සමහර කොටස් ඇමරිකාවේ FBI එකෙත් උදව් ඇතුවයි අපි කරගෙන යන්නේ. අපි හැම කාර්යක්ෂම වැඩ කරනකොට මම අහන්න කැමතියි සුම්බුම් කෑලි වලින්. ඒතර කබ්‍රාල්, ග්‍රීක් බොන්ඩ් නඩුව, රටනද මිලියන ඩොලර් මිලියන 12.6ක් සුම්බුම් කෑලි කොහෙද හිටියේ? කතා කරාද? නෑ, ගෝඨාභයට මහින්දාට බය ඇඳගෙන හැංගිලා හිටියා. හැබැයි ඒ ග්‍රීක් බඳුකර දැම්මෙත් අපි. තවම පාර්ලිමේන්තුවට කියන්න අවශ්‍ය නැති විමර්ශන රාශියක් කරනවා. ඒ නඩු ටික පැවරෙනවා මේ අවුරුද්ද අන්තිම වෙනකොට කේන්ද්‍රීය ගන්න එපා.
0: එතකම අපි තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන සූදානම්. මේ දිනමින පුවත්පත දවසේදී වාර්තා කළ තියෙන තොරතුරු පිළිබඳව තමයි අපි අවධානය යොමු කරන සූදානම් සිටින්නේ. බහන්දාගර් සයිබර් අපරාධ ඇමති අනිල් ජයන්ත මැතිසභේදී කරුණු පහදයි කියලාද දිනමින පුවත්පතත් වාර්තා කළ තිබුණා. මේකලා අපි ඒ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළා. එතකම මේ දුම්රිය ටිකට් පත් ඩිජිටල් වේ යද දිනමින පුවත්පත වාර්තා කළ තිබුණා. ඡායාරූප සහිතව රන්මලි සෝමසිරි, පාරුන්දියා ගුණදාස සහ සුලෝචන ගමගේ වාර්තාව ගෙන වෙත් තිබුණේ. අපි ඒට අවධානය යොමු කරන්න ප්‍රථමව ඩේලි නිවුස් පුවත්පතට අවධානය යොමු කරමු. මේකලා
1: පයිලට් ප්‍රොජෙක්ට් ටු ඉන්ට්‍රොඩියුස් ඩිජිටල් රේල් ටිකට්. For the more detail, in line with the project to digitalize railway service, a pilot project to introduce a digital ticket instead of the traditional physical ticket has been launched at several stations in the Kalani Valley line, such as the Baseline Road, Kota Road, Kirulapan and Narahempeta. At these stations, the traditional tickets previously should have been discontinued, and instead, passengers are now issued a receipt containing a QR code. So, Yogihan.
0: දුම්රිය සේවා ඩිජිටල් කරණය කිරීමේ ව්‍යාපෘතියට දාලව දුම්රිය ටිකට් පත් වෙනුවට ඩිජිටල් ටිකට් පතක් හඳුන්වා දීමේ නියමු ව්‍යාපෘතියක් කැලණිවැලි දුම්රිය මාර්ගයේ මැයි පළමුවනදා සිට ක්‍රියාත්මක කර තිබෙනවා. බේස් ලයින්, කොටා රෝඩ්, කිරුලපන, නාරහෙන්පිට දුම්රිය ස්ථාන මූලික කරගැන්මෙන් මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර එම දුම්රිය ස්ථානයන්හි මෙතෙක් දුම්රිය දෙපාර්තමේන්තුව නිකුත් කළ රෝස පැහැතේ දුම්රිය ප්‍රවේශ පත්‍ර භාවිතෙන් ඉවත් කර තිබෙන අතර එවෙනුවට දුම්රිය මගින් වෙනුවෙන් නිකුත් කරන්නේ QR කේතය සහිත රෙසිට් පතක් කියලයි අද චාරූප සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළ තිබෙනේ. දුම්රිය පොළ ස්ථාන කිහිපයක් ස්කෑන් යන්ත්‍ර සවිකර ඇති අතර QR කේතය සහිත රිසිට් පත මිලදීගත් පුද්ගලයන් එම ස්කෑන් යන්ත්‍රය හරහා QR කේතය ස්කෑන් කිරීමෙන් පසුව වේදිකාවට පැමිණ දුම්රියෙන් තමන්ට අදාළ ගමනාන්තය දක්වා ගමන් කරනවා. මෙම ක්‍රමවේදය ඔස්සේ නිකුත් කරන ඩිජිටල් ටිකට් පත් පරීක්ෂා කිරීමට අදාළ ස්කෑන් යන්ත්‍ර සෑම දුම්රිය ස්ථානයකටම යොමු කර ඇති අතර ප්‍රවේශ පත් පරීක්ෂකවරුන්ටද ඊට අදාළ උපකරණ ලබා දීමට පියවරගෙන තිබෙනවා. මෙම නියම ව්‍යාපෘතිය මගින් මතුවන ගැටලු හඳුනාගෙන ඊට විසඳුම් ලබා දෙමින් දුම්රිය සේවා ඩිජිටල් කරුණේ කඩිනම් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවට පළමුව මෙම මාර්ගයේ සියලුම දුම්රිය ස්ථානවලටද ඉන්පසු අනෙකුත් මාර්ගවලටද මෙම පද්ධතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වනවා කියලයි අද දිනමින පුවත්පත සටහන් කර තිබෙන්නේ.
1: Let's move to the Daily News newspaper. Important MOUs in multiple sectors with Vietnam. President here on two-day official visit tomorrow. For the more in detail, several memoranda of understanding spanning multiple sectors are set to be signed during the Vietnam President's two-day official visit to Sri Lanka. The President of Vietnam is scheduled to arrive in Sri Lanka tomorrow at the invitation of President Anuradha Kumara Dissanayake. Let's see more details about it in Sinhala Gyan. අද මේ සම්බන්ධයෙන් පුවත්පත් ගණනාවක් තොරතුරු සටහන් කරලා තිබෙනවා. ලංකාදීප පුවත්පතත් අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. අපි අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පතට.
0: වියට්නාම් ජනපති හෙට ඒ අද ලංකාදීප පුවත්පතයි මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තිබෙන්නේ. අපි බලමු මේ සම්බන්ධයෙන් අතුල් පිටවලට ගිහිල්ලා රංජන් කස්තුරි ආරච්චි ගිරණ වාර්තාව. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනය පරිදි වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති ටෝ ලාම් මහතා හෙට සහ අනිද්දා දිනවල මෙරට නිල සංචාරයක නිරත වනවා. එහිදී දෙරට අතර සහයෝගිතාවය වර්ධනය කර ගැනීමෙන් ක්ෂේත්‍ර කිහිපයක් ආවරණය වන පරිදි අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමට නියමිත අතර ඒ සඳහා කැබිනට් අනුමැතියද හිමි වී තිබෙනවා. එනෝ මෙරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය හා වියට්නාම් සංස්කෘතික ක්‍රීඩා සහ සංචාරක අමාත්‍යාංශය අතර තොරතුරු සහ සන්නිවේදන ක්ෂේත්‍රයේ සහයෝගිතාවය පිළිබඳව වන අවබෝධතා ගිවිසුම බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ වියට්නාම් සංස්කෘතික ක්‍රීඩා සහ සංචාරක අමාත්‍යාංශය අතර සංස්කෘතික සහයෝගිතාවය පිළිබඳව අවබෝධතා ගිවිසුම් සහ බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ වියට්නාම් ජනවාර්ගික හා ආගමික කටයුතු අමාත්‍යාංශය අතර ආගමික ක්ෂේත්‍රයේ සංවර්ධන ආගමික ශිෂ්‍ය සුබ සාධනය ආගමික විශ්වාසය සිරිත් විරිත් ප්‍රචාරණය සහ ආරක්ෂා කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට නියමිතයි කියලාද දීර්ඝ විස්තරයක් සහිතව ලංකාදීප පුවත්පත වැඩිදුරටත් සඳහන් කළා තිබෙනවා. අපි පුංචි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමෙන් අනතුරුව නැවත හමු වෙමු ලක්කන මෝනින් නිවුස් අලට් එක. ආරාධනා කරනවා ඔබට FM 93.5 FM 93.7 ලක්කන මෝනින් නිවුස් අලට් එක එකතු වෙන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්මන් සමුහ ව්‍යාපාර වෙතින්ගෙන් අපිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස්වන් ක්‍රීවී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවනගේ නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1

0: සතියේ දිනවල රාත්‍රී 7ට ලක්කනේ
1: සංදතිය දාන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා තමයි කෝටි යතේ එන්එල්බී තනට තහන එළතුරයි ප්‍රති සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්ම සම්පත තහන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

සතර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: ලෞදසන 6යි විනාඩි 24යි අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන මේ දිවයින පුවත්පත අනුරාධා හිරිපිටියගේ ගෙනන වාර්තාව විදුලි බිල වැඩි කිරීම ගැන මහජන අදහස් ලබා ගැනීම අද දවසේ දිවාර්තා කළ දෙනවා දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු මෙවසරේ දෙවන සහ තුන්වැනි කාර්තු සඳහා විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වාචිකව මහජන අදහස් ලබා ගන්නා මහජන උපදේශන දිනය අද පෙරවරු 8:30 සිට පස්වරු 3 දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට දේමිතව තිබෙනවා කියලායි අද දිවයින පුවත්පත සටහන් කරලා තිබෙන මේ සම්බන්ධයෙන් තොරතුරු නැෂනල් සිස්ටම් ඔපරේටර් පුද්ගලික සමාගම මගින් අතිවිශේෂ විදුලි ගාස්තු සංශෝධනයක් අවශ්‍ය බවට මහජන උපයෝගිතා කොමිසමට යෝජනා කර තිබුණු අතර එම යෝජනාව සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම මෙසේ මහජන අදහස් ලබා ගැනීමෙහිවත් මහජන උපදේශනය සිදු කිරීමට කටයුතු සිදු කර තිබෙනවා. මෙම මහජන අදහස් සැලකිල්ලට ලක් කර විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණය පසු නිකුත් කිරීමට නියමිතයි කියලාත් අද දිවයින පුවත්පත වැඩිදුරටත් සටහන් කළා.
1: ලංකාදීප පුවත්පතට අංජනමහික වීරරත්න ගෙනෙන වාර්තාවේ අද තොරතුරු සටහන් වෙලා තියෙනවා. මැයි රැලියේ ජනපති කතාව අධිකරණයට බරපතල තර්ජනයක්. විපක්ෂය මැති සභා මන්ත්‍රීගෙන් නිවේදනයක් කියලායි අද සඳහන් කළ තියෙන්නේ. අධිකරණය විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත නඩු තීන්දුව ගැන මැයි දින රැලියේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශයට

0: පත් කිරීම අධිකරණ ක්‍රියාදාමයට බරපතල තර්ජනයක් බව විපක්ෂයේ දේශපාලන පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා කියලා තමයි අද ලංකාදීප පුවත්පත සටහන් කරන්නේ. ඒත් එක්කම ලංකාදීප පුවත්පතේ මද සටහන් කළ තිනෝ අධිකරණයේ ස්වාධීනත්වය ජනපතිගේ ප්‍රකාශයට නීතිඥ සංගමේ කනස්සල්ල ජනපති අනුර කුමාර දිසානායක මහතා මැයිදින රැළියේදී නඩු තීන්දුව ප්‍රකාශ කිරීමෙන් අධිකරණයේ ස්වාධීනත්වය කෙරෙහි ඇති මහජන විශ්වාසය පළුදු විය හැකි බව ශ්‍රී ලංකා නීතිඥ සංගමේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ප්‍රජාතන්ත්‍රවාදී අත්තිවාරම නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කරන ස්වාධීන අධිකරණයක් ස්ථාපිත කිරීම බව පෙන්වා දෙන එම සංගමය බියෙන් හෝ පක්ෂග්‍රාහීත්වයෙන් තොරව යුක්තිය ක්‍රියාත්මක වන බවට ජනතාව තුළ සහතිකයක් ඇතිවිය යුතු බවද පෙන්වා දෙනවා කියලයි සඳහන් කළ තියෙන්නේ. අධිකරණයේ ස්වාධීනත්වය සහ සම්පූර්ණතාව සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය කැප වී සිටින බවත් ඒ ආරක්ෂා කිරීම සහ සුරක්ෂිත කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බවත් නීතිඥ සංගමය සඳහන් කරනවා කියලා තමයි අද ලංකාදීප පුවත්පතේ වාර්තාව.
1: මුදල් අමාත්‍යාංශයේ ලේකම් ද්විප්ත පුරවැසියෙකු කුණුවේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස කියයි කියලා ශ්‍යාම් නුවන් ගණේවත්ත දිවේනි පුවත්පතට කියන වාර්තාව. ආචාර්ය හර්ෂණ සූර්යපෙරුම් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හා නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරන අවදී හෝ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාව කටයුතු කරන අවදීදී හෝ ද්විප්ත පුරවැසියෙකු නොවන බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරනවා. ඔහු මේ තනතුර දරන කිසිම අවස්ථාවකදී ද්විත්ව පුරවැසියෙකු නොවන බව තමා ඉතා වගකීමෙන් ප්‍රකාශ කරන බවද අමාත්‍යවරයා එහිදී අවධාරණය කර තිබෙනවා. එම තනතුරු දරන අවස්ථාවලදී ඔහු ද්විත්ව පුරවැසියෙකු නම් ඔහුට එරෙහිව අධිකරණයට යාමට හැකි බවද මාධ්‍යවේදීන් විසින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ ද්විත්ව පුරවැසි භාවය පිළිබඳව අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියා කියලයි අද දිවයින පුවත්පත වාර්තා කළ තිබෙන්නේ.
0: ඔය සම්බන්ධයෙන් අද තොරතුරු සටහන් වෙලා තියෙනවා ගිහන් ලක්ෂණ ප්‍රවෘත්ති විකාශය අරගෙන එන තොරතුරු වලත් ඊයේ දවසේදී අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වමින් තමයි මේ බව ප්‍රකාශ කළේ. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් සඳහන් කරපු අදහස් පළ කරපු අදහස් මොනවද කියලා. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට ද්විත්ව පුරවැසි භාවයක් නොමැති බව වගකීමෙන් පවසන බව තමයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරන්නේ.
2: ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ නියෝජ්‍ය අමාත්‍ය ලෙස කටයුතු කරන අවධියේදී හෝ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස කටයුතු කරන අවධියේදී ඔහු ද්විත්ව පුරවැසියෙක් නම් ඇත්තටම ඔබට ඔහුට එරෙහිව අධිකරණ කරන්නත් පුළුවන්. එනිසා ඔහු ද්විත්ව පුරවැසියෙක් නොවේ. මම ඉතාම වක්කීමෙන් කියන්නේ ඔහු මේ තනතුරු දරන කිසිම අවස්ථාවකදී ද්විත්ව පුරවැසියෙක් නොවේ. මුදල් අමාත්‍යාංශ විසින්ම හඳුනාගත්ත ක්‍රියාවලියක සිදුවීමක් තමයි මුදල් අමාත්‍යාංශ විසින් පරීක්ෂණ කරන්න පටන් ගත්තේ. මුදල් අමාත්‍යාංශ විසින්ම තමයි ඒ සම්බන්ධයෙන් අදාළ විසඥභාවයේ සහිත ආයතනවලට සහ පරීක්ෂණ කරන ආයතනවලට පැමිණිලි කරලා තිබෙන්නේ. සමුදල අමාත්‍යාංශ ලේකම්වරයා ඒවත් වෙන කිසිම බොනාවක් නැහැ. කරුණු විකෘති කරලා තමන්ට සමාජ මාධ්‍යවල සහ මාධ්‍යවල වටිනාකමක් ගන්නට කරන මේ මැදිහත් වීමේ ප්‍රතිඵලය මොකක්ද? අපි මේ කලින් ඉඳන් කිය කියා හිටියා මේක සරල කාරණාවක් නෙවෙයි. මේක ඉතාම බරපතලයි. විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට හරි ඔය කාට හරි ඒගොල්ලන්ට තිබෙන්නේ මාධ්‍යවල මූණ දබා ගැනීමේ තරගයක්. හැබැයි මේවා සමහර ඒවා ජීවිත සම්බන්ධ ප්‍රශ්න. පරීක්ෂණයක් මුලමුණින් අවසන් නොවන තෙක් වැරදි ප්‍රවෘත්ති ප්‍රචාරය කරලා ෆේක් පෝස්ට් හදලා ප්‍රචාරය කරලා දැන් වෙලා තියෙන වැඩේ ඔබ දන්නවා. විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ පැත්තෙන් ඒ පවුල පැත්තෙන් අදාළ ආයතනවලට පැමිණ ලැබෙයි කියලා ආණ්ඩුවේ අමාත්‍යවරයෙක් කරයි කියලා වැරදි ප්‍රවෘත්තියක් ෆේක් පෝස්ට් එකක් දාලා ඒක ෂෙයා කරලා දැඩි කම්පනියක් ඒ පුද්ගලයන්ට ඇති කරලා ඒ පුද්ගලයන් චූදිතයන් බවට පත් කළා පරීක්ෂණ නොකර කරන ලද ක්‍රියාදාමයේ අවසාන ප්‍රතිඵලය තමයි ඒ අයගේ ජීවිත නැති වෙන එක. සස කරුණාකරලා මම කියන්නේ මේක එක මම කිව්වේ මේක නිකන් තොරොම්බල් කරගන්න වැඩක් නෙවෙයි. අපි පරීක්ෂණ කරනවා කවුද මේකට සම්බන්ධ කියලා හොයාගෙන යනවා. ඊට කලින් පරීක්ෂණ පැවැත්වෙන අතරතුරදී තමන්ගේ දේශ පාලන අවශ්‍යතාවයන් මත මේ වෙන දේවල් කරන්න එපා කියලා මම කියන්න කැමතියි. ඔබට ආණ්ඩුවට මඩ ගහන්න ඕන නම් ආණ්ඩුවත් එක්ක හැප්පෙන්න. හැබැයි නිලධාරීන් එක්ක මේ විදිහට කටයුතු කරන්න යන්න එපා.
0: පළාත් සභා ඡන්ද විමසීම් හැර අනෙකුත් මැතිවරණ නීති සමාලෝචනය කර වාර්තා කිරීම සඳහා සමාජිකයන් 12 දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කර තිබෙනවා. කථානායක ජගත් වික්‍රමරත්න මහතා ඒ බව ඊයේ දවසේදී පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා. අපි හලබල මෙතුමන් ඒ සම්බන්ධයෙන් පළ කර අදහස් මොනවද කියලා.
3: මැතිවරණ සම්බන්ධයෙන් වන නීති පළාත් සභා ඡන්ද විමසට අදාළ නීති හැර සමාලෝචනය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහාත් ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහාත් වන පාර්ලිමේන්තු විශේෂ කාර්ක සභාවේ සේවය කිරීම සඳහා ගරු මහාචාර්ය AHMH අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුතුව මතු සඳහන් මන්ත්‍රීවරයන් මම විසින් පත්කරන ලද බව පාර්ලිමේන්තුවට දන්වනු කැමැත්තෙමි. ගරු ආචාර්ය උපාලි පන්නිලගේ මහතා, ගරු මුනිර් මුලාෆර් මහතා, නීතිඥ සුනිල් වටගල මහතා, රවි කරුණානායක මහතා, ජේ.සී. අලවතුල මහතා, ගරු හර්ෂණ රාජකරුණා මහතා, කදරවේලු ෂණ්මුගම් කුගදාසන් මහතා, රුවන්තිලක ජයකොඩි මහතා, නීතිඥ තුෂාරි ජයසිංහ මහත්මිය, මයිල්වානගම් ජිගදීසරන් මහතා, චන්දිම හෙට්ටිආරච්චි මහතා.
4: දෙදහස් විසිහත වසර සඳහා හයශ්‍රේණිය නවාධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ජාතික මෙහෙයුම් කමිටුවේ ඍජු අධීක්ෂණය යටතේ අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය ප්‍රකාශ කළා. ඒ ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින්
5: 2027 හයවෙනි වසර ආරම්භ කරන්න සියලුම කටයුතු සූදානම් කරමින් යන්නේ. 2026 ආරම්භ කරපු පළවෙනි වසර දැන් සාර්ථකව කරගෙන යනවා. 2027 වර්ෂයටත් ආරම්භ කරනවා. ඒ සඳහා ක්‍රියාකාරකම් පොත් ප්‍රින්ට් කරන්න පටන් අරගෙන තියෙන්නේ. 2027 හයවෙනි වසරේ අපි ඒ සියලුම මොඩියුල සමාලෝචනය කරලා විෂයානුකූල කමිටුපත් කරලා ඒක සමාලෝචනය කරලා වෙන්න ඕන වෙනස්කම් සාකච්ඡා කරලා ඒව සියල්ලම දැන් සම්පූර්ණයි. මුද්‍රණය කරන්න මේ මාසය තුල යවන්න නියමිතයි. 6 වසර සඳහා ගුරු පුහුණුවත් ආරම්භ කරනවා. ජූනි මාසයේ වෙනකොට 6 ශ්‍රේණියේ ගුරු පුහුණුවත් ආරම්භ කරන්න සැලසුම් කළා තියෙනවා. ඒ සඳහා මුදල් වෙන් කළා තියෙනවා.
6: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: വിളവുദാസന ഹയ വിനാടി സ്തുനാപ്പ് സുദനം ഈ ദിവസത്തി ജാതികൾ ഉത്തരമണ്ഡലേ ദിനും മതിലത് ഉത്തരായ്പാത്തുള്ള നില പ്രതിഫല സഹൻ കരണീയമാസത്തി മഹജൻ സമ്പത്ത് ക്രിയാത്മക ജഗ്രഹി ഹയദാസ്യ അസുവന ദിനം വാറെ വിദേഹത്ത് ജഗ്രഹി ഇംഗ്ലീഷ് അക്ഷര ബാട് പാത്തുന വി ഇംഗ്ലീഷ് അക്ഷര ജഗ്രഹി അങ്ക് അങ്ക് അട്ട് അങ്ക് തുണ് നവതത്തങ്ക തുണ് അങ്ക് ദക്ക് നവതത്തങ്ക ദക്ക് സഹ അവസാനേട്ട് അങ്ക പഹ
1: ගොවිසෙත 4422 වෙනි ජයග්‍රහ දිනම් වරේ දවසේදී ක්‍රියාත්මකුනේ එන් ඉංග්‍රීසි අක්ෂරයේ වසනමන්ත ඉංග්‍රීසි අක්ෂරයේ වෙනකොට ජයග්‍රහී අංක අංක 8 අංක 19 අංක 39 සහ අවසානයේට අංක 80 විදිහටයි සටහන් වෙන්නේ.
0: ඊදවසේදී මෙගා පව ජයග්‍රහී 2528 වෙනි දිනම් වරේ ක්‍රියාත්මකුණා ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ බාඩපත්ුනේ එල් ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී සුපිරි අංකයේ විදිහට සටහන් වන අංක 22 එදගම ජයග්‍රහී අංක විදිහට අංක 19 අංක 25 අංක 64 සහ අවසානයේ අංක 65
1: දන නිධානයේ 2210 වන ජයග්‍රහ දිනම් වරේ දවසේදී ක්‍රියාත්මකුනේ ඉසඩ ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ වෙනකොට ජයග්‍රහී අංක අංක 9 අංක 62 අංක 76 සහ අවසානයේට අංක 77 විදිහට සටහන් වෙනවා.
0: හඳහන ජයග්‍රහී 1489 වන දිනම් වරේ දවසේදී ක්‍රියාත්මකුනේ බලන්න බිලුත්‍රය පතේ සටහන් වෙලා තිබෙන ලග්න සංකේතයේ බාරපත්ලා තිබෙන කටක ලග්න සංකේතයද කියලා. එතකම ජයග්‍රහී අංක විදිහට අංක 1 අංක 15 අංක 19 සහ අවසානයේට අංක 58.
1: අද සම්පත 755 වන ජයග්‍රහ දිනම් වරේ දවසේදී ක්‍රියාත්මකුනේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ V ඉංග්‍රීසි අක්ෂර විදිහට සටහන් වෙනවා. ජයග්‍රහ අංක අංක 3 අංක 2 නැවතත් අංක 2 සහ අවසානයේට අංක 5 විදිහටයි සටහන් වෙන්නේ.
0: NLB ජය 448 වන දිනම් වාරයේ දවසේදී 448 වන දිනම් වාරයේ දවසේදී ක්‍රියාත්මකුනේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ බාඩපත්ුනේ Q ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී අංක අංක බිඳුව අංක 2 නැවතත් අංක 2 සහ අවසානයේට අංක 9.
1: සුබ දවසක් 296 වෙනි ජයග්‍රහ දිනම් වාරයේ දවසේ දෙක් ක්‍රියාත්මකුණ අරගෙන බලන්න ඔබ මිලදී ගත ලොතරැයි පතේ සටහන් වෙලා තියෙන ජයග්‍රහී ලග්න සංකේතයේ කටක ලග්න සංකේතයද කියලා. ඒත් එක්කම ජයග්‍රහී අංක අංක 32 අංක 42 සහ අංක 59 විදිහටයි සටහන් වෙන්නේ. සුබ දවසක් 296 වෙනි දිනම් වාරයේ ජයග්‍රහී ප්‍රවර්ධන අංකය 4996 විදිහටයි සටහන් වෙන්නේ.
0: ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය
0: ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් වැඩි වැඩියෙන් මිලදී ගන්නා

0: මෙලවදසන 6 විනාඩි 41 අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන්න. මේ අද දිවයින පුවත්පත සටහන් කළ තිබෙන ප්‍රවෘත්ති අප්‍රේල් මාසයේ සංචාරක පැමිණීම 22කින් 15ට ශම්නුවන් ගණේ වත්තයි වර්තාව ගෙන විත්තිවෙන්නේ. අපි බලමු මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පත ඇතුල් පිටුවලට ගිහිල්ලා අද දවසේ දිවාර්තා කළ තියෙන තොරතුරු මොනවද කියලා. පසුගිය අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදේශ සංචාරකයන්ගේ සංඛ්‍යාව 22.3කින් 15 ගොස් තිබෙනවා. එනුව ගිය වසරේ 2025 අප්‍රේල් මාසයේ මෙරටට පැමිණ තිබූ 174,608 විදේශ සංචාරකයන් ප්‍රමාණය මේ වසරේ අප්‍රේල් මාසයේදී 135,643ක් දක්වා අඩු වී ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නවතම වාර්තාවක දැක්වෙනවා. මැද පෙරදිග උද්ගත වී ඇති යුදමය වාතාවරණය හමුවේ ගුවන් ගමන් සීමා වීම, ගෝලීය වාතාවරණය හමුවේ ගුවන් ගමන් සීමා වීම, ගෝලීය සංචාර කර්මාන්තයේ මෙලෙස පසුබෑමකට ලක්වීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙනවා. විශේෂයෙන්ම ඩුබායි ගුවන්තොටුපළ වැනි සංක්‍රාන්තික කේන්ද්‍රස්ථානයක් යුද්ධයේ ඍජු බලපෑමට ලක්වීම හේතුවෙන් යුරෝපා කරයේ ඇතුළු බටහිර රටවල් ගණනාවකට ගුවන් මගින් ආසියානු කලාපය හරහා ගමන් කිරීමට ඇති හැකියාව දැඩි සීමා වී තිබෙනවා. 2026 අප්‍රේල් මාස සංචාරක පැමිණීම සැලකීමේදී සුපුරුදු පරිදි ඉන්දියානු සංචාරකයන් එම මුළු සංචාරයක පැමිණීම් වලින් 31ක නියෝජනයක් කරන අතර එම ප්‍රමාණය 42,645ක් ලෙසයි සටහන් වී තිබෙනවා කියලා අද දිවයින පුවත්පත වාර්තා කළ තිබෙනවා.
1: ලංකාදීප පුවත්පතටයි අවධානය. සංජීව ඝාතනයේ මහමොලකාරිය නීතිඥ නෝනා කියලායි සඳහන් වෙන්නේ. CCD උසාවියට දන්වයි මෙහෙ වූයේ කෙහෙල් බද්දර පත්බේ දෙමඩකොඩ චමින්දගෙන් කට උත්තර ගන්න නියෝග කියලා අද රෝෂන් තුෂාරගිරින වාර්තාවේ තොරතුරු සටහන් කරලා තියෙනවා. ගණේමුල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදාළව වැලිසර අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයයි කියන චමින්ද රවි ජයනාත් නොහොත් දෙමඩකොඩ චමින්ද නැමැත්තාගෙන් ප්‍රශ්නයක් සටහන් කර ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගිස් බෝධරගම මහතා අපරාධ කොට්ටාසයට ඊයේ අවසර දුන්නා කියලා තමයි අද ලංකාදීප පුවත්පත තොරතුරු සටහන් කළා තියෙන්නේ.
0: ශ්‍රී ලංකන් හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන ටැප ජේ.ඒ. අබේනායකයි වාර්තාව දිවයින පුවත්පතට වාර්තා කළ තිබෙන්නේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාබස් ගුවන් යානා මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන මහතා අපමත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගිස් බෝධරගම මහතා ඊයේ නියෝග කර තිබෙනවා කියලාද වාර්තා කළ අසකුල රත්න මහතා විසින් මෙම අප එල්ලීම ඉදිරිපත් කර තිබුණු අතර එම අප එල්ලීමට අලස් කොමසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන දින විරෝධය පළ කළා කියලාත් අද වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
1: Let's move to the Daily News newspaper. Government pillars claim on Treasury officials' death falls. Police said no complaint or allegation had been made by his wife. For the more in detail, Sri Lanka police have rejected statement made by Uday Gammampila, leader of the Pivithuru Helurume, regarding the recent death of a Treasury official, describing them as baseless and inconsistent with the finding of investigators and the government analyzed. Let's see more details about it in Sinhala Gihan.
0: මෙරක්ෂණ ශ්‍රේන්ත දිනමින පුවත්පත වෙනුවෙන් ගිනන වාර්තාව මුදල් අමාත්‍යංශ නිලධාරියාගේ මරණය අසත්‍ය ප්‍රකාශ කළයි ගම්මන්පිලට එරෙහිව නීති පියවර ගන්නා පොලිසිය කියයි. අද රක්ෂණ ශ්‍රේන්ත ගිනන වාර්තාව දිනමින පුවත්පත වෙනුවෙන් කුලෑපිට ප්‍රදේශයේදී සිදු වූ මුදල් අමාත්‍යංශ නිලධාරීවරයාගේ මරණය සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන්ගේ විශේෂඥයන්ගේ සහ රජයේ රස පරීක්ෂකවරයාගේ මතයන්ට පටහැනිව අසත්‍ය සහ නොමග යවන සුළු ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් නීතිඥ උදේ ගම්මන්පිල මහතාට එරෙහිව නීතිමය පියවර ගැනීමට පොලිසිය තීරණය කර තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේදී ඊයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේදී F.U. වුට්ල මහතා මේ බව ප්‍රකාශ කර සිටියා. මෙසිදියට අදාළව සිදු කළ සෝදිසි කිරීම්වලදී නිවසක තිබී ජංගම දුරකථනයක්, සිම්පත් 7ක්, පෙන් ඩ්‍රයිව්, බැංකු කාඩ් පත් සහ ලිපිගොනු කිහිපයක් කුලියාපිටිය පොලිස විසින් අත්අඩංගුවටගෙන ඇති අතර මේවා ඉදිරි විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා කියලයි අද දිනමින පුවත්පත වාර්තා කරලා තියෙන්නේ.
1: හැකරු සිද්ධියට මුදල් ලේකම් ගෙදර යවන්නේ නැහැ. අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මෙහෙම කියනවා කියලා අද ලංකාදීප පුවත්පත තොරතුරු සටහන් කරලා තියෙනවා. දීර්ඝ විස්තරයක් සහිතව ඒත් එක්කම අපි අංජුල මහික වීරරත්න අද ලංකාදීපට ගෙනෙන වාර්තාවට අවධානය යොමු කරමු. එක්ව වැඩ කළොත් සංචාරක අංශයෙන් දෙරටටම වාසි. ජනපති අනුර මාලදේවයන් ජනාධිපති ආචාර්ය මුයිසු හමුවේ කියයි කියලා අද සටහන් කරලා තියෙන උන් දෙදෙනාගේ ඡායාරූපයකුත් සමගින් අද තොරතුරු සටහන් වෙනවා. දූපත් රාජ්‍ය දෙකක් යා කරන මහසෛර වැනි ගැඹුරින් ගලන මිත්‍රත්වයක් මේ මාලේ ජනාධිපති මොහොමඩ් මුයිසු සඳහන් කරනවා කියලා තමයි අද ලංකාදීප පුවත්පතේ වාර්තාව. ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ අද්විතීය චමත්කාරයෙක්ව ප්‍රවර්ධනය කළ හැකි නම් සංචාරක ශේෂ්ත්‍රයෙන් දෙරටේම ජනතාවට විශාල ජයග්‍රහණ උරුම කරගනු හැතැයි උරුම කරගත හැකිවනු ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළා කියලා තමයි අද ලංකාදීප පුවත්පතේ වාර්තාව.
0: නාඩු සහල් කිලෝවක් පාලන මිලට වඩා රුපියල් 90ක් වැඩියෙන් විකට ලක්ෂ 5ක් දඩ. අද චමින්ද සිල්වායි වාර්තාව ගෙනෙන්නේ සහල් කිලෝවක පාලන මිලට වඩා රුපියල් 90ක් වැඩියෙන් අලෙවි කළ වැල්ලවත්ත ප්‍රදේශයේ සුපිරි වෙළඳ සලකට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් ලක්ෂ 5ක දඩ මුදලක් නියම කළ බව පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරනවා කියලයි අද වැඩිදුරටත් සඳහන් කරලා තිබෙන මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවලත් තොරතුරු සටහන් කරලා තිබෙනවා. දේශීය නාඩු සහල් කිලෝවක් රුපියල් 230ක් වූ පාලන මිලට අලෙවි කළ යුතු බවත් මෙම සුපිරි වෙළඳ සලොත් එම සහල් කිලෝවක් රුපියල් 320කට අලෙවි කර තිබූ බව පාරිභෝගික අධිකාරිය උසස් නිලධාරියෙකු වැඩිදුරටත් සඳහන් කළා කියලයි අද දිවයින පුවත්පත සටහන් කරලා තිබෙන්නේ.
1: ඒත් එක්කම අද ලංකාදීප පුවත්පතේ සටහන් වෙනවා වැලිකඩ රැඳවියාගේ මරණයට නියාමක 3ක් අත්අඩංගුවට. ගයන් සූර්යරාජ සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරයේ වාර්තාව අරගෙන ඉන්නේ. වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවේකු පලා යාමෙන් පසුව බන්ධනාගාර නිලධාරීන් නැවත ඔහු සිය භාරයට ගැනීමෙන් අනතුරුව හදිසියේ රෝගාතුර වී මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර නියාමකවරුන් තිදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරනවා කියලා තමයි අද ලංකාදීප පුවත්පත වාර්තා කරලා තියෙන්නේ.
0: එතකම ලංකාදීප පුවත්පතේ අපි ප්‍රධාන සිරස්තලයේ අද දවසේදී වාර්තා කළ තිබෙන මේ ගනිමුල සංජීව ඝාතනයේ මහමුලකාරිය සම්බන්ධයෙන් සංජීව ඝාතනයේ මහමුලකාරිය නීතිඥුණා CCD උසාවියට දන්වායි මෙහෙයුවේ කෙහෙල් බද්දර පද්මේ දෙමටගොඩ චමින්දගිනුත් කට උත්තර ගන්න නියෝග කියලා අද සටහන් කළ තිබුණා. මේ සම්බන්ධයෙන් තොරතුරු අපි පුංචි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමෙන් අනතුරුව නැවත හමු වෙමු ලක්කන මෝනින් නිවුස් වලට. ඒක ආරාධනා කරනවා අපට FM 93.5 ලක්කන මෝනින් නිවුස් වලට එකතු වෙන්න. ලකර මෝනින් නිවුස් වලට හංගන වෙලාව දක්වන වෙලාව උදෑසන 6යි
1: විනාඩි 50යි.

0: ලකන මෝනිං නිවුස් සලත් අහගෙන ඉන්න බලා උදේ 6:53.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: මේ උත්සව සමය රුපියල් 1500ක් කියවා අබන්ස් අඟල 40 ස්මාර්ට් ප්‍රෝප වාහනයක් ඇදගෙන යන්න. මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අදම අබන්ස් ප්‍රදර්ශනකාරයක් වූ bayabas.com වෙත පිවිසෙන්න.

0: මලවදසන හය විනාඩි 53 අපි සූදානම්ව දවසේදී විදේශ පිටුවට යන මොනෝද වාර්තා වෙන විදේශ තොරතුරු කියලා වෙන බලන්න මේකලා මේ අද මම දැක්ක මේ දෙවෙනි පුවත්පත සටහන් කරලා තිබුණා ඉරානයේ යලි සටන් අරබයි බොරතෙල් ගණන් උස්සයි අද දවසේදී දෙවෙනි පුවත්පත චතුර පමුණුව ගෙනෙන වාර්තාවක සටහන් කරලා තිබුණා අපි මේ සම්බන්ධයෙන් කතා බහ කරන සූදානම්ව දවසේදී අපිත් එක්කතු වෙලා ඉන්නවා ලක්ෂණ ප්‍රවෘත්තිංශයේ සහකාර කළමනාකරු ඒ වගේම ප්‍රවීණ විදේශ පුවත් විශ්ලේෂක චන්දන මාර්සිංහ අයබෝන් සුබදාසනක් ඔබතුමන්ට
1: අයබෝන් සුබදාසනක් ගියන් මේකලා
0: දැන් මේ මැද පෙරදිග යුදමය වාතාවරණයක් ඇති වී තිබෙන බව තමයි සටහන් නැන් දැන් අපි දැක්කා ඊයේ දින පෙරේදා දිනේදී මේ ඩුබායි එහෙම නැත්නම් ජාත්‍යන්තර ගුවන්තොටුපළත් මම දැක්කා මේ ගුවන් ගමන් එහෙම සීමා කරලා තිබුණා මේ සම්බන්ධයෙන් ප්‍රහාරත් සමගින්
1: ඔය තරම මේ පහුගිය දවස් දෙක තුන ඇතුළත ඔය කියන කාරණා සිද්ධ වුණේ මේ ඇමරිකාව ඉරානයේ වේග ප්‍රහාරක යාත්‍රා හතකට පහර දුන්නා කියලා ජනාධිපති ට්‍රම්ප් කියනවා. හැබැයි ඉරානය කියන්නේ අපේ යාත්‍රා හතකට මේ පහර දුන්නේ උන් අපේ කුඩා භාණ්ඩ ප්‍රවාහන නෞකා දෙකකට ප්‍රහාරයක් කළා කියලා දෙනකින් සිවිල් රැසියන්නත් හානි සිද්ධ වුණා කියලා ඉරානය කියනවා. ඒකට ප්‍රතිචාර විදිහට ඉරානය අත ප්‍රහාරයක් කළා කියලා එක්සතරා බිමිල් රාජ්‍ය චෝදනා කළා. උන්ගේ වරායක් තෙල් ආශ්‍රිත වරායකට ගින්නක් පැතිරලා තියෙනවා. මේකින කාරණා පදනම් කරගෙන වෙන පෙරදිග ආපහු ටිකක් යම් ආකාරයක උණුසුම්කාරී බරපතල තත්ත්වයක් වාර්තා වෙලා තියෙන්නේ. ඒකට ප්‍රධාන හේතුව තමයි හොමස් වසා දැමීම නිසා ඇමරිකාව කියන්නේ හොමස් විරුද්ධ කළ යුතුයි කියලා. නමුත් ඉරානය කියන්නේ අපේ අයිති අපේ තීරණය කියන මෙන්න මේ කාරණේ පදනම් කරගෙන තමයි මේ පහුගිය දවස්වල හොමස් ආශ්‍රිතව මේ ප්‍රහාර මාලාවක් එල්ල වෙලා තියෙන්නේ. දැන් ප්‍රශ්න තියෙන්නේ අපහු තෙල් මිල වැඩි වෙලා තියෙනවා.
0: බරතල්
1: මිල වැඩි වෙලා තියෙන ඊට පස්සේ යුද්ධය මොන මට්ටමකින් අපහු මතුවේද කියන ප්‍රශ්නයක් තියෙනවා. මොකද හොමස් වල නෞකා ගණනාවක් 10කට වැඩි සංඛ්‍යාවක හිර වෙලා තියෙනවා. ඒවා නිදහස් කරගැනීමට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්නවා කියලා ඇමරිකා ජනාධිපතිවරයා ප්‍රකාශ කළා තියෙනවා. මෙන්න මේක තමයි ඔවුන් දැන් මතු කරන ප්‍රධානම තර්කය. මේ නිසා තමයි ප්‍රහාර එල්ල කරන්නේ. මේ ඉරාන යාත්‍රාවලට ප්‍රහාර එල්ල කළා හරි අවශ්‍ය දේ ක්‍රියාත්මක කරනවා කියලා ඔවුන් කියන්නේ. දැන් ඇමරිකා රාජ්‍ය ලේකම් රූබියෝ කියනවා ඇමරිකාවේ අරමුණු ඉටු වුණා. ඒ නිසා ප්‍රහාරාත්මක මෙහෙයුම් අවසන් වෙනවා කියලා. හැබැයි යතරතොර මේ දැන් ගමනාගමනය සහ වෙළඳ නෞකාවලට එල්ලලා තියෙන බලපෑම් බාධා සමතටපත් කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා කියලා ඔහුත් කියනවා. දැන් ඉරානයේ කියන ඇමරිකාවේ නැව්වලක වගේම බලශක්ති ඇමරිකාවේ ප්‍රහාර නිසා මේ නැව් ගමනාගමනය වගේම බලශක්ති ප්‍රවාහනයේ අනතුරු හෙළනවා කියලා ඉරානයේ අවවාදාත්මක විදිහට ප්‍රකාශ කළ දෙන ඔවුන් කියන විදිහට ඇමරිකාව තමයි දැන් මෙතනින් එහාට බරපතල ප්‍රශ්න තර්ජන මතු කරන්නේ. කොහොම වෙතත් ඊයේ දිනේදීත් බාන ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක් එල්ල වෙලා තියෙන එක කවුරුන් කරාද කියන එක තාම චරම නිශ්චිතව නැහැ. ඉරානය ඉතාම ඉක්මනින් සාකච්ඡා කළා ගිවිසුමකට එළඹෙන්න ඕන කියලා තමයි ඇමරිකාව කියන්නේ. දැන් අතරතුර ඇමරිකාව තවත් කියන අපි ප්‍රහාර එල්ල කළා ඉරානයේ නෞකාවට. හැබැයි ඒක සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කිරීමක් නෙවෙයි කියලා උන් කියන ආකාරයට. කොහොමද තවත් මතවාදාත්මක ප්‍රශ්න තියෙනවා සහ ප්‍රහාරාත්මක තර්ජන මතුවලා තියෙනවා. ඒ නිසාම ලෝකවල තෙල් මිල ඉහළ යාම සැපයුම් දාමයට අවහිර වීම සහ අනිකුත් ගැටලු යලිත් ඉස්මතු වෙමින් පවතිනවා.
0: කොමත් ජනාධිපතිවරයා ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කළ තිබුණා මේ ඉරානය ලෝක සිතිවිලි
2: නතුගා දමනවා කියලා.
1: ඔය යාරේ ප්‍රහාරයත් එක්කම කියන්නේ ඔහු තව දෙයක් කිව්වා යම් විදිහකින් ඇමරිකා නෞකාවලට ප්‍රහාර එල්ල කළොත් එහෙම ඉරානය ලෝක සිතිවිලි නතුගා දමනවා කියලා ඊයේ දිනේදී වාර්තා වුණා. ඇමරිකා රජය සහිත නෞකාවක් හොමුස් පහු කරලා ආරක්ෂිතව ගියා කියලා.
0: හොඳයි මේව තමයි මැද පෙරදිග පැත්තෙන් නැවතත් වාර්තා වන තොරතුරු බාට පත්වලා තියෙන මෙහෙන් ස්තුතියි චන්දන මාර්සිංහ දවසේදීත් අපිත් එක්කතු වෙලා මේ විදේශ පුවත් විශ්ලේෂණ දක්වාට අපි යන හදන ක්‍රීඩා පිටරට මොනවද වාර්තා වන ක්‍රීඩා තොරතුරු කියලා ඔයාලා බලන්න.
3: ස්පෝර්ට්ස් රවුන්ඩ් අප්
2: ක්‍රිකට් පරිවර්තන කමිටුව අද රැස් යද දින වෙන පුවත්පතට ප්‍රින්ස් ගුණසේකර ගෙනෙන වාර්තාවේ ඡායාරූපත් සමගින් තොරතුරු සටහන් වෙනවා. මුලින්ම කරන්නේ සියලු දෙනාට ඇහුම් කන් දීමයි. සභාපති ඉරාන් කියයි කියලයි අද දින වෙන පුවත්පතේ සටහන. ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර් ගමගේ මහතා අතින් ක්‍රිකට් පරිවර්තන කමිටු සාමාජික අවන්ති කොළඹගේ මෙනවිය පත්වීම් ලිපිය ලබාගත් අයුරුත් ඡායාරූපයට නගමින් අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළා තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සඳහා පත් කළ පරිවර්තන කමිටුව අද පස්වරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී රැස් වීමට නියමිතයි. එම කමිටු සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ රාජකීය විදුහලෙන් බිහි වූ ක්‍රිකට් ක්‍රීඩක ඉරාන් වික්‍රමරත්න මහතා පැවසුවේ මුලින්ම ක්‍රිකට් ආයතන නිලධාරීන් සහ ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ පාර්ශ්ව අතර විවෘත අදහස් හුවමාරුවක් සිදු කරන බවයි. අපි මුලින් මැහුම් කන් දිය යුතුයි ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සහ ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ අයට අදහස් දැක්වීමට අවස්ථාව ලබා දිය යුතුයි කියලා තමයි ඔහු සඳහන් කරන්නේ කියලයි අද දින මින පුවත්පත සටහන් කරන්නේ.
3: කාටූන්ස්
2: දිනමින පුවත්පතේ අංජනගේ කාටුනේ අද මෙහිම සටහන් වෙනවා. තමිල්නාඩුවේ මහ ඇමතිකම නළුවෙකුට ගිහින් කවුරුත් දේශපාලනෙත් සිනමාවෙත් කරන්නේ රඟපෑම තමයි කියලයි අද දිනමින පුවත්පතේ තොරතුරු සටහන් කරලා තියෙන කාටුනේ.
0: මේ දිනමින පුවත්පත ශ්‍රී සමයන් කාටුනේ අපි ලෝක කුසලානේ ගේනවා එරන්ව ගත්තේ ක්‍රිකට් වසන්තය ගේන්න කියලා ක්‍රීඩා ඇමති කියනවා. අපි ලෝක හැකරුන්ගේ කුසලානිය ගේනවා කියලා මුදල් වලට සම්බන්ධ කවුරු හරි කිව්වද කියලායි අද ශ්‍රී සමයන් කාටුනෙන් අහලා තියෙන්නේ.
2: පංකජ රුවින්දගේ සරදම් කාටුනේ ලංකාදීප පුවත්පත ඉස්සර වගේ නෙවෙයි දැන් මේ රැලි. ඔව් හිරේ යන අයගේ ලිස්ට් අහන්න පුළුවන් කියලා තමයි සඳහන් වෙන්නේ.
0: අපි ලක්ෂණ මෝර්නින් නිවුස් අලර්ට් නිමා කරන තෝරා ගන්නවා අද ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුනිය. තෙල් මිල වැඩි වෙන්නේ බොරු තෙල් ගණන් හින්දලු. ආයේ මොකක්වත් නැහැ බොරතෙල් අඩු වෙනකොට සට සට ගාල අඩුවේ කියලායි අද ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුන් කියලා දෙන්නේ. අපි ලක්ෂණ මෝර්නින් නිවුස් වලට හතර මේ විදිහට නිමාවට පත් කරනවා ප්‍රාර්ථනා කරන ඔබට
2: ජයග්‍රහී වාසනාවන්ත සුබ දවසක්. අකුරු අතර පුවත් සොයන පත්තරේ
3: සහයෝගීතා අනුග්‍රහය.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: Good morning, වෙලාව 7:00.
2: වෙලාව ඔබ වෙත ගෙනාවි.
3: හැංගි හැංගි බැඳගෙන වෙසනත මුද එළියේ. දවසේ වියදමට කියාපු ලක්ෂ දෙකම ආරක් දෙන රුපියල් 40 අලුත්

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: උණුසුමක් සනසුමක්
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0771 711 1

0: good morning ude hatai vinadi hatai velawa subudasanak
1: subudasanak good morning
0: good morning adahaya
1: ඉඳලා හිටලා රස්සාවට නේ වටිනවා
0: එන්නේ පැයි ඔව්
1: ඉඳලා හිටලා
0: තියෙන වාඩුත් ගන්න එපැයි
1: රයිට් සුබදාසනක් අපි අද මේ 6 වෙනිදා නැගෙන්නේ අද බදාදා දවසක්
0: රයිට්
1: අද දවස පටන් ගන්න මට හිතෙනවා පොඩි ලස්සන කතාවකින් පටන් ගන්න එක්තරා මේ අවුරුදු 29 එක 30 ක විතර තරුණෙක් සාමාන්‍ය කියන්නේ ෂීට් ටික ඔක්කොම පිටලා තියෙන බස් එකක ඉතාලම සුව පහසුව ජනේලයින වාඩිලා යනවා
0: ආහා
1: ඊළඟ නැවතුමේදී මේ බස් එකට නගිනවා ටිකක් වයෝවෘද්ධ කාන්තාවක්. ඉතින් බස් එකේ කවුරුත් සීට් එක දෙන්නේ නැහැ නැගිටලා.
0: මෙයා දෙනවා.
1: මේ පුතාට හිතෙනවා ඉක්මනට නැගිටලා ඒ අම්මට සීට් එක දෙන්න. ඉතින් අම්මා වාඩි වෙනවා.
0: ලංකාවේ කතාවක් වගේ.
1: ඔව් ලංකාවේ කතාව. අම්මා වාඩි වෙලා ටික දුරක් යනකොට පුතා එතනම හිටගෙන හිටියේ. ඉතින් පුතාගේ අතේ තිබ්බ බෑග් එකක් ගත්තා.
0: ඔව්.
1: අම්මට හිතෙනවා මේ පුතාත් එක්ක පොඩක් කතා කරා.
0: අම්මා
1: අහනවා පුතා ඇව්වට තරහ වෙන්න පාගේ වයස කීය? මට ආමේ දැන් අවුරුදු 30යි. 30යි. මටත් ඉන්නවා 30ක පුතේ. හා. ඉතින් එයානම් ලොකු රස්සාවක් කරන්.
0: අම්මල
1: එහෙම සාමාන්‍යයෙන් කියනකොට නේද?
0: පොඩක්
1: ඒ අභිමානේ ඔක්කොම එකතු කරලා නේ කිය.
0: එයා
1: ඉතින් ලොකු රස්සාවක් කරන්නේ. හැබැයි ඉතින් පුතාගේ වයස. දැන් බලන්න දැන් ඔන්න අම්මා පොඩ පොඩ කතාවට එනවා.
0: ඔව්.
1: අම්මා කියනවා බලන්න දැන් ඔයාගේ වයස වෙලා.
0: ඔව්.
1: එයා හොඳ රස්සාවක් කරනවා. එයාට හොඳ වාහනයක් තියෙනවා.
0: එයා නම්
1: ඔෆිස් යන්නේ නේ වාහනේ.
0: දැන්
1: පුතාගේ වයසේ. ඒත් පුතා මේ බස් වල යන්නේ.
0: ඔව්.
1: බලන්නකෝ ඉතින්. කියලා පොඩි එක්තරා විදියක පොඩි
0: කින්ඩියක්.
1: ඔව්. පොඩි දන්නද?
0: ඔව්. පොඩි
1: අපහසුතාවයට පත් කිරීම.
0: හරි.
1: ඊට පස්සේ මේ පුතා මෙන්න මෙහෙම ලස්සන උත්තරයක් දෙනවා. මේ පුතා කියනවා මේ අම්මා මටත් ඉන්නවා අම්මා වගේම අම්මෙක්. එයා ටිකක් අසනීපින් ඉන්නේ මේ දවස්.
0: හරි.
1: ඉතින් මගේ වාහනේ මම ගෙදර තියලා එනවා.
0: ඔව්.
1: අම්මට බීත් හේත් ගන්න හෝ හදිසියකට හෙටමෙට යන්න වුණොත් ඩ්‍රයිවර් මහත්තයා එක්ක ගෙදර ඒ දෙන්නව නතර කරලා තියලා තමයි මම අද මේ බස් එක
0: යන්නේ. හරිනේ කට උත්තර නැන්නේ නේද මහත්තයෝ?
1: එතකොට අම්මට එතනින් හර උත්තරයක් තිබුණේ නැහැ.
0: හැබැයි
1: අම්මට හිත ඇතුලේ ප්‍රශ්න ගොඩක් සහ උත්තර ගොඩක් ඇති වෙන්න ඇති. මොකද එයාගේ පුතා එයාගේ වාහනේ රස්සාවට ගිහිල්ලා අම්මව බස් එකේ වෙනකොට
0: අර පුතා බස් එකේ ගිහිල්ලා තමන්ගේ අම්මට බෙහෙත් හේට් ටික් කරගන්න තමන්ගේ වාහනේ ඩ්‍රයිවර් එක්ක දීලා
1: සමහර ප්‍රශ්න වලට සමහර අපිට එල්ල වෙන චෝදනා වලට සමහර වෙලාවට අපි දිහා ඇඟිල්ල දික් වෙන විද්‍යානුව උත්තර දෙන්නත් තියෙන්නේ ඒ තාලින්ම තමයි.
0: ඇත්ත.
1: ප්‍රශ්නෙම්ම උත්තරය දෙන්න තියෙන්නේ. ඉතින් මේ පුතා හැම ලස්සන උත්තරයක් දුන්නා. සමහර දේවල් මතු පිටින් බලනවා වගේ නෙවෙයි ඇතුළත
0: අභ්‍යන්තරය.
1: ඔව්. පොඩ්ඩක් ඔළුව දාලා ඇතුළට ඔළුව දාලා පොඩ්ඩක් අතපත ගාලා බලනකොට
0: ඇත්තම කතාව තියෙන එතන.
1: ඔය නිසා මතු පිටින් බල්ල කවුරුවත් ගැන කිසිම විදිහේ නිගමනයකට එන්න අපිට බෑ.
0: ඇත්ත. ඒක ඇත්ත.
1: අද දවසේ වාගේ වැඩ කටයුතු අතරේ මෙන්න මේ කියන දේ පොඩ්ඩක් මතක තියාගන්න.
0: අපි එහෙනම් අද දවසේ පටන් ගන්නවා 7:00 විනාඩි 10යි.

0: ශිල්පී හඳහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය එන්එල්පී හඳහන ඔබත් අදම එන්එල්පී හඳහන බලාගන්න
1: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලකට වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ එකක් රුපියල් 199යි සුදු සීනි කිලෝ එකක් රුපියල් 290යි මුංගිට කිලෝ එකක් රුපියල් 875යි රතු පරිප්පු කිලෝ එකක් රුපියල් 279යි ලොකු ලුණු කිලෝ එකක් රුපියල් 149යි රතු ලුණු කිලෝ එකක් රුපියල් 320යි අර්ථපල් කිලෝ එකක් රුපියල් 259යි ලංකා සතුස ජාතියේ මිල තීරක
2: වාර්තාපිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි දහනේ ලොතරැයිය රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි දහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනෝම් කරන්න සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිරීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමී ආවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස් Holdings පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 01176679579
3: අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TVS Agribusiness within Sonalika Tractory Mahapunavata Mahabalaya Adakumbu
4: Lakhanda Radio ITN
1: Hatai Vinadi 18 dan velawa
5: Hatai 18
1: Teethi bahaine
5: te ekak bonna kalin
1: wala thiyena obita karanna neida
5: metan dawilla khandai bonna ithiya gannepa
1: ha
5: kana obuna eka athyawashaya thamai
1: ha
5: හැබැයි මෙතන රස්සාවටනේ ආවේ.
1: ඔව්. ඒක කරලා ඉන්න පයිසෙලා.
5: ආ වයි හිටියේ නේ.
1: ඔව්.
5: තලපති විජි.
1: ඔව්.
5: ගැන අපි කතා කළා.
1: අහ මොකද කිව්වේ?
5: ඉතින් මේ තලපති විජි නම් මේ කමක් නැහැ කියමුකෝ කච්චතේ විල්ලුවට.
1: අපේ අර කවුද ඉල්ලන්නේ?
5: අර්චුනා හාදයා.
1: ඔව්.
5: අර්චුනා.
1: ආහ.
5: අර්චුනා මහත්තයා කියලා තියෙනවනේ මේ කච්චතේ විතරක් නෙමෙයි යාපනයේ දෙමු කියලා.
1: ආ.
5: අපි හොඳට බලාගනිය කියලා.
1: අනේ අනේ
5: හරිසෝක්
1: හරිසෝක්
5: මේ
1: පහුගිය දවස් ටිකේ මම හිතන්නේ අර්චුනා මහත්තයා හරි අපලයිද කොහෙද නේද
5: අර්චුනා මහත්තයා සාමාන්‍යයෙන් මිකන් පුවත් මවන්නේ අර ඇමරිකාවේ අර සමහර කාලවල ඉන්නේ මොන හරි කරලා ඇයි නෑ මට නෑ හිතුණා නිකන් ඒ ඉන්න මම
1: තුවා අවදානෙ ගන්න
5: කට්ටිය වෙඩි දීපන්නේ වගේ ඔව් අවදානෙ ගන්න සෑහෙන දේවල් කරන කෙනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ගෞරවනීය නේද ලංකාවේ උත්තරීතර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරේ මේ ඉතින් ඒ වගේ ප්‍රකාශයක් ඊයේ කරලා තිබුණා මේ කොහොම නමුත් ලංකාවේ බොහෝමයක් මම දැක්ක ඔය මේ චිත්‍රපට රසික රසිකාවියන් මේ තලපති විජේ මහත්තයාගේ ජයග්‍රහණය ගැන සෑහෙන සතුටින් ඉන්නවා නේ එතකොට බොක්ස් ඔෆිස් රජු කියලා මෙයාට කියන්නේ
1: නැත්තම්
5: එතකොට මෙයාවත් පත් කරලා තියෙන්නේ ජෙන් සී පරම්පරාව චන්ද පෙට්ටි රජු බවට පත් කළ බොක්ස් ඔෆිස් රජු කියලා මොන්දක දිවින පත්‍රය ඇතුලේ ආටිකල් එකක් තියෙනවා.
1: අහහ එයා ගැන.
5: ඔව් තමිල්නාඩු විප්ලවයේ මේක කළේ ජෙන් සී. ඉතින් කච්චතිව් දූපත නැවත ඉන්දියාවට පවරාගත යුතු බව නිරන්තරයෙන් කියපු කෙනා නිසා මෙයා අපිට කොහොමත් අමතක වෙන්නේ
1: නැහැ.
5: ෆිල්ම් බැලුවේ නැති වුණත් ඔය කියන කෑල්ලෙන් හරි අපිට
1: මතකයි.
5: හරි
1: කච්චතිව් ඉල්ලපු කෙනා.
5: ඔව් හරි ඒ කොහොම වුණත් මේ බලමු අපි අර ඊයේත් මං කිව්වේ මේ සම්බන්ධව මේ ගැටුම් ඇති කරගන්න බෑ. ඉතාලම නේද? මොලෙන් කල්පනා කරලා කතා කරලා මේවා විසඳගෙන ඒක නොදී ගානට යාවත් සතුටින් තියලා
1: අපිත් සතුටින් ඉන්න ගමන් තමයි මේ වැඩේ කරන්න ඕනේ.
5: ඒ නිසා කලබල වෙලා මේ
1: ප්‍රශ්න විසඳන්න බෑ.
5: බෑ. ඒකට අවශ්‍ය කරන දේවල් රජයක් විසින්
1: ගන්නවා ඇති.
5: අපි ධන නිධානය ගැන මතක් කරමු.
1: ධන නිධානයේ ටිකට් පත් වැඩියෙන් ගන්න රුපියල් 46 ටිකට් එක ජාතික ලොතරැයි මණ්ඩලයේ තියෙන ඕනම ටිකට් එකකින් ඔයාට වාසනාව හිමි වෙනවා. ඒ අතරින් ධන නිධානයත් විශේෂයි. වැඩි වැඩියෙන් ගත්තොත් ධන නිධානය ඔබේ කරගන්න ඔබට පුළුවන්කම තියෙනවා.
5: ඒ වගේ මතක් කරනවා අපි විජය නිෂ්පාදන වාගේ තේ එකක් බොනකොට විජය තේ කොළ.
1: දැන් පාවිච්චි කරන්න ඔක තවත් රස කරගන්න පුළුවන් ඔයා කෝපි බොන්න කැමති කෙනෙක් නම් දැන් විජය තේ සහ විජය කෝපි මේ දෙකම ඔබට විජය කියන නමින් ගන්න අවස්ථාව තියෙනවා. කුළුබඩු විතරක් නෙවෙයි දැන් විජය නිවහනෙන් තවත් නිෂ්පාදන රසක් ඔබ වෙනුවෙන් හඳුන්වලා දීලා තියෙනවා. අපේ රසය රටේ සැමට බෙදෙන අතරේ
5: වගේම පැල්වත්ත නිෂ්පාදන
6: කිරියාශ්‍රිත නිෂ්පාදන ටික ගන්න පැල්වත්ත කියන නමින් කිරිපිටි පැකට් එකේ ඉඳලා ඔබට ඕන කරන යෝගට් බටර් අයිස්ක්‍රීම් ගිතෙල් මීකිරි මේ හැම දෙයක්ම දැන් පැල්වත්ත කියන නමින් ගන්න පුළුවන්. ඔබ දන්නවනේ පැල්වත්ත නිෂ්පාදන ආයතනය හරහා කිරිගොවීන් 20,000කට වඩා වැඩි සංඛ්‍යාවක් තමන්ගේ මූල්‍යම ශක්තිය ඇති කරගන්න. ඉතින් ඔවුන්ටත් අතහිත දෙන්න අපේ රටේ සල්ලි අපේ රටේ මිතුරු කරගන්න දේශීය නිෂ්පාදන වලට ඔබත් වැඩි වැඩියෙන් හුරු වෙන්න.

0: හතයි විනාඩි 25යි දැන් වෙලාව.
1: ලංකාවේ ආණ්ඩු වැඩියෙන්ම හම්බ කරන්නේ මොන වෑන්ද?
0: අර අර අපි කතා කරන්න අකමැති මාතෘකාව වෙන්නේ?
1: බදුද?
0: නෑ.
1: බදු තමයි.
0: බදු?
1: බදු තමයි. මොන බදුද?
0: අර අපි ඔයාලා හවසට
1: සුරාබදු.
0: සුරාබදු.
1: ආණ්ඩුවකට තියෙන ලොකුම ආදායම් වලින් කීපෙන් අතරින් එකක් තමයි සුරාබදු.
0: අහා.
1: ඊට පස්සේ බදු. ඊට පස්සේ මම මේ පිළිවෙල නෙමෙයි කියන්නේ. ඊට පස්සේ අපනයන ආදායම්. සංචාරක කර්මාන්තය. ඇංගලූම් ශේස්ත්‍රයේ දේවල්. ඔයගේ ගොඩාක් ඒවා තියෙනවනේ. ඒ අතරේ ඔයා දන්නවද ලංකාවේ හැමෝම කතා කරන මාතෘකාව තමයි ඔය සුරාබදු කියන එක සම්බන්ධ. සමස්ත ලෝකයේම මිනිස් මරණ ඉතා විශාල ප්‍රමාණයකට බෝනවන රෝග හේතු වෙනවා කියලා අපි දන්නවා. මේක තවත් දරු තත්ත්වයට පත් වෙලා තියෙනවා කියලා නවතම සෞඛ්‍ය වාර්තා යලි යලි මතක් කරනවා. දැන් අපේ රටේ මතක තියාගන්න සිද්ධ වෙන මරණ වලින් 83%ක්ම බෝ නොවන රෝග හේතුවෙන් ඇති වෙන්නේ.

0: මේක ඉතාම ඉහළ අගයක්. බෝනවන රෝග ඇතිකිරීමේ ප්‍රධානම සාධකයේ වෙන්නේ මොනවද?
1: දුම්කොළ සහ මධ්‍යසාර.
0: දුම්කොළ සහ මධ්‍යසාර. අදත් තමන්ගේ වියදමේ සිගරට් එකක් වෙනුවෙන් වියදම් කරන්න යමක් නේද?
1: හිතන කෙනෙක් නම්
0: සල්ලි වෙන් කරලා තියෙන එහෙම හිතපු කෙනෙක් නම් අදවසට තැබෑරුමට බාර් එකට යාළුවෙක් එක්ක කොහේ හරි සෙට් වෙන්න ට්‍රයි එකක් අයිඩියා එකක් තියෙන කෙනෙක් නම්
1: දැන් මේ ඒත් ගැන කතා කරලා ෆෝන් එක පැත්තකින් තිබ්බා විතරයි නම්
0: ඒත් කමක් නැහැ ඕගොල්ලෝ අහගෙන ඉන්න.
1: ඔයාලා බදු ගෙවනවනේ.
0: ඕගොල්ලෝ නිසා නේද රටක් ඉස්සරහට දුවන්නේ. ආසන්න වශයෙන් වසරකට පුද්ගලයන් 20,000ක්වත් මධ්‍යසාර භාවිතයෙන් ඇතිවන ව්‍යාධි වලින් ජීවිතක්ෂයට පත්
1: වෙනවා.
0: අතීතයේ පටන් අපේ රටේ මධ්‍යසාර භාවිතයට එරෙහිව වදන්නෝ අමද්දප ව්‍යාපාර පවා ක්‍රියාත්මක වුණා. ඒකේ නායකත්වය ගත්තා 1890 ගණන්වල අනගාරික ධර්මපාල මැතිතුමා. මතක ඇතිනේ?
1: ඔව්.
0: කොහොම හරි මේක ඇති කරන්න ප්‍රධානම හේතු වුණේ බ්‍රිතාන්‍ය පාලකීන්ගෙන් ඒ කාලේ රජයේ ආගම් නේද, ඊට පස්සේ රට තුල තිබුණු ආගම් සහ මේ සදාචාර
1: සම්පන්න බව බේරගන්න
0: පැත්තේ ඔය වගේ දේවල් බේරගන්න.
1: ඔව්.
0: මේ අපේ විදිය අවුල් වුණා මේ මත්පැන් කියන ඒවා එළියට ආවත් එක්ක. සොද්දෝ එදා මේ රට පාලනය තමන්ගේ අතට ගන්නකොට සිංහල බෞද්ධයන් සුරාවට සූදුවට තවත් දුරාචාරයන් වලට හුරු කරවා සමාජයේ පරිහානියට පත් කළා කියන අපේ ඉතිහාසයේ
1: අහලා තියෙනවා.
0: පොත්පත් කියවනකොට අහලා තියෙනවා. එතකොට මත්පැන් කියන්නේ ඉතින් ආයි ඒකට නියම මෙව්ව එක. අර අපි එක දවසක් කිව්වේ කන්ද උඩරට අල්ල ගන්නකොටත් නේද? මේ රාජසිංහ රජුරවන්ට බෝතලේ හවසට අරන් ගිහිල්ලා රාජ්‍ය රහස්‍යෙම
1: අල්ලගත්ත කියලා. ඔව්.
0: මතක ඇදින්නේ ඒ වගේ. එතකොට මේකේ හොඳම එක තමයි දැන් ඒ කාලේනේ. දැන් බලමු මේ දැන් කාලේ. දැන් කාලේ කියලත් ඔයා දන්නෝ මේ තැබෑරුම් බාර් ඒවෙන් අඩුවක් නැහැ. දැන් ඔය අනුරාධපුර නගරයෙන් පූජා නගරයක් ඉඳා නේද? ඔයා දන්නෝ සාමාන්‍යයෙන් එහෙම පූජා නගරයක එහෙම බාර් තියෙනවා නම් ඒ තියෙන ඒවා ඉවත් කිරීම සම්බන්ධ ඒවා යම් කිසි කිලෝමීටර් ප්‍රමාණයක් දුරකට අරන් යන
1: ඒවා සම්බන්ධ ඒවා ටවුන් එකට ඇවිල්ලා බලන්නකෝ අඩියෙන් අඩියට ඒවනේ
0: තියෙනවනේ
1: නැතුව
0: අනුරාධපුරේ තියෙනවා.
1: ඔව්.
0: හැබැයි ඔය නුවර හැම මම හිතන් දලදා මාලිගාව ඉඳලා
1: අවට නැහැ.
0: ඉතින් මෙහෙන් අරන් යනවා හින්දා ඊට මෙහෙන්.
1: ඔව්.
0: නේද?
1: සුපිරි වෙලඳ සල්වල හැම දැන් තියෙනවනේ.
0: ඒක දෙනින් හැම අරගෙන තමයි යන්නේ. හරි. හරි කොහොම වුණත් ලංකාවේ අරක්කු වෙලඳාම ජයටම කෙරෙනවා. ආණ්ඩුවට ආදායම් ලැබෙන ප්‍රධානම ව්‍යාපාරය මේක නිසා. මේක දවසින් දවස දලුලා වැඩිනවා. ඒ නිසා තමයි හන්දියක් ගානේ බාර් එකක් තියෙන්නේ. අරවා කිව්වා වගේ සුපර් මාකට් වල. දැන් මේක නෙක්ස් ලෙවල් විදියට කරනවනේ. සුපර් මාකට් එක බාර් එක කියලා කිව්වම මේකටම වෙන ලෙවල් එකක්. නේ? අලුතෙන් බලපත්‍ර දෙනවා. පහුගිය ආණ්ඩුව වලින් දුන්නේ ඒවා ගැන කතා කරනවා. මේ ආණ්ඩුවක් දෙනවද නැද්ද කියලා ප්‍රශ්න කරමු මේක ප්‍රශ්න දවසේ.
1: ඔව්.
0: කොහොම හරි ජාතික ආදායමේ මේ මුදුන් මුල බවට දැන් මේක පත් වෙලා
1: තියෙනවා.
0: එතකොට මේ 17%ක වර්ධනයක් මේ පහුගිය කාලෙදි බදු ආදායම ඉහළ ගිහිල්ලා තියෙනවා කියලා කියනවා. මේකෙන් ලැබෙන බදු ආදායම රුපියල් බිලියන 11.6කින් ඉහළ ගිහිල්ලා තියෙනවා.
1: එච්චර බීලද?
0: එච්චර බීල. මේක ගැන මේ මෙච්චර කතා වෙන්න හේතුව මම දැක්ක මේ පහුගිය දවසක.
1: ඔව්.
0: ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ ගත්තම මේ මත්පැන් මත්ද්‍රව්‍ය කියන ඒවැ පරිභෝජනය ඉහළ ගියා කියලා විවිධ ඔය සමීක්ෂණ විවිධ වාර්තානුව කියලා තියෙනවා.
1: ඔව් නේ, මට මතකයි අප්‍රේල් කාල සීමාවේ එහෙම සෑහෙන
0: ඔව්
1: ඉහළ ගිහින් තිබ්බා.
0: කාලගුණේ හරි අමාරු අවුව එහෙම රස්නේ
1: වැඩිපුර දියර ජාති ගන්න කියලා
0: කිව්වනේ. ඒක වැඩිපුර නේද? දියර ඒවට වැඩිපුර අවස්ථාවක් දෙන්න කිව්වා. ඉතින් හරි. වැඩි නියමෙට ගිහිල්ලා
1: කියන දයාලා තියෙනවා.
0: මේක මේ හිනාවි කියන්න ඕනේ යන්නේ නෙමෙයි. අපි මේ ආණ්ඩුවට මේ රජයට යෝජනා කරනවා අරක්කු බෝතලේ ගාන වැඩි කරන්න තව රුපියල් 2000කින්වත්.
1: ඔයා හිතනවා නොබින්දි කියලා?
0: නෑ වැඩි කරන්න. අරක්කු බෝතලේ අවම ගානක් තිබ්බන හරි දැන් හාල් වලට තියෙන අවම ගාන. හාල් නෑ ඒ ගාන.
1: අවම ගාන කොහෙද පුතා?
0: අන්න දානවා නම් අවම ගාන දාන්න ඕනේ නිෂ්පාදනය. නේ?
1: හිතන ගාන.
0: ඔව්. හාල් වලට දාන්න පුළුවන් නම් පාන් වලට දාන්න පුළුවන් නම් අරක්කු බෝතලේට දාන්න අවම මිල මෙච්චරයි. පටන් ගන්න මෙතනින් 10,000යි. බීලා. බොයි.
1: ඔයා හිතනවා දේත් නොබින්දි කියලා?
0: මං කියන්නේ හරි දාලා බලමු. මාසයක් ගිහිල්ලා බලමු. සිගරට් එක 500ක් කරා.
1: පොඩු කවුරු හරි එනවා හිටියෙන් ගේට්ටුව පැත්තට.
0: සභාපතිතුමාට කෝල් එකක් දීලා මුන් දෙන්නව මේ ෂෝ එකෙන් අයින් කරන්න.
1: ඉවත් කළද මොකක් හරි.
0: පෙස්සන් ගහන්න ඕන. කවුද මුන් දෙන්නේ?
1: ඉවත් වෙනු. දෙදෙනාම ඉවත් වෙනු.
0: අන්තිම වෙන්න අපිට ඉවත් වෙන්න. 7:31යි.

0: ඔය මත්පැන් මධ්‍යසාරවලට වියදම් කරන සල්ලි වලින් ලොතරැයි එකක් ගන්න.
1: නැත්තම්
0: කීයක් ගන්න පුළුවන්?
1: ඒකනේ
0: දාස් ගාන බෝතලයකට වියදම් කරන ඒ දාස් ගාන ඉතුරු කරලා මාසෙට ගන්නකො ලොතරැයි ටික.
1: ඔබ කෝටිපතියෙක් ලක්ෂපතියෙක් කරනවා. ඉතින් එහෙම හිතලා අයියේ ගත්ත මහජන සම්පත 6180 වෙනි දින වාරය ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය V ජය අංක අංක 8 අංක 3 නැත්නම් අංක 3 අංක 2 අංක 2 සහ අංක 5 ගොවිසෙත N අක්ෂරයත් එක්ක අංක 8 අංක 19 අංක 39 සහ අංක 80 මෙගා පවර් L අක්ෂරයත් එක්ක සුපිරි අංකය වුණේ අංක 22 ජය අංක අංක 19 අංක 25 අංක 64 සහ අංක 65 දන නිදානයේ Z අක්ෂරයත් එක්ක අංක 9 අංක 62 අංක 76 සහ අංක 77 හඳහනේ කටක ලග්නේ තමයි ජයග්‍රහී ලග්නේ වෙන්නේ ඊයේ දවසේ ජය අංක අංක 1 අංක 15 අංක 19 සහ අංක 58 අද සම්පත V අක්ෂරයත් එක්ක අංක 3 අංක 2 නැවතත් අංක 2 සහ අංක 5 NLB ජය Q අක්ෂරයත් එක්ක බිංදුව අංක 2 නැවතත් අංක 2 සහ අංක 9 අවසාන වශයෙන් සුබ දවසක් කටක ලග්නේ ජයග්‍රහී ලග්නේ වෙනම ජය අංක අංක 32 අංක 42 සහ අංක 59 ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලෙන්.

0: උදේ 7යි විනාඩි 46යි.
1: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ එකක් රුපියල් 199යි. සුදු සිරි කිලෝ එකක් රුපියල් 290යි. මුංගිට කිලෝ එකක් රුපියල් 875යි. රතු පරිප්පු කිලෝ එකක් රුපියල් 279යි. ලොකු ලුණු කිලෝ එකක් රුපියල් 149යි. රතු ලුණු කිලෝ එකක් රුපියල් 320යි. අර්ථපල් කිලෝ එකක් රුපියල් 259යි. ලංකා සතුස ජාතියේ මිල තීරක.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: පසුම්බියට වාසිකරන කසාගල ග්‍රීන් සුපවිතින් සුපිරිවාසේ නැවුම් වෙනසක් අඩුම විලක් අදම පැමිණෙන්න වෙනස වටහා ගන්න. මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකා වෙතින් නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100.
1: මේ උත්සව සමයේ රුපියල් 1500ක් කිව අබාන්ස් අඟලහතලේ ස්මාර්ට් රූප වාහනියක් ඇදගෙන යන්න මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අතම අබාන්ස් ප්‍රදර්ශනකාරයක් හෝ biobus.com වෙත පිවිසෙන්න.
2: ලකන්ඩ රේඩියෝ ITN

0: හතයි විනාඩි 46යි වෙලාව දැන්.
1: මේ වෙලාව තමයි උදේ පාන්දර කියන්නේ ඕනම දෙයක් කතා කරාම ඒක ඇහුනම නේද? දැක්කම ඕන දෙයක් හිතට වදිනවා.
0: ඔව්. මතක හිටිනවා.
1: මතක හිටිනවා. ඒක දැනෙන කාල සීමාවක්. ඒ නිසා තමයි ওই පාඩම් කරන හැම පාන්දර 4 ඉඳන් විතර පාඩම් කරන්නේ.
0: මතක හිටිනවා.
1: 4ට පාඩම් කරන්න නැගිටලා 5 විතරනවා හරියට පොත අරන් හරියට ඔකට සෙට් වෙනකම්.
0: ආහහ.
1: අපි පාඩම් කරන කාලේ එහෙමයි.
0: ඔව්.
1: එතකොට මේ කාලේ කියන දේවල් ගොඩක් වෙලාවට හිතට දැනෙනවා වදිනවා
0: මතක හිටිනවා.
1: එනිසා අපි ඔබට මේ වෙලාවෙත් ආයේ යෝජනා කරනවා. ඔයාගේ ගෙදර වියදම අඩු කර ගන්නකොට අත්‍යවශ්‍ය දේවල් වලට තියෙන වියදම් අඩු කරන්න බෑ. නොකා ඉන්න
0: බෑනේ. ඔව්.
1: සමහර අපේ නෑයෝ එහෙම ඉන්නෝ.
0: ඔව් නොකා නොබී ඉතුරු කරනවා.
1: ඉතුරු කළා අන්තිමට ඇඳලත් නෑ, කාලත් නෑ, කොහෙවත් ගිහිල්ලත් නෑ.
0: ජීවිතේ සතුටක් ලැබලත් නෑ.
1: මැරෙනකොට බැංකු පොත්වල සල්ලි පිරිලා. හැබැයි
0: ජීවිතේ විඳලා නෑ.
1: ඔව්. ඉතින් ඒ නිසා එහෙම වැඩකුත් නෑ. හැබැයි අපිට තියෙන්න ඕනේ මූල්‍ය කලමනාකරණය කියලා එකක්.
0: ඇත්ත.
1: වියදම් ටික අඩු කරගෙන ආදායම ටිකක් වැඩි කරගෙන ඒවා වියදම් කරලා යම් කිසි ගාණක් ආයෝජනය කළා. ඊට පස්සේ අපි හිතන්නේ අවදානමක දිගන්න තව කීයක් හරි තියලා. එහෙම හැම තැනකම අපිට එහෙම පොඩි ප්ලෑන් එකක් තියෙනවා. වියදම ගැන කතා කරනකොට ආගේ ගෙදර විදුලි බිල ගැන අපි නිතරම කතා කරනවා.
0: ඒ වෙනුවෙන් තමයි අපි ඩීප් ටෙක් සෝලා ගැන ඔබට කියලා තියෙන්නේ. ඔයගේ විදුලිය භාවිතා කරන කෙනෙක් නම් වැඩිපුර ඔයා විදුලි බිලට තිත තියලා අමතර ආදායමකුත් ඒ හරහා උපය ගන්න පුළුවන් විදිහ ක්‍රමයක් අපි ඩීප් ටෙක් එක ඔබට කිව්වා. ඒ තමයි ඩීප් ටෙක් සෝලා. ඩීප් ටෙක් සෝලා එකට යනවා නම් ඔන්න දැන් ඔයාට සුවිශේෂී මිලඩු කිරීම සහිතව සෝලා එකක් ඔයාගේ ගෙදරට ව්‍යාපාරික ස්ථානයට එමු නැත්නම් ඔයා මහා පරිමාණෙන් කර්මාන්ත ශාලාවක් කරන කෙනෙක් නම් ඔය ඕනම තැනකට සෝලා එකක් සවි කරගන්න අවස්ථාව තියෙනවා. විස්තර දැනගන්න පුළුවන් ඩීප් ටෙක් එකට කෝල් එකක් දුන්නොත් හරිම සුවදශීලී කාර්ය මණ්ඩලයක් ඉන්නේ ඔබට අවශ්‍ය කරන ඒ දේවල් ටික කතා බහ කරගන්න පුළුවන්. මෙන්න මේ නම්බරයකට තමයි කතා කරන්න ඕන 071 711 711 1 071 711 711 1. සෝලා එකකට ඉන්වෙස්ට් කරනවා නම් එවෙනුවෙන් විශ්වාසවන්තම තැන ඩීප් ටෙක් සෝලා.
1: එවගේම විජය නිෂ්පාදකගෙන මතක් කරනවා නම් අපි විජය දැන් අපි තේ කොළගෙන කතා කළා.
0: කෝපි ගැන කතා කරා.
1: ඔව් විජය කුළුබඩු ගැන කතා කරනවා නම්
0: ආට දැන් කැමටික රසට ගුණට ප්‍රමිතියට හදාගන්න විජය කුළුබඩු එකතු කරගන්න පුළුවන්. මේ රිස් කුඩු, තුන පහ කුඩු, ලුණු කුඩු මේ හැම දෙයක්ම ඔයාට අවශ්‍ය කරන විදිහට මේ නියම ප්‍රමිතියෙන් ලැබෙන්නේ විජය කියන නමින් විතරයි. ඉතින් ඒ ප්‍රමිතිය ඒ උසස් බව නිසාම තමයි ජාත්‍යන්තර වෙළඳපොළවල් වලත් මේ තරම් විජය නිෂ්පාදන වලට ඉල්ලුමක් තියෙන. ඉතින් ඔබේ වේල් තුන රසටක් ගුණට හදා ගන්නවා නම් කොළු බඩු ටික එකතු කර ගන්නකොට විජය කියන නමින්ම එකතු කර ගන්නවා.

0: ඇත්තනේද? දෛවයේ සරදම් ලබන්නට කිම මෙසේ අප හමු වුණේ.
1: ඒකනේ.
0: දෛවය හැම වෙලේම අපිත් එක්ක සෙල්ලම් කරනවා.
1: ඒකනේ. අපිට සරදම් කරනවා.
0: දැන් ඔයාගෙන් එකපාරට අපේ ආයතනයේ අපේ අපේ අපේ අපේ කපිලස අඬගාලා වාගෙන් අහනවා මෙහෙම. කාව්‍ය.
1: ඔව් සර්.
0: ඔයාට මේ ලැබෙන සැලරි එක ගැන මොකද හිතෙන්නේ?
1: තෘප්තියක් නෑ සර්.
0: හරි.
1: ඔව්.
0: එහෙනම් සැලරි එක වැඩි කරන්නද?
1: කීයකින්ද සර්?
0: අපි හිතමු කීයකින් හරි?
1: ඕකේ.
0: 118කින් විතර?
1: ඕකේ.
0: 20කින් විතර?
1: අහහ.
0: වැඩි කරන්නද? ඔයාගේ උත්තරේ මොකද්ද?
1: තව ටිකක් බෑ.
0: එහෙම නැත්නම් අඩුම තරමේ.
1: ඔව්.
0: නේද? කියනවා හාස.
1: ඔව්.
0: ඔයාගේ මෙහෙම අහනවා.
1: හා.
0: කාව්‍ය ඔයාගේ පඩි අඩු කරන්නද?
1: මොකද්ද සර් මෙච්චර මහන්සිලා වැඩ කළා පඩි අඩු කරන්න අහන්නේ කියලා මං කියනවා සර්.
0: ඔව්. එතකොට ඒ වගේ එකක් අහලා කරන්නේ නැහැ සාමාන්‍ය.
1: අහහ.
0: ආයතනයක.
1: ඔකිය තමයි කරන්නේ.
0: අපේ ආයතනයක වුණත්
1: හා
0: අපෙන් අහන්නේ නැහනේ. يعني ඔබේ ආයතනයෙන් වුණත් පඩි වැඩි කරන්න කලින් අහන්නේ නැහැ වැඩි කරන්නද?
1: ඔව්.
0: බොස්ලා අහනවාද ඔය මේ කොරිඩෝ එකේ ඇවිදගෙන ළමයි මොකද පඩි වැඩි කරන්නද? අහන්නේ.
1: හා.
0: පඩිය කපන්න ගියත් ඒත් අහන්නේ.
1: ඔව්.
0: කැපුවනම් කියලා යනවා. අර එදා අර අර එදා අර දැන් ওই බැංකුවල එහෙම ওই මේ කවුන්ටර් වල ඉන්න අය අතින් අපි කියන්නේ ෂෝට් වෙනවා කියලා.
1: ඔව්.
0: ඒක සමහර ලාට ලාච්චුවට එන්න ඕනේ ගාන නෑ. අවසර බැලන්ස් කරනකොට නෑ. එහෙම නම් ඒගොල්ලෝ පඩියෙන් එහෙම කපනවා.
1: ඔව්.
0: අර මේ පාර සැලරි එකෙන් අර එදා 5000 කපලා තියෙන්නේ. එහෙම කියන් යනවා.
1: ඔව්.
0: ඒ වගේ සමහර රටවල මේ මම දැකලා තියෙනවා සමහර රටවල තියෙනවලු ඔය මහජන අදහස් විමසන ආයතන.
1: ආහ.
0: ඒගොල්ලෝ අහනවල් සමහර රටවල මම කියන්නේ සමහර රටවල මේ ඕගලන්ගේ ඔගොලු දැන්ට ගෙවන විදුලි බිල වැඩි කරන්නද?
1: ආහ.
0: මහජන අදහස්
1: විමසනවා. ඕකේ.
0: පුදුම රටවල.
1: ඒකනේ.
0: නේ.
1: ඒ මිනිස්සු කොහොම උත්තර දෙනවද දන්නේ
0: නැහැ. ඔව්. මහජන අදහස් විමසීම සමහර රටවල සිද්ධ වෙනවා.
1: ආහ්.
0: අපෙත් සමහර ආයතන තියෙනවා එහෙම.
1: ඔව්.
0: මම කියන්නේ ආයතනේ නම අපි අපෙන් අහනවා වෝටර් බෝඩ් එකෙන් එකපාරට මහජන අදහස් විමසනවා වතුර බිල වැඩි කරන්නද? කවුද අයියේ?
1: වතුර බිල වැඩි කරනවට කැමති.
0: මට තේරෙන්නේ නැත්තේ මොනවද මේ නේද?
1: වැඩ. සමහර රටවල.
0: අපි හිතමු යෝජිත ජලගාස්තු සංශෝධනය කියලා එකක්. ඒකට මහජන අදහස් විමසනවා හන්දියකට වැහලා මයික්යක් කල්ලලා.
1: අපි මේ වැඩි කරන්න ඉන්න ඔබේ අදහස මොන වගේද?
0: මොකද අපිට
1: ගෙදර යන්න පුළුවන් වේද?
0: ඒක මාරයිනේ.
1: ඒකනේ.
0: ඒව ඇයි දන්නේ මේ වගේව කරන්නේ?
1: අහහ.
0: වැඩි කිරීමක් ගැන කරන්නේ ආයි මහජන අදහස් මේ විමසන දෙයක් තියෙනවා.
1: ඔව් ඒකනේ.
0: නිකන් කාවද මන්ද මේ රවට්ටන්න හද.
1: අහහ.
0: අඩු කරන්නවත් අහන්න දෙයක් නැහැ. පුළුවන් නම් ඒක දෙන්න ඕනි.
1: ඔව්.
0: පුළුවන් නම් ඒ පහසුකම දෙන්න
1: ඕනි. අහහ. අහහයින දෙයක් නැහැ.
0: මම දැක්ක මේ දවස්වල ඔය කොහේ හරි රටක එහෙම මේ
1: අදහස් විමසනවා.
0: මට මතක නැහැ විදුලියද මේ ජලයේද කියලා.
1: අහහ.
0: එහෙම කොහේ හරි එහෙම එකක් තියෙනවා.
1: ආ ඕකේ.
0: හොඳ වෙලාවට අපි වගේ රටවල ඔයව නැත්තේ.
1: ඒකනේ. එහෙනම් බලාගන්න තිබ්බා.
0: විදුලිය වැඩි කරන්නද? අහහ. මයික් එක කල් ලැබිලා අහනවා. මිස් කෙනා මොකද? කාව්‍ය. මිස් මොකද කියන්නේ ඔයගලන්ගේ මේ මේ දැන් මාසෙට එන විදුලි බිල අපි පොඩ්ඩක් තව 120 කින් විතර වැඩි කරන්න කියලා ඇහුවා කොහොමද ඔය ඒ රටේ
1: ඉන්නේ? කුඩේ අතේ තිබ්බොත් හොඳයි වෙලෙට.

0: Good morning. වෙලාව දෙයටයි.
1: වෙලාව ඔබ වෙත ගෙනාවි.
2: හැංගි හැංගි බැඳගෙන වෙසනත මුද එළියේ. දවසේ වියදමට කියාපු ලක්ෂ දෙකම ආරක් දෙන රුපියල් 40

0: ගුඩ් මෝර්නින් අටයි විනාඩි පහයි අපි අලුත් පැයක ඉන්නේ.
1: ගුඩ් මෝර්නින්.
0: මේ පැයට එනකොට මේ අපි ගොඩක් අසල්වැසි ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය ගැන චුට්ටක් කතා කරමු. ඔය රටවල් සීමා මායින් ගහගෙන දැන් බෙදිලා ඉන්නේ.
1: ඔව්.
0: ඉස්සර ඔය ඔක්කොම පාකිස්තානුවන්, ඉන්දියානුවන්, බංග්ලාදේශ්, නේපාල, ශ්‍රී ලංකා ඔය ඔක්කොම එකම භූමියක ජීවත් වෙච්ච ගෝත්‍රික හෝ කිසියම් නේද කිසියම් සත්ව කොට්ටාසයක් පස්සේ ඕක ටිකට මොලේ පෑදිනවත් එක්කනේ වැඩි වුණේ. ඉන්දියාව, පාකිස්තානය සහ බංග්ලාදේශය නොබෙදුණු එක රටක් විදියට තිබුණා නම් අද කොච්චර ලස්සන සුන්දර ආසියානු කලාපයක් බිහිවෙන්න තිබුණත් 1947 ඉන්දියාව සහ පාකිස්තානය බෙදිලා වෙන් වෙනවා. 71 බංග්ලාදේශය කියලා අලුත් රටක් බිහි වෙනවා. මේ රටවල් තුන එකට තිබ්බනම් ලෝකේ විශාලතම ජනගහනය සහිත රට බවට පත් වෙන්න තිබුණා. සමහර විට ඔය චීනය කොහොමද දැන් ඉන්දියාව දෙකට රැල්ලනේ. මේ දෙක තුනම එකතුනා නම් චීනයට හැරෙන්නවත් බෑ. يعني මිලියන ගාණක් ඉදිරියට එනවා ඉන්දියාවයි පාකිස්තානයයි බංග්ලාදේශය එකතු වුණා නම්. හරි. ඉන්දියාවේ මේ වෙනකොට ජනගහනය බිලියන මට මතක විදියට ගාන වෙනස් මට මතක නැහැ.
1: අතර
0: මට මතක නැහැ. හරි. හරි. වාඩ මතකද?
1: මට මතකත් නැහැ.
0: පොඩ බලන්න.
1: ඉන්දියාවේ ජනගහනය
0: දඩවන. ඉන්දියාවේ ජනගහනය දැන් මේ වෙනකොට හරි.
1: ඒ
0: කියන්නේ මට මේ කියන්න බයයි දැන්
1: වෙනස් වෙලාද දන්නේ නැහැ.
0: මාස ගානකට කලින් අපි කියපු ගානත් එක්ක පොඩ වෙනස් වෙලාද දන්නේ. කොහොම හරි ඉන්දියාව සහ පාකිස්තාන
1: බිලියන 1.4යි.
0: 1.4යි. හරි.
1: වර්තමාන අස්තමේන්තු වලට.
0: හරි. ඉන්දියාව සහ පාකිස්තානය අතර යුද උණුසුමක් නැති හින්දා දැවැන්ත ආරක්ෂක වියදම අඩු වෙලා ඒ මුදල් යටිතල පහසුකම් වලට ආයෝජනය කරලා කොහොමද රට හදන්න තිබුණාද?
1: නැත්තම්.
0: එතකොට න්‍යෂ්ටික බලවතුන් දෙන්නෙක් නැතුව එක්කෙනෙක් වුණා නම් පාකිස්තානයි ඉන්දියාවයි.
1: ඔව්.
0: දෙන්නම එක්කෙනෙක් වුණා නම් කොහොමද? නේද? එතකොට රටවල් අතර තිබ්බ යුද ගැටුම් හින්දා මිය ගිය ලක්ෂ ගාණක ජීවිත පරිස්සම් ඉතුරු වෙන්න තිබ්බා. හැබැයි 47 බෙදුනේ නැත්තම් පස්සේ කාලෙක හරි ඉන්දියාවේ ඉන්න ඔය ජාති ආගම් විශාල ප්‍රමාණයක් අතර ගැටුම් ඇති වෙලා රටවල් දෙකක් නෙවෙයි අර මොකද රටක් යුගොස්ලෝවියාව නේ යුගොස්ලෝවියාව
1: රටවල් ගොඩකට බෙදෙන්න
0: එහෙමත් වෙන්න තිබුණා. ඒ නිසා සමහර තැන් තියෙනවා එහෙමුනේ හොඳයි කියලා හිතෙන.
1: කොයි දේ වෙන්නේ හොඳටයි කියලා කියන්නේ.
0: ඔව් ඉන්දියාව පාකිස්තානය බංග්ලාදේශය දිහා දැන් බැලුවම හිතෙනවා. එහෙම නොවුනා නම් යුගොස්ලෝවියාව වගේ වෙනවා.
1: ඔව්.
0: ඉතින් එහෙමත් තිබිලා අපි අසල්වැසි රට වුණා නම් තව නඩුවක්.
1: ඔව් අනේ කනේ.
0: රටවල් ගොඩකට හතරකට පහකට කැඩලා ගියා
1: නම් අපිත් අහු වෙනවා.
0: ඒ නිසා සමහර තැන් තියෙනවා. ඔයාගේ අසල්වැසියාගේ ස්වභාවය ඔය වෙච්ච විදිය හොඳයි.
1: ආහහා. නැත්තම් ඔයිට වඩා හපං.
0: මෙහෙම හිතන්න. ඔයාගේ ගෙදර අහල පහල ගෙවල් වල දැන් ඉන්න පිරිස ගිහිල්ලා වෙන සෙට් එකක් ගෙවල් විකුණගෙන ඇවිල්ලා කුලියට ඇවිල්ලා හෝ මිලදී අරගෙන එනවා.
1: ආහහා.
0: ඒන්නේ ඔය ඉන්නවට වැඩිය දරුණු සෙට් එකක්.
1: ආහහා.
0: නේ.
1: එතකොට ඔබට හිතෙනවා කලින් ඊට පට්ටිය මීට වැඩිය හොඳයි කියලා.
0: ඒ නිසා අපි යවට ඉන්න අය ගැන. හා. අපි සමහර තැන්වල ඉතිරෙන නැ මීට වැඩිය හොඳ. අටපිටාවක් අපිට තිබුණා නම් අපි ආවට හොඳ මිනිස්සු ටිකක් හිටියා නම්
1: හරි
0: ඒගොල්ලන්ට මෙහෙම වෙන්න තිබුණා.
1: ඔව්.
0: ඒගොල්ලන් දැකලා අපිටත් මෙහෙම වෙන්න තිබුණා. හැමදේම එහෙම වෙන්නේ නැහැ.
1: මොන දේ වෙන්නේත් හොඳට.
0: ඔව්. සමහර තැන් තියෙනවා වෙච්ච දේ වෙලා තියෙන්නේ හොඳට.
1: අහහ.
0: ඉතින් අපි ඒක තමයි ওই බංග්ලාදේශ, ඉන්දියාව, පාකිස්තාන කියන රටවල් වලට බෙදිලා දැන් රටවල් තුනක් විදිහට හිටියා.
1: ඔව්.
0: බලන්න අපිට ඒකෙන් තියෙන වාසි තියෙන ඕන තරම්. ඉන්දියාවෙන් අපිට සපෝට් කරන.
1: හරි. අපිට රටවල් කීපයකින් උදව්වම් වෙනවා ඒක.
0: පාකිස්තානෙන් සපෝට් කරන.
1: හරි.
0: අමාරු වෙලා බංග්ලාදේශෙන් හරි ණයක් ගන්න පුළුවන්.
1: ආහහා.
0: නැද්ද මං
1: කියන්නේ?
0: ඔව්. ඔක එකක්
1: කරලා. දැන් ඔය තුනම එකට වෙලා තිබුණොත් අපිට එක රටකින් විතරනේ හම්බෙන්නේ.
0: 8:09 වෙලාව.

0: පහෙන් අනු තුනයි දශමහතෙන් ලක්කාඩ ලක්කාපටම මේ ලක්කන පෙරනෝවෙරු
1: අටයි විනාඩි 17යි දැන්
2: Silon Green Life Plantation Private Limited. I'm going to live a new green life.
3: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දීමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතික මහතන සම්පත තනනි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: අටයි විනාඩි 17යි වෙලාව මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම ගැන මතක් කරන්න ඕන. ඔබේම කියලා බිස්නස් එකක් පටන් ගන්නවා නම් දැන් මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ලත් එක්ක ඔනවාට අවස්ථාව තියෙනවා තමන්ගේ බිස්නස් එක පටන් ගන්න. මොකද ඕනම තැනක අපි ඉස්සෙල්ලා සල්ලි අරගෙන සල්ලි හොයාගෙන ඉන්වෙස්ට් කරනකොට ඒක විශ්වාසනීය තැනක් වෙන්න එපයි නේද? ඒ අතින් නම් බය වෙන්න දෙයක් නැහැ. මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම ගැන 100,000ක් අපිට විශ්වාසය තියන්න පුළුවන්. ඔබේම කියලා බිස්නස් එකක් පටන් ගන්නවා. කෝල් එකක් දෙන්න 011-6797-579 මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ලගේ නම්බර් එක. ඒ වගේම විජය නිෂ්පාදන කැමටික රසට ගුණට හදා ගන්න. පෞලයට කැමටික රසට හදලා දෙන්න ඔබ පාවිච්චි කරන්න ඕන. අනං මනං වානා විජය නිෂ්පාදන තමයි ඕනා නේද? ඒකනේ කියන්නේ. හරියනම් කැමටික රසට හදා ගන්න. වකුළු බඩු එකතු කරගන්නකොට විජය නිෂ්පාදනම එකතු කරගන්න.

0: නමයයි විනාඩි 25යි වෙලාව.
1: අම්බානිගේ පුත්‍රයා. අම්බානිගේ පුත්‍රයා කියලා කිව්වේ කවුද මෙයා? මේ එයාගේ නම ගත්තම දැන් අනන්ත අම්බානි.
0: අන්න හරි.
1: එයාට හොඳට සල්ලි තියෙන සල්ලිකාර පුතෙක්.
0: ඔව් ඉතින් සල්ලිකාර තාත්තෙක් නින්නේ.
1: ලෝකේ ධනවත්ම පුද්ගලයෝ පළවෙනි 10 දෙනා අතරේ මුකේෂ් අම්බානි ඉන්නවා. අම්බානිගේ පුතා වුණාම කොහොම ඉන්න බැරිද?
0: නැත්තම්.
1: ඉතින් එයා සල්ලි වියදම් කරලා කාලා බීලා ක්ලබ් ගිහිල්ලා යාළුවෝ එක්ක ගිහිල්ලා ඔය ගෑණු ළමයි එක්ක ගිහිල්ලා ජොලි කළා.
0: එහෙම කෙනෙක් නෙවෙයි නේ.
1: ඔව් එහෙම කරන්න පුළුවන් කෙනෙක්. හැබැයි එයා එහෙම කරන කෙනෙක් නෙවෙයි. එයා ඇවිල්ලා පුදුම විදියට අසරණ මිනිස්සුන්ට උදව් කරන කෙනෙක්.
0: කාරුණික හදවතක් තියෙන කෙනෙක්.
1: මේ වෙලාවේ එයා කොලොම්බියාවට ලොකු හිසරදයක් වෙච්ච අහිංසක හිපෝ රැලක වගකීම තමන්ගේ කරට ගන්න ඉදිරිපත් වෙලා ඉන්නවා. කොලොම්බියාවේ මේ හිපෝලා සීග්‍රේන් බෝ වෙලා ඒ පරිසරයට ලොකු හානියක් කරනවා. ඒගොල්ලන්ව මරා දාන්න රජය යෝජනා කරා. එහෙම අසරණ වෙච්ච සත්තු 80 දෙනෙක් විතර තමන්ගේ රටේ තමන්ගේ රැකවර්මේ යටතේ නිදහසේ ජීවත් වෙන්න ඉඩ හදලා දෙන්න මේ අනන්ත අම්බානි එකඟ වෙලා තියෙනවා. කිලෝ 10 ගාණක් බර මේ සත්තු 80 දෙනා ගේන්නම යනවා මිලියන ගාණක්. හරි. මොකද මේ වියදම හිතාගන්න එක හිපෝ කෙනෙක් බර ගාණක් වෙනවා. බර
0: සැහෙන බරයිනේ.
1: 80ක් ගේනවා. හැබැයි ගෙනාවගේ නෙමෙයි. ගෙනල්ලා කොහෙද මේගොල්ලන්ව තියන්නේ?
0: උන්ට කන්න බොන්නේ ඒක අවශ්‍ය කරන රැකවරණයනේ.
1: මේ මෙයා හැදුවනේ වන්තරා කියලා වනයක්. සත්ව රක්ෂිතයක්. අක්කර 3000කට වඩා විහිදුණු. ඒක ඇත්තටම සත්තුන්ට සුරපුරයක්. අසනීප වෙච්ච අතෑරලා දාපු නේද? එහෙම වෙච්ච ගොඩාක් සත්තු මෙතනට ගිහිල්ලා දැම්මම කණ්ඩ බොණ්ඩ දීලා බලා ගන්නවා.
0: ඔව්.
1: ඉතින් මේ කොලොම්බියානු හිපෝලත් අන්නේ අති නවීන පහසුකම් තියෙන රක්ෂිතේ කිසිම කරදරයක් නැතුව ඉඳී කියලා මෙයා විශ්වාස
0: කරනවා.
1: ඉතින් හිතන්න සල්ලි තියෙන මිනිස්සු දිහා අපි හැම වෙලේම වපරහෙන් බලන්. හැබැයි මිලියන ගණන් මෙයා වියදම් කළා මේ සත්තුන්ට ජීවිතේ දෙනවා.
0: ඔව්.
1: ඉතින් සබාදාමට මේ කරන්නේ උපහාරයක්. ඉතින් ඉන්දියානු රජය වුණත් මේ අනන්ත ගැන මීට වැඩිය අවධානය යොමු කරන්න ඕනි. ඉතින් තමන්ට කණ්ඩ බොන්න තියෙන සල්ලි තමන්ට මේ සුඛ විහරණය සඳහා

0: පාවිච්චි කරන්න පුළුවන් මුදල් තාත්තල හම්බ කරා. අපේ එහෙමද කියනකොට කිය තාත්තල ඉතින් හම්බ කරලා තියෙන කරන්න බැරිය. හැබැයි එයා මේක යොදවන්නේ මේ ලෝකේ ඉන්න තිරිසන් සතුන් වෙනුවෙන්. මිනිස් වෙනුනොත් එයා මුකුත් නොකරනවා නෙමෙයි ඈ. හොඳට සල්ලි තියෙන මිනිස්සෙක් විදියට එයා අහිංසක නේද? අඩු ආදායම් ලාභී පවුල් හොයාගෙන අවුරුදු ගණන් මාස ගණන් සමහර විට දශක ගණනාවක් තිස්සේ නේද? ළමයින්ගේ අධ්‍යාපනය, ළමයින්ට අවශ්‍ය කරන ඒ පහසුකම් මේ සියල්ල දෙන්න සෑහෙන දෙයක් කරන කෙනෙක්. අනන්ත් අම්බානි නම මතක තියාගන්න වටින මිනිස්සෙක්. මුකේෂ් අම්බානි සල්ලි හිඳ මතකයි. මෙයා ඒ සල්ලි වලට වැඩිය ලොකු මනුස්සකමක් ලෝකෙට බෙදෙන කෙනෙක්.
1: සහකාරුණික හදවතක් තියෙන කෙනෙක් නිසා අපිට මතකයි.
0: 9:29
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: අපිත් කියන්නේ ඒකනේ, ඔබේ NLB හඳහන ඔබම බලා ගන්න ඕන. ඔබේ ලග්නෙත් එක්ක ගලපලා ජයංකත් එක්ක ගලපලා ගන්න. අද හඳහන ටිකට් එක අනිවාර්යයෙන්ම ඔබව හෙට වාසනාවන්තයෙක් කරනවා. එහෙම හිතලා ඊයේ ගත්ත ටිකට් එක අද ඔබව වාසනාවන්තයෙක් කරලාද කියලා බලමු. මහජන සම්පත අපි බලන්නේ මුලින්ම 6180 වෙනි දිනුම් වාරය. ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය V, ජය අංක අංක 8 අංක 3, නැවතත් අංක 3 අංක 2, නැවතත් අංක 2 සහ අංක 5. ගොවිසෙත N අක්ෂරයත් එක්ක අංක 8 අංක 19 අංක 39 සහ අංක 80. මෙගා පවර් එල් අක්ෂරයත් එක්ක සුපිරි අංකය වුණේ අංක 22, ජය අංක අංක 19 අංක 25 අංක 64 සහ අංක 65. දන නිදානයේ ඉසෙඩ් අක්ෂරයත් එක්ක අංක 9 අංක 62 අංක 76 සහ අංක 77. හඳහන කටක ලග්නයත් එක්ක අංක 1 අංක 15 අංක 19 සහ අංක 58. අද සම්පත වී අක්ෂරයත් එක්ක අංක 3 අංක 2 නැවතත් අංක 2 සහ අංක 5. NLB ජය ක්‍යූ අක්ෂරයත් එක්ක බිඳුව අංක 2 නැවතත් අංක 2 සහ අංක 9. සුබ දවසක්. කටක ලග්නයත් එක්ක අංක 32 අංක 42 සහ අංක 59යි ඔබට වාසනාව ගේන්නේ. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. ජාතික ලොතරැයි මණ්ඩලිනුයි ඒ මතක් කිරීමයි.

0: අපිද මයිතින් වෙන කවුද?
1: ඒකනේ අපෙන් තොර යාළුවෙක් ඔබට ඉන්න විදිහක් නැහැ නේ.
0: දැන් මේ වැඩසටහන් සංශෝධනයක් ඉදිරියේදී ඔබ අපේක්ෂා කරනවද?
1: ඔව් ඔව් ඔව්. ජනතා අදහස් විමසමුද?
0: කවුද මෙතනට දාන්නේ කියලා එහෙම අපි පොඩ්ඩක් බලමු ඕන්න.
1: අහහ.
0: නම් දෙක තුනක් යෝජනා කරලා එවන්න බලන්න. හ්ම්.
1: ඔව්. දැන් කවුරු අයින් වෙලාද එතන සංශෝධනය වෙන්නේ?
0: සංශෝධනය කියන්නේ දැන් එක්ක තියනවට වැඩිය හොඳ කරනවා, එක්ක තියනවට වැඩිය අඩියට දානවා, පල්ලෙහාට දානවා.
1: ඔය දෙකේ එකක් වෙයි.
0: හරි. දැන් බලන්න. තමිල්නාඩු ඡන්දේ පෙරදුනානේ විපක්ෂ නායිකයා වෙන්න සූදානමින් ඉන්න මෙයා කවුද?
1: කවුද? අර වයසක එක්කෙනා.
0: කවුද එයාගේ නම?
1: මතක නැහැ.
0: ස්ටාලින්.
1: ස්ටාලින්.
0: ස්ටාලින්. ස්ටාලින් කවද? හරි.
1: ළඟයි.
0: එයා කිව්වා ජනතා තීන්දුවට අපි හිස නවනවා. දේශපාලනයේදී ජය පරාජය දෙකටම මූණ දෙන්න ඕනේ. අලුතින් දේශපාලන ගමනක් ආරම්භ කරමින් දේශපාලන කර්ලියට විජය සහ එයාගේ ඔය මොකද්ද අර පක්ෂි ටී මොකද්ද කියලා කියන්නේ ටීවී කේනේ.
1: ඔව්නේ.
0: ඔව් පක්ෂි ඒ පක්ෂයට සුබපතනවා කියලා. එතකොට මෙයා කිව්වා මේ පෞගේ අවුරුදු පහ තුල අපි ගොඩාක් වැඩ කරා. ඒත් ජනතාව අපිට කිව්වා ගෙදර යන්න කියලා.
1: මිනිසුන්ට දැනෙලා නැහැ නේ කියන්නේ.
0: වැඩ කළාට වැඩක් නැහැ දැනුන් නැත්තම්. සහ වැඩ කරලා ගෙදර යන්න වෙනවා සමහරවිට.
1: ඔව් ඔව්.
0: ගොඩාක් වැඩ කරත් ගෙදර යන්න වෙනවා.
1: හා
0: හා. එහෙමවත් තියෙන. මෙයා හැබැයි මෙහෙම එකක් කිව්වා.
1: හරි.
0: අපි දැන් පෙරදිලා තියෙන ප්‍රශ්නයක් නැහැ.
1: ඔව්.
0: හැබැයි අපි මේ පත් වෙලා ඉන්න බලය හිමි විජේලාගේ.
1: හා හා.
0: විජේලාගේ කකුලෙන් අදින්න අපි ලෑස්ති නැහැ.
1: අන්න හොඳයි.
0: වැඩ කරගෙන යන්න අපි විපක්ෂයේ විදියට ඉන්නම් වැරදි තැනදී නේද?
1: ඔව්.
0: තමිල්නාඩුවට අයහපතක් වෙන තැනදී අපි ඒකෙදි අන්න එතෙන්දි විරුද්ධ වෙන්න. විජේ ඔයා වැඩ කරගෙන යන්න.
1: අහහ.
0: විජේට තියෙන දේශපාලන දැනුම සම්බන්ධවත් ස්ටාලින් කතා කළා. ස්ටාලින් කිව්වා එයාට එහෙම ලොකුවට දේශපාලන දැනුමක් නැහැ කියලා අපිට යව අතාරින්න බෑ. අපිට සිද්ධ වෙනවා තමිල්නාඩු ජනතාව වෙනුවෙන් විජේ ෆේල් වෙනවා කියලා කියන්නේ.
1: තමිල්නාඩුම ෆේල් වෙනවා.
0: ෆේල් වෙනවා කියලා. බලන්න ඒ විපක්ෂයේ ස්ටාලින්ලගේ අදහස්
1: නැත්තම්
0: නේ. එයා කිව්වා ඒ හින්දා කමක් නැහැ. ඔයා කරගෙන යන්න අපි පස්සෙන් ඉන්න.
1: අපි හයියක් වෙන්නම්.
0: ඔව්. මොකද තමිල්නාඩු ජනතාව මේ ඉන්න තැනට වැඩිය ආයි පල්ලෙහාට ඇදලා දාන්න බෑ. ඉන්නාට වැඩිය හොඳ දවසක් ගැන හිතලා තමයි විජේව පත් කරගත්තේ.
1: හරි.
0: එහෙනම් එතනට යන්. ඊළඟ ඡන්දෙදී අපි පස්සේ බලාගමු.
1: හහහ.
0: එතකන් යන්.
1: ඔව්.
0: ඉතින් මේක හරි වටිනවා. ලංකාවේ වුණත් දේශපාලඥයන්ට මේවා දිහා බලලා හොඳ දේවල් ගන්න තියෙන.
1: අනිවාර්යෙන්.
0: මම කියන්නේ.
1: දැන් ඔය කියපුවා දෙන්නත් එපැයි නේද?
0: මාර් ලිස්ට් එකක් කියලා
1: තියෙනවා. ඒකනේ.
0: විජේ කියලා තියෙන පොරොන්දු ටික කියුම් බලන්න.
1: එකක් තමයි මේ රන් පවුමකුයි සිල්ක් සාරියකුයි දෙනවා කියලා හැම මනාලියකටම.
0: හැම කෙනාටම රුපියල් 4000කින් ඉන්දියානු රුපියල්
1: 4000. ඒක අර උපාධිධාරි ඩිප්ලෝමාධාරි කියලා බෙදෙනවා.
0: බෙදෙනවා.
1: ඔව්. ඊට පස්සේ
0: පොරොන්දු ලිස්ට් එකක් තියෙනවා.
1: නැත්තම් මුළු අවුරුද්දටම මේ ගෑස් සිලින්ඩර් 6ක් දෙනවා කියලා තියෙනවා. ගෑස් එක්කනේ මහත්තයෝ නේද?
0: ඔව් ගෑස් එක්ක. නැත්තම් හී සිලින්ඩර් 6ක් දෙනවා.
1: සෞඛ්‍ය ආරක්ෂණ මොකක් දෙකක් ලක්ෂ 25කද කොහෙද? කරන්න පුළුවන් වේද?
0: ලේසි නේ. දේශපාලන වේදිකාවේ කිව්වාගේ නෙමෙයි
1: කරනකොට.
0: හා පිස්සු හැදි.
1: විජේත් කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි කියලා වෙන මොකක් හරි කරයිද දන්නේ නැනේ.
0: විජේට තේරෙයිද දන්නේ නැහැ මෙහෙම. චිත්‍රපටයේ අපි චිත්‍රපටයක දෙන ස්ක්‍රිප්ට් එකක් කියවන හිටියනම් හොඳයි දෙයියනේ. ඈ ගොඩාක් අය හිතෙන්නේ.
1: ඔව්.
0: නේද සින්දුවක් කරගෙන ස්ටේජ් එකේ සින්දු කිය කී හිටියනම් මීට වඩා හොඳයි යනි.
1: අහහ
0: කියලා අර දැන් නේපාලි රැප් ගායකයාට සමහරවිට ඉඳ හිට
1: හිතනවා ඇති.
0: හිතනවා ඇති. කියනකොට කියන්න ලේසි.
1: ආ කරනකොටනේ මහත්තයෝ අමාරු.

0: උදේ 9:50යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: අත්‍යවශ්‍ය වාහන සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ 1ක් රුපියල් 190යි. සුදු සිරි කිලෝ 1ක් රුපියල් 290යි. මුංගිට කිලෝ 1ක් රුපියල් 875යි. රතු පරිප්පු කිලෝ 1ක් රුපියල් 279යි. ලොකු ලුණු කිලෝ 1ක් රුපියල් 149යි. රතු ලුණු කිලෝ 1ක් රුපියල් 320යි. අර්ථපල් කිලෝ 1ක් රුපියල් 259යි. ලංකා සතුස ජාතියේ මිල තීරක.
1: රීදම් වයි බීට් එකට මික්ස් වෙනවා.

0: සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි මේක අපව තැගි දැන් ඩබල් වෙලා සුපිරි තැගි තුනක් ප්‍රථම තැගි 120 ලක්ෂ දෙකේ තැගි සමග සුපිරි අංකයට තැග මේගා පව
2: NLP හදහන ලංකාවේ වැඩිම තැගි දෙන තැගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: හැන්දෑවට එහෙම කන් ගොඩ වෙන සද්ද
4: අයිබෝවන් අර සද්ද මේ සද්ද මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න රිලැක්ස් වෙන්න බලාගෙන හවස 4ට ලකඩ ඉවෙනින් ඩ්‍රයිව් එකත් එක්ක

0: සම අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට.

0: නවයයි විනාඩි 53යි වෙලාව.
1: යම්
2: ඕනම එකක් සමුගැනින් සමුගන්න ලඟුණාම විනාශයේ ලඟුණාම
1: සද්ද වැඩි.
2: සද්ද පොඩ්ඩක් වැඩි. දැන් අපේ සමුගැනීමේ කාලය ළඟයි.
1: ළඟයි.
2: එහෙනම් අපිත් පොඩ්ඩක්
1: මොකෝ අඬන්නේ? අඬන්නේ මොකෝ?
2: කවුද අඬන්නේ?
1: ලිස්නර්ස් ලඬනවන්න.
2: අපි යනවා කිව්වා. ඒ සතුටු කඳුළු.
1: සතුටු කඳුළුද?
2: රයිට් කසාගල ප්ලාන්ටේෂන් ගැන මතක් කරලා යමු.
1: කසාගල ප්ලාන්ටේෂන් ගැන මතක් කරන්න ඕන. දැන් අපි කිව්වා ඔබට පුළුවන්කම තියෙනවා කියලා කසාගල සමූහ ව්‍යාපාරයත් එකතු වෙන්න. මොකද ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය නව මට්ටමකට අරගෙන යන ජාත්‍යන්තර වෙළඳපොළ ඉලක්ක කරගත්ත විශ්වාසනීය නාමයක් තමයි කසාගල කියලා කියන්නේ.
2: පැලොත් අවුට්ලට් වලින් නිෂ්පාදනය ගන්න පුළුවන්කමක් තියෙනවා. රසම රස කිරිවීදුරුවක රස බලන්නේ පැලොත්ත. ඒ වගේම ගුණාත්මක බව ගැන හිතුවත් පැලොත්ත තමයි මාකට් එකේ තියෙන විශ්වාසවන්තම නිෂ්පාදන පෙළ.
1: ඉතින් ඔයාලට පුළුවන් outlets වලින් ගන්න පැල්වත නිෂ්පාදනය වගේම විජය කියලා කියන්නේ අවුරුදු ගානක් තිස්සේ අපේ කෑම මේසේ රසවත් කරපු කුළුබඩු වල සන්නාමයක්. ඉතින් කෑම ටික රස කරගන්න විජය නිෂ්පාදන ඕනෙමයි.
2: එහෙනම් ඉතින් අපි ආයි හම්බෙමු හෙට උදේ 7ට.
1: ගෙනියන්න සුබ දවස්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0771 711 711 1

0: වෙලාව පෙරවරු 10යි.
1: වෙලාව ඔබ වෙත ගෙනාවි.
2: හැංගි හැංගි බැඳගෙන වෙසනත මුද එළියේ. දවසේ වියදමට කියාපු ලක්ෂ දෙකම අරක් දෙන රුපියල් 40 අලු

0: ලක්කඩ ප්‍රවෘත්තිය සමගින් මම සුලක්ෂණී උදේශික ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණේ චන්දනමාර සිංහ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි යටේ NLB තනට තහන නිරතුරයි රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
1: සහයෝගීතා අනුග්‍රහය
3: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
4: ලක්කඩ
0: අද සිට දෙවේදී වෙස්තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ වේදයා දෙපාර්තමේන්තුව සඳහන් කළා. අන්තර් නිවර්තන අභිසාරි කලාපයේ බලපෑම සහ එය ආශ්‍රිතව දිවින අසඩේ පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීමයි ඊට හේතුව. සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වෙසි ඇති විය හැකි බවයි කාලගුණ වේදයා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. රුසියාවේ ලෙකලි ඩ්‍රෝන සහ විසල ප්‍රහාරයකින් යුක්‍රේන ජාතිකයන් 26 දෙනෙකු මියගොස් තිබෙනවා. තවත් 80කට වැඩි පිරිසක් තුවාල ලැබුවා. සටන් විරාමය පිළිබඳව යුක්‍රේන අදහස් දැක්වීමට පැය කිහිපයකට පෙර මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. සපෝෂියා ඇතුළු ප්‍රදේශ කිහිපයකට ප්‍රහාරවලින් බලපෑම් එල්ල වී තිබෙනවා. විපතට පත් වූවන්ට සහන සැලසීම සඳහා ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි යුක්‍රේනයේ පවසන්නේ. මීළඟ ලක්කඩ ප්‍රවෘත්ති පෙරවරු 11ට.
4: ස්වාධීන
1: පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර

0: ITN රටට වග කියන රේඩියෝ රීතා වයි බීට් එකට මික්ස් වෙන හාට් බීට් සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි මේක අපව තැග් දැන් ඩබල් වෙලා සුපිරි තැග් තුනක් ප්‍රථම තැග් 120 ලක්ෂ දෙකේ තැග් සමග සුපිරි අංකයට තැග් මේක අපව
2: සබෝදස නකෝ දෙදහයයි විනාඩි 3යි දැන්

good morning subuh subuh dasana kuda 10 vinadi 8 velawa me mokakda me kiyala hituraane mokottune ne ani hanwe taragena unnada charu thamai ara ævilla thiyenne aata pulang unnada dawal ekawena kama fm 93.5 fm 93.7 heartbeat rahata ahanna harida අපි ජීවිතේට කාලෙන් කාලෙට මිනිස්සු වෙනවා යනවානේ. සමහරු හරි ලස්සනට ජීවිතේට ඇවිල්ලා ඒ අතරේ ඇවිල්ලා මොකද කියන්නේ? ඔයාට මේක කරන්න බෑ. ඔයාට අරක කරන්න බෑ. ඔයාට ඒක හරියන්නේ නැහැ කියනවානේ. ඇඩ්වයිස් පැකේජ් එකක් අපිට දීලා යනවා නේද? එතකොට ඉතින් අර ඒ වහගින් අපි හිතනවා ඒකත් ඇත්ත, අනේ මෙයාලා කියන එකත් ඇත්ත වෙන්න ඕනේ නේද කියලා. හැබැයි එතන බලන්නකෝ, ඔයාගේ ජීවිතේ එක කතාවක් නම් ඒ කතාවේ ඩිරෙක්ටර් වෙන්න ඕනේ කවුද? ඩිරෙක්ටර් වෙන්න ඕනේ ඔයාද නැත්නම් අර පොප්කෝන් කන ගමන් කතාව බලන් ඉන්න අයද? සමහර මිනිස්සු කතා බලන ඕඩියන්ස් එකක් වගේනේ, කමෙන්ට් දෙනවා නේද? හැබැයි අපි හොඳ දේවල් වගේ මේක අපි හොඳ දෙයක් කරනවා නම් ඒ දෙයට දෙන කමෙන්ට් එක අපි බාර ගන්න ඕනේ. අපේ වැරද්දක් තියෙනවා නම් ඒ දේවල් වලට වැරදි කමෙන්ට් එකක් දෙනකොට අපි ඒව බාර ගන්නත් උනේ. හැබැයි ඔයාගේ කතාව ඒක පාලනය කරන්න එයාලට බලයක් නැහැ. ඒක නිසා අපි ජීවිතයට කාලෙන් කාලෙට එන මිනිස්සුන්ට ඔයාගේ ජීවිතයේ කියන රිමෝට් එක අතර දෙන්න නම් හිතන්නවත් එපා. රිමෝට් එක තියෙන්න ඕනේ ඔයාගේ මතේ. චැනල් එක වෙනස් කරන්නත්, වොලියුම් එක අඩු වැඩි කරන්නත් අයිතිය තියෙන්නේ ඔයාටම විතරයි. ඉතින් අදින් පස්සේ කවුරු හරි ඔයාගේ ජීවිතය ගැන වැරදි කමෙන්ට් එකක් දාපු ගමන් ඔයා මෙන්න මෙහෙම හිතන, හරිද මම කියනවාට, මේක මගේ කතාව, ටිකට් එක ගත්තේත් මම නං, ඩිරෙක්ටර් වුණේත් මම නං, ඔයා අනිත් අයගේ කතා අපිට මොකට දානේ? උදේ 10 විනාඩි 10 වෙලාව ඔන්න හාට්බීට් අපි මේ විදිහට පටන් ගමු.

0: දහය විනාඩි 18යි දැන්.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලා ගන්න.

0: සතියේ දිනවලා රාත්‍රී 7ට ලක්කනේ
1: සඳතිය දාන සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි යටේ NLB තනරිතහන එළතරයි රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත් ධන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.

උදේ 10 විනාඩි 21 ඔන්න ගාරට වුණා. චාරු කියවලා ගියාට නම්බර් එකක් මතක් කරේ නෑ නේද කියලා කට්ටිය හිතනවානේ. මම දන්නවනේ තෙන් මැසේජ් එකක් ගන්න පුළුවන් කට්ටියක් එකතු කරගන්න ආට පුළුවන්කම තියෙනවා වැඩ කරන වෙලේ නේද වහන්සේව දැනනකොට සින්දුවක් අහන්න මේ පැත්තට එන්න පුළුවන්කම තියෙනවා. 0703 93 5 93 5 0703 93 5 93 5 වට්ස්ඇප් මැසේජ් එකක් දාලා කට්ටියක් එකතු කරගන්න මේ පැත්තට එන්න හොඳේ. එහෙම නම්බර් එක නොකියවට කට්ටිය එකතු වෙනවනේ දෙයියනේ. කට්ටිය මැසේජ් කරලා වුණ උදේ පාන්දරම හාට් බීට් අරගෙන ආපු වෙලාවෙම සුබ උදෑසනක් ඔයාලා ඔක්කොමලට අපි තාසයි ලස්සන සින්දුවක් අහන්න කියලා තියෙනවා. කවුද මෙහෙම මැසේජ් එකක් එවන්නේ? සමන්තී. එතකොට ධම්මිකා, දමයන්ජි, ප්‍රීතිකා, කුමුදු, ජයවීර මේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි තියෙන්නේ. ඒත් එකම මම යන්න හදානේ කුවේට් පැත්තට. ඒ පැත්තේ නම් ප්‍රියන්ත මා බහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ඔයවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්න වයිෆ් කාන්ති. එතකොට ලක්කඳාන හැමෝම එකතු කරගන්න කියලා තමයි ප්‍රියන්තගේ මැසේජ් එකේ තියෙන්නේ. ඔයවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඒත් එකම සුබ දවසක් චාරු වැඩගෙන ගම ලක්කඳාගෙන ඉන්නේ. මම කොරියන් වලින් චින්තක කියලා දාලා තියෙනවා. වැඩි ලස්සනයි, ස්තුති. ඔයවත් ගොඩක් ආදරෙන් ඊළඟ සින්දුවට එකතු කරගන්නවා. ඒත් එකම පුසල පැතෙන් අනුර මැසේජ් එකක් දාලා තියෙනවා. ඔයවත් ගොඩක් ආදරෙන් ඊළඟ සින්දුවට මම එකතු කරගන්නවා. ඒත් එකම හිමාශි මැසේජ් එකක් දාලා තියෙනවා රත්මලාන පැත්තේ දාන්. ඔන්න ලස්සන සින්දුවකට වැඩ කරන තන හැමෝම එකතු කරගෙන දෙන්නේ කියලා තමයි යාගේ මැසේජ් එකේ තියෙන්නේ. ඒ හැමෝටම තමයි මම මෙන්න මේ සින්දුව දෙන්නේ. උදේ 10:22 දැන්.

0: රටට වග කියන රේඩියෝ.
1: අත්‍යවශ්‍ය වහන්ද සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ එකක් රුපියල් 190යි, සුදු සිරි කිලෝ එකක් රුපියල් 290යි, මුංගිට කිලෝ එකක් රුපියල් 875යි, රතු පරිප්පු කිලෝ එකක් රුපියල් 270යි, ලොකු ලුණු කිලෝ එකක් රුපියල් 149යි, රතු ලුණු කිලෝ එකක් රුපියල් 320යි, අර්ථපල් කිලෝ එකක් රුපියල් 259යි. ලංකා සතුස ජාතියේ මිල තීරක.
2: මේ උත්සව සමයේ රුපියල් 1500ක් කියවා අබාන්ස් අඟල් 40 ස්මාර්ට් ප්‍රෝප වාහනයක් ගෙදරගෙන යන්න මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනාකාරියක් කො bayabas.com වෙත පිවිසෙන්න.
3: දන්නවද? ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් ගෙවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරන්න.

අදහයේ විදාට විසිය අටයි වෙලාව කටක එකතු කරගන්න මැසේජ් එකක් දාද හාඩ්විට් වලට මින්ද හතේ බින්දයි තුනයි අනෝතනයි පහයි අනෝතනයි හතා.

0: හාත්බේටහන්ඉද වෙලාව උදේ 10යි විනාඩි 32යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
3: තරඟකරුවන් 60 දෙනෙක් මුහුණට මුහුණ තරඟ කරන ලොවක් දින සුපවේදී ෆිනිෂර්.
4: Unfortunately, today some of you will be going home.
3: ඔබේ මුළු ජීවිතේම වෙනස් කර හැකි.
5: Welcome to MasterChef Sri Lanka.
3: සෑම සෙන්සුරාදා සහ ඉන්දා දිනකම රාත්‍රී 8ට MasterChef Sri Lanka.

0: Casa.
1: ත්වයේ කුළුබඩු 25කට අධික සංඛ්‍යාවකින් සමන්විත ජාත්‍යන්තර මුල්තැන්ගේ ජයගත් විජයා

0: උදේ 10:38 වෙද්දී බුදු ආමෝ කියන තමයි වෙන්නේ. ඒ තරමට මැසේජ් ගොඩාක් එවලා තියෙනවා අපේ කට්ටිය. දැගිතින් හිමීට හේබීට මේ ටික කියන්නත් එපා නේද? කලතර වාද්‍යයෙන් තමයි මැසේජ් එක එවලා තියෙන්නේ. ඔයා මාව අහගෙන ඉන්නවා කියලා තියෙනවා. ලස්සනට වැඩසටහන කරනවා කියලා තියෙනවා. ගොඩක් ස්තුතියි. අපේ වැඩ කරන ගමන් ඉන්නේ කියලා තියෙනවා. එකතු කරගන්න කියලා තියෙන සින්දුවකටම ලානී කාන්ති නිලූපා පුෂ්පිකා නිමේෂ් යතුල මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ගොඩක් ආදරෙන් ඔන්න එකතු කරගන්නවා හැමෝම. ඒත් එක්කම ඩුබායි පැත්තට යන්න හදන්නේ මම. ඩුබායි වලින් මා පහගෙන ඉන්නවා මහේෂ්. ඔන්න මහේෂ් සින්දුකට එකතු කරගන්න කියලා තියෙනවා. ලක්කනහන හැමෝමත් එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ ඒ රටේ ඉඳන් මේ රටට එන්න හදන්නේ. මේ පැත්තට ආවම ත්‍රිකුණාමලයේ පැත්තෙන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඔන්න ආලවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඒත් එක්කම දිශිනී ලාභකරේ හැමෝම මේ වෙලාවේ සද්දටම හાર્ට් බීට් අහන් ඉන්නවා කියලා මැසේජ් එකේ තියෙනවා. ඔන්න ආලවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඒත් එක්කම ගිනිගත් හේන පෝස්ට් ඔෆිස් එකේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. චේතනී මිස් ලසන සින්දුකට එකතු කරගන්න මම මංජුල කියලා තියෙන. ඔන්න ගොඩක් ආදරෙන් ආව එකතු කරගත්තාවම ඒතිකම සුබ දවසක් චාරෝයා වහගෙන වැඩ කියලා තියෙනවා. ඒතිකම ලස්සන සින්දුකට එකතු කරගන්න අපේ සලුන් එකේ හැමෝම එකතු කරගන්න කියලා තමයි තියෙන. ඔන්න මාවත් එකතු කරන් තියෙන. ගොඩක් ස්තුතියි. ඒතිකම බණ්ඩාරගම ප්‍රදීප් ඔන්න අද වැඩ ටික පටන් ගත්තේ මගේ කටහඬවලලු. එහෙනම් ඉතින් දවසම සුබයි ප්‍රදීප් හොදේ. ඉතින් ඔන්න ඔයාවත් ගොඩක් ආදරෙන් ඊළඟ සින්දුවට මම එකතු කරගන්නවා. ඔයාමට මැසේජ් එකක් දැම්මේ නැත්නම් ඉතින් මට තරහ වෙන්න වෙනවනේ. නෑ ඔය මැසේජ් එකක් දාලා තියෙන මම ඔයාගේ මැසේජ් එකක් කියනවා. 0.7.3.93.5.93.7 මැසේජ් එකක් දාන්න ගුමී පැය ඉවර වෙන්න කලින් ඊළඟ පැයට යන්න කලින් ඉතින් මේ පැයෙම මැසේජ් එකක් දාලා තියන්න. සිංහත් වරගෙන තියන ලස්සන හින්දි සින්දුවක් අපි හැමෝම ආස කරන එකක්. අපි ඒක අහන්නේ යමු වෙලාව බලලා හොඳේ. උදේ 10:46
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel tire හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි heartbeat.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN. හැන්දෑවට එහෙම කන් ගොඩ වෙන සද්ද
1: මේට ගන්න මොනවදලු සමුන්නට කිසි වැඩක් හරියට කරගන්න බෑනේ.
2: හරි බබා, වැඩේ ඉවරුම ගමන් එනවා. ඔයා ඔෆිස් එක ළඟට ගිහින් ඉන්නවා.
1: හරි හරි හරි, දැන් ෆෝන් එක තියන්නකෝ. බා ලිස්ට් එක දාන්න, මම එනකොට අරගෙන.
3: මේ වෙලාව නම් එපා
0: නේ. FM 93.5, FM 93.7.
4: අයිබෝවන්, අර සද්ද, මේ සද්ද, මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න, රිලැක්ස් වෙන්න බලාගෙන හවස 4ට ලකඩ ඉවනින් ඩ්‍රයිව් එකත් එක්ක එකතු වෙන්න.
5: මල්ලි සමවැස්සේ මන්නවා සරයි
0: සම අනුග්‍රහය.
6: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින. දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න. අදම අමතන්න 011176679479.
0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
7: හිතේ උපන් මාගේ විසේකාරී.
8: නවපදය දින එකක් මෝඩය. නවපදය ගන්න එකක් මෝඩය. හරිද? තමන්ව අනවශ්‍ය විදිහට මොකෙක් හරි පීඩාවට පත් කරනවා නම් එක්ක උට විරුද්ධව ඇක්ෂන් එකක් ගන්නවා. රටේ නීතියක් තියෙනවා, පොලිසියත් නැත්තම් බල කොල්ලෝනේ. ඔය ඇච්චෝ මැච්චෝ කීප දෙනෙක් කැලේ වුණා ගහන ගහපල්ලා.
4: විසේකාරේ. මොකද ජනිත අයියේ?
9: වැඩක් නැහැ අනේ, වැඩක් නැහැ. මට ජීවිතේ මෙපා වෙලා තියෙනවා. මම යනවා කඩේට බේත්තලයක් ගේන්න.
4: ඒ මොකටද? හොරගේ දියා. රැවුල කපන්නේ නේද හදන්නේ? අනේ හොඳයි ජනිත් අයියේ, මමත් ඔය කැලෑව කවද සුද්ද වෙයිද කියලා බලබලා හිටියේ.
6: විසේකාරයේ සතිය දින 5ම රාත්‍රී 9ට ITN බල

0: taşıma paha, anıl tunay taşıma hata.
1: Latin anı, Latin anı, Latin anı.
0: Lakana Radio ITN.
2: Ratata vaga kiyana radio.
3: අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝර් වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය මහ පොළොවට මහ බලයක්

උදේ 10යි විනාඩි 52යි වෙලාව හාර්ට්බීට් වල අපේ පළවෙනි පැය ඉවර වෙන්න තොන්න වෙන්න නේද? ඒ උනාට ඉතින් කමක් නෑ. අම්මම දෙවදි පැයේ එනවා. ආයි තුන්වෙනි පැයට එනවා. කටියක් එකතු කරගන්න තෝරේ. ඔයා මැසේජ් එකක් දැම්ම නැත්තම් ඔන්න ඔයා. ඔව් ඔන්න ඔයා. මැසේජ් එකක් දාන්න 0703 93 5 93 7 0703 93 5 93 7 මගේ WhatsApp මැසේජ් නම්බර් එකට ඔයාට මැසේජ් එකක් දාන්න පුළුවන්කම තියෙනවා. ලස්සනම කටහඬට ඇස් වහක් නම් නොමවන බවට දිවුරන්න හැක මේ මට නුඹව නැසන සවනත කුමරට කුමට ඒක පොඩ්ඩක් කියවද්දි පැටලෙනවා. ටැපලෙනවා බලන්න කේක ලස්සන ගොඩක් ස්තුතියි. අපිවත් සින්දුකට එකතු කරගන්න කියලා මැසේජ් එක දාන්නේ කවුද? මම ජයන්ත කියලා දාලා තියෙනවා. ජයන්තව ගොඩක් ආදරෙන් ඔන්න එකතු කරගන්න ස්තුතියි මැසේජ් එකට. ඒත් එක්කම මතක තියාගෙනම කියන්න කියලා දාලා තියෙනවා. රයිගම ඉඳලා සරච්චන්ද ඩයස් සමයි මැසේජ් එක දාලා තියෙනවා. මතක් ඇතුව එකතු කරගත්තා. ඊට පස්සේ අනේ අපිට අහන් ඉන්න බැරි වුණා ආයි කියන්නකො කියලා දාලා තියෙනවා. එහෙම බෑනේ. වැඩගෙන තන හැමෝම එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. එකතු කරගන්න කියලා දෙනවා සමන්ති, ධම්මිකා, දමයන්ති, ප්‍රීතිකා, කුමුදු. මේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි ඔන්න තියෙන්නේ. ඒත් එක්කම ලස්සන සින්දුවක් අපිට දෙන්න කියලා වෙන්න පුයෙන් තමයි මැසේජ් එක එන්නේ. රසල් මානෙල්, එතකොට සුසානා, සුරේනි, සුලලිතෝ, ජේකබ්, ඔබේත, නේතන්, ඊර්ෂා. මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඒත් එක්කම මාතලේ පැත්තට යන්න හදනේ මාතලේ දිලිනී ඉන්න අපිත් එක්ක. ඔනවාවත් ගොඩක් ආතරෙන් ඊළඟ සින්දුවට එකතු කරගන්නවා. ඒත් එක්කම ඔයාලට මතක් කරන්න දෙයක් තියෙනවා. දැන් ටීවී එහෙම කට්ටිය බලනව නේද? ටීවී එකේ අපි ආසයි නේද ගොඩාක් හොඳට කලර්ස් තියෙනවා නා, හොඳ සද්දෙට එහෙම ටීවී එක දාගෙන අපි ආසයි ඉඳ බලන්න නේද? එහෙම නැත්තම් දැන් ටීවී එක වහර මාරු කරගන්න ඕනේ වෙන හොඳ ටීවී එකක්, ලොකු ටීවී එකකට යන්න ඕනේ කියලා ආට හිතනවා නම් ඔන්න ඒකට හොඳම අවස්ථාව වන අබාන්සකෙන් දීලා තිනවා යාට. අබාන්ස් ගැන මතක් කරනකොට පුංචි මුදලකින් ආට පුළුවන්කම තියෙන මූලික ගෙවීම කරලා ගෙදරටම එවලිම ටීවී එක ගෙදර ගෙනියන්න. මූලික ගෙවීම රුපියල් 1500ක් දීලා ආට පුළුවන්කම තියෙනවා මාස 20 ටික ටික ගෙවන්න අඟල් 40 හොදේ. අඟල් 40 රූපවාහිනියක් ගෙදරටම ගෙනියන්න පුළුවන්කම තියෙනවා. ළඟම තියෙන අබාන්ස් ප්‍රදර්ශනාගාරයට ගියොත් ආට පුළුවන්කම තියෙනවා රූපවාහිනියක් මිලදී ගන්න. මේ ගෙවීම කියන්නේ මූලික ගෙවීම කරන්න තියෙන්නේ රුපියල් 1500. ඉතින් කොච්චර දෙයක්ද නේද? ආට පුළුවන්කම තියෙනවා ළඟම තියෙන අබාන්ස් එකට ගියොත්, අබාන්ස් ප්‍රදර්ශනාගාරයට ගියොත් එහෙම වැඩි විස්තර දැනගන්න. එහෙම නැත්නම් ආඩ පුළුවන් myabans.com myabans.com වෙත පිවිසුනොත් තවදුරටත් වැඩි විස්තර දැනගන්න. ඒ දෙකම මේ වෙලාවට මතක් කරන්න ඕනේ. රසට තේකක් බොමුද? රසට තේකක් බොනවා නම් ඔන්න ඔයාට පල්වත්ත නිෂ්පාදන තියෙනවා. ආ දන්නවා සීරසිය දේශීය නිෂ්පාදන තමයි පල්වත්ත කියලා කියන්නේ. පල්වත්ත කියුවාම අපිට මතක් වෙන්නේ කිරිපිටි එක නේද? ඉතින් ආට මේද සහිත මේද රහිත කියන කාණ්ඩ දෙකෙම පල්වත්ත කිරිපිටි එක ගන්න පුළුවන්කම තියෙනවා. ඔන්න හොඳද? එහෙනම් පල්වත්ත කිරිපිටියකින් හදාගන්න රසව රස තේකකුත් හදාගෙන අපි හාර්ට්බීට් හමු කොහොඳේ. 10යි විනාඩි 55යි වෙලාව. අපි ඊළඟට ප්‍රවෘත්ති තහන්න යනවා. ඔහොමව ඉන්නවා.

0: 95.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව පෙරවරු 11යි
2: වෙලාව ඔබ වෙත ගෙනාවේ

0: ලක්කඩ ප්‍රවෘත්තේ සමකෙන් මම සුලක්ෂණ උදේශිකයි දිරිවීර ප්‍රවෘත්ති සංස්කරණේ චන්දන මාරසිංහ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා තමනේ කෝටි යටේ NLB දනරිතහන එලතරයි රටේ සංවර්ධනයේ තවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතික මහතන සම්පත තන නිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: ටීපන සය පතුරු 54ක් සහ බැගසිනියක් සමග සැක්කරුවෙක් අත්තරන්කොටගෙන තිබෙනවා. කෙහෙල් බද්දර පොලිස් විශේෂ කාර්ය බලකා කඳුරිල්ල දහරෙන් වැටලීම් සිදු කළේ හිරිටියඩ ප්‍රදේශයේදී. විභජන වලදී හෙළිවනේ පතුරුම් සහ බැගසිනිය විදිස්කතව සැගවී සිටින සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතුමෙකුට අයත් බවයි. කටනායක පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා. හෝමු සමුද්‍ර සද්ධ ආරක්ෂාව සම්බන්ධයෙන් යෝජනාවක් සකස් කළ බව ඇමරිකාව සහ ගල්ෆ් කලාපී රටවල් සඳහන් කළා. ජගත් ආරක්ෂක මණ්ඩලයේදී එවෙනුවෙන් ඡන්ද විමසීමක් සිදු කිරීමටයි කටයුතු යොදා තිබෙන්නේ. ඉරානයෙන් එල්ලවෙන ප්‍රහාර සහ මුහුදේ බෝම්බ ඇති කිරීම ඇතුළු ක්‍රියාකාරකම් වැළැක්වීම අරමුණක් වී තිබෙනවා. යෝජනාව සකස් කිරීම සඳහා බහරේන්, සෞදි අරාබිය, එක්සත් අරාබි එමිරත් රාජ්‍ය සහ කුවේට් ඇතුළු රටවල දායකත්වය හිමිව තිබෙනවා. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති 10:12
1: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව.
1: එකලහයි වනාඩි තුනයි දැන්.

11:37 වෙලාව හාට් බීට් එක අපේ දෙවනි පැයේ ඉන්න වෙලාව. ඔන්නයාට මේ පැයේදීත් මට මැසේජ් එකක් දාන්න කට එකතු කරගන්න පුළුවන්කම තියෙන ලස්සන සින්දු රහට අහන්න. ඔන්න මේ පැත්තේ මම ඉන්නවා ඔයා වෙනුවෙන්. 0.7 0.3 0.5 0.7 0.5 0.7 WhatsApp message එකක් දාලා තියන්න මම ඔයාව ඊළඟට කියනවා.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN. පත්තරෙන් අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර් ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: පසුම්බියට වාසි කරන කසාගල ග්‍රීන් සුපර් විතින් සුපිරි වාසි නැවුම් වෙනසක් අඩුම විලක් අදම පැමිණෙන වෙනස වටහා ගන්න.
4: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ.

එකලහයි විනාඩි 13යි වෙලාව. හඩ් බීට් එක ඔයා දෙවනි පැයේ ඉන්නේ. කටියෝ මැසේජ් කරලා තියෙන මතක් කරාද ඕනේ. ඔයා මැසේජ් එකක් දැම්ම නැත්නම් ඔයාට තවමත් වෙලාව තියෙනවා. හරිද? ඔයා වෙනුවෙන් මම මග බලන් ඉන්නවනේ. 07.03.93.5.93.7 මැසේජ් එකක් දාන්න කට්ටිය කිතු කරගන්න ලස්සන සින්දු අහන්න. ඔයාට මේ පැත්තේ පුලුවන්කම තියෙන දවල් එක වෙනකම්ම FM 93.5 93.7 FM 93.5 93.7 ඉන්න වෙලාවෙමට මැසේජ් එකක් කියපු කට්ටිය තමයි මේ මතක් කරන්න යන්නේ. හරිද? කොටිකාවත් චන්දිමා ඉන්න මේ වෙලාවේ දෙවනේ තිමිර පුන්සදී යුවෙන්දේ මේ හැමෝම ගොඩක් ආදරෙන් එකතු කරගන්න කියලා තියෙනවා. ඔන්න මාවත් එකතු කරගෙන තියෙන ගොඩක් ස්තුතියි ආදරෙන් එකතු කරගන්න ඔයාව. ඒත් එක්කම සුබ උදෑසන කක්කා කියලා තියෙනවා. ලස්සන සින්දුකට එකතු කරගන්න කියලා තියෙනවා. කවුද මේ සවිස්ක? සවිස්ක හරිම ලස්සන නමක්. ඔන්න ඔයාවත් ගොඩක් ආදරෙන් ඊළඟ සින්දුට එකතු කරගන්න ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා දෙනවා. ගොඩක් ස්තුතියි. ඊට පස්සේ මම යනවා කොහෙටද දන්නවද? මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා කියලා තියෙනවා ආලෝක බුක් ෂොප් එකෙන්. ඔන්න ලස්සන සින්දුකට එකතු කරගන්න කියලා තියෙනවා. ශාමලී තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. හස්බන්ව එකතු කරගන්න කියලා තියෙනවා. දුව ආලෝක අක මිහිරි මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ඒත් එක්කම ඊශ්‍රායෙල් වලින් මට මැසේජ් එකක් දාලා තියෙනවා. බලන්නකො කොච්චර දුර වුණත් ද පරිස්සමෙන් ඉන්න ඔයාලා හැමෝම කොහෙ හිටියත් නේද ඒකනේ වටින්නේ. ඊශ්‍රායෙල් වලින් රොෂාන් තමයි මැසේජ් එක එවලා තියෙනවා. අව ගොඩාක් ආදරෙන් ඊළඟ සින්දුට එකතු කරගන්නවා. ඒත් එක්කම ඕපල් ඉංජිනියරින් එකෙන් මට මැසේජ් එකක් දාලා තියෙනවා අමින රවින්ද්‍ර ජනක. මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඔන්න ඔයාලවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඒත් එක්කම වීරකුඩේ බේකරි පැත්තට යන්න හදන්නේ ජයමෝ වෙනද වගේම සද්දට මල්ලා අක්කට හාඩ් බිට් හංගින්න කියලා මැසේජ් එකේ දාලා තියෙනවා. ලොකු බොස් සුපුල් පොඩි බොස් වරුණ ලක්ෂ්මී මදුශංක ජගත් මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඒත් එක්කම ප්‍රසාදේ මාතලේ ඉඳන් මැසේජ් එකක් දාලා තියෙනවා මහතේවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා. ඊට පස්සේ තව එක මැසේජ් එකක් අපි කියවමු නේද? වෙලාව තියෙනවානේ. වෙලාවේ සදට මහත් බීට් අහගෙන ඉන්නේ කවුද? අනුරගම අනුලාවතිය තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මහතේ සිරිල් ප්‍රදීප් එතකොට දුව අනුෂිකා හර්ෂණ පේශලා අමේලියා මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඉතින් මේ හැමෝම ගොඩක් ආදරෙන් එකතු කරගෙන මම යනවා මෙන්න මේ සින්දුවට. 11:15 දැන්.

0: අනිත් පැත්තේ ඉන්න එක වුණත් ගෙනල්ලා උගේ ප්‍රතිගල වල යවනවා කියලා මම දන්නවා. මම පොඩ්ඩක් මොකද බෙල්ට් එකක් එහෙම දාගෙන ආවා.
1: ඒක හොඳයි.
2: අධ්‍යක්ෂණය ඉන්දික ධර්මතිලක.
1: ලංකාවේ ඕනතරම් කාන්තාවන් ඉන්නවා, ස්ත්‍රීන් ඉන්නවා, තමන්ගේ පවුල තනියම රැක බලා ගන්න කිසිම පුරුෂයෙක්ගේ උදව්වක් නැතිව.
0: ඕනතරම් කියන එක ඇතුළෙම තියෙනවනේ, හැමතැනම නැහැ කියන එක.
2: මගේ ඉපැරණි පෙම්වතිය සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.

එකොළහයි විනාඩි විසිපහයි වෙලාව හාට් බීට් හඟින්න වෙලාවේ ඔයාගේ මැසේජ් එක හොම්මම තියන්න මගේ අනිවාර්යෙන්ම කියනවා හොඳද? 0.7 0.3 93.5 93.7 0.7 0.3 93.5 93.7 ඔයාගේ මැසේජ් එක දාලා තියන්න මම ඊළඟට ඇවිල්ලා ඔයාගේ මැසේජ් එක කියනවා. මේ වෙලාවේ ආවේ ඔයාව ගැන කියන්න නම් නෙවෙයි. මේ වෙලාවේ ආවේ දැන් දවල්ට ලන්ච් එක ගන්නත් වෙලාව එනකොට පොඩ්ඩක් අවුස්සන්න කියලා ආවේ. අපි දවල්ට කාලිවර වෙලා මේ රස්සේ යන්නත් එක්ක හොඳ අයිස්ක්‍රීම් එකක් අගේ තියෙනවා නක්. කොච්චර ෂොක්ද නේද? හැමදාම කන වැනිලා චොක්ලට් ෆ්ලේවර්ස් ඇරුණහම වාට පුළංකම තියෙනවා. බටර් ස්කොච් එතකොට ෆ්‍රුට් ඇන් නට් මෙන්න මේ කියන ෆ්ලේවර්සුත් බලන්න නේද? හැබැයි ඉතින් දැන් සමහරු ඉන්නවනේ මම කන්නේ චොක්ලට් විතරයි කියලා. එහෙම නීති දාගෙන ඉන්න අය නේද? ඔන්න ඔහේ අද කාල බලන්නකෝ අනේනිකමට. ඉතින් ඔය අයිස්ක්‍රීම් එකක් ගන්නකොට නේද කිරි රසට කන්න ආස හිතන විදිහට අයිස්ක්‍රීම් එකක් තියෙනවා නම් අපි ආසයිනේ. ඒකට තමයි ඉතින් පැල්වත්ත කියලා තියෙන්නේ නේද? ඕනම ආසපිරිවෙන්සලක වෙන්න පුළුවන් ළඟම තියෙන වෙන්සලේ වෙන්න පුළුවන් පැල්වත්ත කියන නම වරදීනේ නැහැ නේද? සිරසිය දේශීය දෙයක් නිසා පැල්වත්ත කියලා කිව්වහම පොඩි දරුවගේ දන් කාට උනත් බයක් සැකක් නැතුව දෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් පැල්වත්ත කියලා කිව්වහම මම අයිස්ක්‍රීම් එක ගැන කතා කරේ දැන් දවල්ට කන්න වෙලාව ඇවිල්ලා තියෙන නිසා. තව ටිකකින් කන්න වෙලාවත් හරිනේ. එතකොට පැල්වත්ත අයිස්ක්‍රීම් එකක් එහෙම කන්න පුළුවන්කම තියෙනවා එයාට. ඒත් එක්කම යෝගට් තියෙනවා. එතකොට බටර්, ඊට පස්සේ ගිතෙල් මේ හැමදේම මට පැල්වත්ත කියලා නමින් ගන්න පුළුවන්කම තියෙනවා. පැල්වත්ත කියලා කිව්වහම පැල්වත්ත සමානයි කිරිපිටි වගේනේ නේද? ඔන්නම ගෙදරක උදේ දවස පටන් ගන්න පැල්වත්ත කිරි වීදුරුවකින් නේද? ඉතින් මේද සහිත මේද රහිත කියන කාණ්ඩ දෙකේම වාට පැල්වත්ත කිරි පිටික ගන්න පුළුවන්කම තියෙනවා. ඕනම ශාකා දැන් රට පුරා ශාකා තියෙනවනේ. වාට ඕනම ශාකාවකින් ගන්න පුළුවන්කම තියෙනවා. පැල්වත්ත ශාකාවලින් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අර මං කිව්ව විදිහටම සුපිරි වෙන්සලෙන් වෙන්න පුළුවන් ළඟම තියෙන වෙන්සලෙන් වෙන්න පුළුවන් පැල්වත්ත කියලා නිෂ්පාදන ගන්න වාට පුළුවන්කම තියෙනවා. ශාකා තියෙනවා නුගේගඩු ස්ටැල්ල තිරකරත්න මාවත ගාලුපාර කොල්ලුපිටිය අරංගල හන්දිය මාළුවේ. එතකොට පැල්වත්ත හන්දිය බත්තර මුල වගේම අනුරාධපුර මරතන් කරවල මෙන්න මේ කියන ශාඛා වලින් ආට පුලංකම තියනවා. වස විස නැති ගුණාත්මක බව ඉහළ පැල්වත්ත නිෂ්පාදන මිලදී ගන්න 11:28

0: 11 විනාඩි 32යි දැන්.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
0: දන්නවද? ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

ගැන ආතරේ බෙදාගන්න ඕනම නම් සතිය දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්.

0: සිහිනක තනි වෙලා.
1: එතකොට සචිනි කියන්නේ හොඳට ඉගෙන ගන්න දරුවෙක්. එයා මේ වෙලාවේ උපාධිය හදාරන කෙනෙක්. එතකොට දැන් ඔයා බලන්නකෝ. ඔයා බස්කොන් දොස්තර කෙනෙක්. කොහොමත් ඔය දෙන්න ගැලපෙන්නේ නැහනේ අජිත්.
0: තිමිර උඩුමත් අධ්‍යක්ෂණයක්.
2: මෙහෙම පොඩ්ඩක් ඇදගෙන ඉමුකෝ. නැත්ත වැඩි දෙල්ලෙනු.
3: දෙල්? මෙහෙ දෙල් තියනවාද?
2: තියනවා තියනවා. දෙල් කන්න පොලේ තියනවා. ඔක්කොම කරලා ඉනත් වෙනවනේ.
0: සතියේ දිනවල රාත්‍රී 8:30ට.

එකලහයි විනාඩි 34යි නේද වෙලාව? යන්නේ නැහැ යන්නේ නැහැ. මම යන්නේ නැහැ. මම ඉන්නවා. කටිය මතක් කරන්න ඕනේ. මට මැසේජ් එකක් දාලා තියෙනවා ගොඩක් ආතරින්. එයාලා හැමෝම එකතු කරගන්න ඕනේ ලස්සන සින්දුවකට. මම ඊළඟට ලස්සන සින්දුවක් ලෑස්ති කරගෙන තියෙනවා. ඒකට මෙන්න මේ කටිය මම එකතු කරගන්න කියලා ඉන්නේ. දෙනුවන් මැසේජ් එකක් දාලා තියෙනවා. කොහෙන්ද කියලා දන්නේ නැහැ. දෙනුවන් ලස්සන නමක්. දෙනුවන්ව ගොඩක් ආතරින් ඊළඟ සින්දුවට එකතු කරගන්නවා. ඒත් එක්කම මඩපදිදා ලක්ෂ්මන් තමරා නිශානි චේතදා. ඒත් එක්කම භාග්‍ය අවිෂ්ක මේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් මම ලෑස්ති. ඒකම බොරලස් ගමේ නම් මට මැසේජ් එකක් දාලා තියෙනවා. එකතු කරගන්න කියලා තියෙන අශෝක් සර්, එතකොට නන්දි මිස්ව, ඊට පස්සේ සුදත් අයියා, ජනේෂි අක්කා, විහඟ අයියා, එතකොට චමිලා, කර්ෂා අයියා, අම්මේ දෙයියනේ, මේ හැමෝම මම එකතු කරගන්නද ලස්සන සින්දුවකට. හානේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්නම්. ඒත් එක්කම මම යන්න හදන්නේ අබුදාබි පැත්තට. ඒ පැත්තෙන් මම වහගෙන ඉන්නවා චන්දර. ඔන්න චන්දර ඔයාවත් එකතු කරගන්නවා. කොච්චර බාධක තිබුණත් ඔන්න එකතු, ඒ කියන්නේ මාව වහගෙන ඉන්න ඔයා. මට එහෙම කියනවා. ඉතින් පරිස්සමෙන් කරගෙන යන වැඩ ටික කරගෙන යන්න ඕනේ චන්දර. ඒත් එක්කම ජපානෙන් පොඩි දුව දිල්සි, තංගාලෙන් ආදරණීය බිරිඳ ශාමා, චාන්සි, එතකොට ජෝන් පුතාවත් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඔබගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඒත් එක්කම ඩේනියා රෙස්ටුරන්ට් එක පැත්තට යන්න හදන්නේ. දවල්ටි කෑමල ඇස්තිද? ඒ පැත්තෙන් මාව අහගෙන ඉන්නවා දිලික්ස් නෝනා දිනේෂා, ඊට පස්සේ ප්‍රියන්ත, ඊට පස්සේ පියලයිව, ඊට පස්සේ ලක්මාල්, කාගෙත් මම සාන්ත මාම. සාන්ත මාමත් එකතු කරගන්න කියලා තියෙනවා. ඔන්න හැමෝම එකතු කරගන්නවා මම. ඒත් එක්කම මේ වෙලාවේ මම වහගෙන ඉන්නවා කුරුණෑගල ඉඳන් අනිල්. ඔන්න ආවත් අනිල් එකතු කරගන්නවා ලස්සන සින්දුවකට මම. ඊට පස්සේ හුස්මත් ගන්නතයි නැත්තං ඒක අමතකුණොත් ඒව නේද? ඊට පස්සේ ඕපල් ෆැෂන් එක පැත්තට යන්න හදනේ. ඕපල් ෆැෂන් එකකින් මාව අහගෙන ඉන්නවා ඩිලාන්. ඊට පස්සේ ඩිලංක, විමල සේන, රසික, චනිතු, පසිදු, චමෝද්, ගයාන්, සිරිවංස, ගාමිනි, ලසිත, චුට්ටි, අනුර කුමාරි, ශාන්ති, නිරෝෂා, හැමේ මට බෑ. මේ හැමෝම එකතු කරගන්නද මම ලස්සන සින්දුකට හිතා නම් ගොඩක් දාලා තියෙනවා. ඕපල් ෆැෂන් එකේ හැමෝම ගොඩක් ආදරෙන් මේ වෙලාවේ මම සින්දුකට එකතු කරගන්නවා. ඒ දෙකම මම යන්න හදනවා. ඊට පස්සේ පිළිම තලාව පැත්තට නිශාන්ත මැසේජ් එකක් දාලා තිනවා සින්දුකට එකතු කරගන්න කියලා. වයිෆ් ප්‍රියන්ති, පුතා යසින්දු, එයාගේ බර්ත්ඩේ එක කියලා තියෙනවා ඊයේ. සුබ පන්දිනයක්. ඊයේ වුණාට කමක් නෑ, අපි අද විශ් කරමු. ඒ දෙකම දුවා මීෂා, මේ හැමෝම එකතු කරගන්නවා කියලා තියන්නේ, එකතු කරගන්න කියලා තියෙන්නේ. ඊට පස්සේ තව මැසේජ් එකක් කියවමු බලන්න. ලස්සන සින්දුකට මේ වෙලාව එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ ප්‍රියා තමයි බණ්ඩාරගම ඉඳන්. හස්බන්ඩ් තුෂාර, දෝරි නෙතු, ඊට පස්සේ මාවත් එකතු කරගන්නවා කියලා තියෙන මේ හැමෝම එකතු කරගෙන මම ලස්සන සින්දුවක් ලෑස්ති කරන් තියෙන. මට හිතනවා මේ සින්දුව මේ වෙලාවට හොඳයි කියලා. රවීන්ගේ අහල බලන්න ඔයාලා කැමති වෙයි. 11:37 දැන්.

0: එකළහයි විනාඩි 41යි දැන්.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3-wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරම.
4: ලකන මොඩින් ඉස් ඇලු.
1: Heartbeat.

එකලහයි විනාඩි 46යි වෙලාව. අපි හඩ්බීට් එක ඉන්නේ. ඔන්න අපි දෙවනි පැයත් මේ විදිහට ඔන්න ටික ටික ටික ටික දේද ගෙවිලා යනවා. ඒ වුණාට වාඩි පුළංකව තියෙන මම දවල් එක වෙනකම්ම මේ පැතෙන් ඉන්නවා තාම. FM 93.5 FM 93.7 මම මේ පැතේ ඉන්න වෙලාව වාඩි පුළංකව තියෙන මට මැසේජ් එකක් දාලා කට්ටියක් එකතු කරගන්න මාත් එක සින්දු අහන්න යන්න. හරිද? මම යන හදන්නේ WhatsApp එක පැත්තට. ඒ පැත්තෙන් මට මැසේජ් එකක් දාලා තියෙන කට්ටිය එකතු කරගන්න. සුබ දවසක්. අපිවත් ලස්සන සින්දුකට එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ දංකොටු වෙන්. දංකොටු ගාමන්ට් එකෙන් මැසේජ් එක දාලා තියෙන්නේ මිස් දිස්නා චන්ද්‍රා නිලු, එතකොට ආයේෂා කුමාරි, සන්ධ්‍යා රේනු, ඊට පස්සේ අරුණි, ශීලා, නන්දරාණි, ලීලා. අපි හැමෝම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඊට පස්සේ අපි අන්තව මැසේජ් එකක් බලන්න. මේ මැසේජ් එක මට දාලා තියෙන නිට්ටඹුවේ ජයමාලි ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. මහත්යා තිලක් පුතා සතික දුව බිනුදි එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. හරි, මම දෙන්න. ඊට පස්සේ රුවන් ට්‍රේලර්ස් එක පැත්තට යන්න හදාන ඊළඟ සින්දුවට එකතු කරගන්න කියලා තියෙනවා. කවද එකතු කරගන්නේ මම? ඊට පස්සේ කවුද එකතු කරන්නේ කියලා බලමු. තත්සරණී, රුවන් ලාල් මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. රොෂානත් එකතු කරගන්න කියලා තියෙනවා. මම බැලුවා මොකද නේ දාලා තියෙන්නේ කියලා. එහෙම වෙනව නේද? ටම් වෙන රූම් වෙන කමක් නෑ. ඊට පස්සේ අපි යමු වෙන මැසේජ් එකක් බලන්න. බුත්තලින් ශාමින්ද මැසේජ් එකක් දාලා තියෙනවා. ඔන්න එකතු කරගන්න කියලා තියෙනවා. ලස්සන සින්දුවකට ඔයාව එකතු කරගන්නවා. හරිද? ඊට පස්සේ අපි යන්න හදන්නේ තව මැසේජ් එකක් බලන්න. ඊට පස්සේ මැසේජ් තෝරන්නත් එපැයි. ඔයා ලස්සනට වැඩසටහන කරනවා. අපිව ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ. කවුද? මල්හිරු සර්විස් එකෙන්. ඔන්න ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ලහිරු සඳමිනි මල්හිරු මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. මේ හැමෝම මං එකතු කරගන්නවා. තව පාරක් කටිය එකතු කරගන්න මං එන්නෙපැයි. ඒ හින්දා දැන් යනවා සින්දුවකට. මේ සින්දුව අහලා බලන්න හොඳයිද කියලා ආදරියේ ධනිශ්‍රීගේ. 11:48

0: FM 93.5, FM 93.7, Lakana, Radio ITN.
1: එකලහයි විනාඩි 52යි දැන්.
2: වාර්තා පිට වාර්තා සම්මේලන කෝටි 8 NLB තනදි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහා ධන සම්පත තන නිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
0: Heartbeat. Lakanda Radio ITN.

0: ලක්කනයි ඒ සනුහරේ සමතා
1: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
2: එකලහයි විනාඩි 57යි වෙලාව අපිට නිවුස් එකට යන්න වෙලාව හරි සින්දු අහහා ඉඳලා හරියන්නේ නැන්නේ නේද රටේට එවන දේවල් දැනගන්නත් එපා ඒ නිසා අපි මෙහෙමම යන හදන්නේ නිවුස් එක අහන්න ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අපේ අහන්න තමයි යන්නේ ඉතින් ඊට කලින් ආර මතක් කරන්න ඕනේ පැල්වත් නිෂ්පාදන ගැන දැන් පැල්වත් කියලා කිව්වම දේශීය ක්‍රියාෂද නිෂ්පාදන ගැන කතා කරනකොට මුලින්ම තියෙන පැල්වත් නිෂ්පාදන පැල්වත් කිරිපිටියක වරමෙද සහිත මෙද රහිත කියන කාණ්ඩ දෙකම ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම පැල්වත් අයිස්ක්‍රීම් පැල්වත් යෝගට් ගිතේ මේ කිරිමේ කියන හැම දෙයක්ම අර පුළුවන්කම තියෙනවා. පැල්වත් කියන නවින්ම මතක ඇතුව ගන්න. එහෙනම් අපි නිවුස් අහලා ආයි මේ පැත්තට එමු. ඔය මැසේජ් එකක් දාලා තියන්න 07.3 93.5 93.7 අපේ WhatsApp නම්බර් එකට.

0: на столе.
1: දෙරටි සබතා තවත් තර කරගත් බාලදිවේ ජනපති දිවයිනෙන් පිටත් වෙයයි. වියට්නාම් ජනපති හෙට දිවයිනට 2025 උසස් පෙළ සබතුන්ට සැප්තැම්බරයේ සරසවි වරම්. අපරාධකරුවන්ට පාස්පෝර්ට් හැදුන නිලධාරීන් පිළිබඳ වාර්තාවක්. ප්‍රදේශ රසකට මිලිමීටර සීක්ම වූ වැසේ. තාවකාලිකව නතර කළ ට්‍රම්ප්ගේ මෙහෙයුම. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ. මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුෂබ් මහතා ඇතුළු දූත පිරිස පිටත්ව ගොස් තිබෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් ඔවුන් පිටත්ව ගිය බවයි කටුනායක අප වාර්තාකරු සඳහන් කළේ. දෙවිනිට පැමිණි මාලදිවයින් ජනාධිපතිවරයා ජනාධිපති අනුකුමාර සනක මහතා සමග ද්විපාක්ෂික සාකච්ඡාවලට එක් වුණා. කරුණු ගණ්ඩාවක් සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු වුණා. ජනාධිපතිවරුන් ඒකාබද්ධ බාධ්‍ය හමුවකටද සහභාගී වුණා. එහිදී ජනාධිපති අනුකුමාර සනායක මහතා ප්‍රකාශ කළේ මාලදිවයින් මහකොමසාරිස් කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවන බවයි. මාලදිවයිනේ උසස් තත්ත්වයේ ධීවර නිෂ්පාදන ශ්‍රී ලංකා වෙළඳපොළට හඳුන්වා දීමේ හැකියාව ඇතුළු ක්ෂේත්‍ර ගණ්ඩාවක සම්බන්ධතා තහවුරු කර ගැනීමට කටයුතු කරන බව මාලදිවයින් ජනාධිපතිවරයා සඳහන් කළා. මාලදිවයින් ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවයේ පැවැත්වුණේ පසුගිය හතරවනදා. දිනට අතර ගිවිසුම් හතකටද අත්සන් තැබුණා. සෞඛ්‍ය සංචාරක හා ආරක්ෂක ඇතුළු ක්ෂේත්‍ර ඊට අයත්. වියට්නාම් ජනාධිපතිවරයා හෙට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. සංචාරය අතරතුර උභෝත්තා ගිවිසුම් පහකට අත්සන් තැබීමටද කටයුතු යොදා තිබෙනවා. ඒ සඳහා කැබිනට් අනුමැතියද හිමි වුණා. තොරතුරු සහ සන්නිවේදන ක්ෂේත්‍රයේ සහයෝගීතාව, සංස්කෘතික සහයෝගීතාව සම්බන්ධ ගිවිසුම්ද ඒ අතරවනවා. ආගමික ක්ෂේත්‍රයේ සංවර්ධනය, ආගමික ශිෂ්‍ය සුබ සාධනය ඇතුළු ගිවිසුම් වලට එළඹීමටද නියමිතයි. ජනාධිපති අනුකුමාර සනායක මහතාගේ ආරාධනාවකට අනුවයි වියට්නාම් ජනාධිපතිවරයා හෙට සහ අනිද්දා දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයේ නිරත වන්නේ. උසස් අධ්‍යාපනයේ ප්‍රසස්කරණ පිළිබඳව ප්‍රතිපත්ති සකස් කිරීමට මේ වන විටත් කමිටුවක් පත් කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය ප්‍රකාශ කළා. කමිටුවේ නිර්දේශ අනුව අවශ්‍ය වෙනස්කම් සිදු කිරීම සඳහා සැලසුම් සකස් කර ඇති බවත් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නා. උසස් පිළිසුම්ගේ විශ්වවිද්‍යාල ප්‍රවේශය ගැනද අග්‍රාමාත්‍යවරිය කරුණු පැහැදිලි කළා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුගත් රත්නායක මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්
2: 2025 වසර සඳහා වන අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව ක්‍රියා කළ අතර ඒ අතුරින් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා කොපමණ ප්‍රමාණයක් සුසුකම් ලබා තිබේද, රජයේ විශ්වවිද්‍යාල සඳහා බඳවා ගැනීමට නියමිත සිසුන් ප්‍රමාණය කොපමණද, එය පසුගිය වසරට වඩා කොපමණ වැඩිවීමක්ද,
3: මේ සිසුන් අතරින් විශ්වවිද්‍යාලය සඳහා බඳවා ගන්නට අදහස් කරන ශිෂ්‍ය සංඛ්‍යාව 42,937ක්. මෙම වර්ෂයේදී ප්‍රථම උපාධි පාඨමාලාවන් වලට බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව වැඩි කිරීමකින් තොරව වඩාත් ඵලදායි හා ගුණාත්මක අධ්‍යාපනයක් පවත්වා ගැනීම සඳහා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් හට පහසුකම් වැඩි කරමින් අදාළ පාඨමාලා විධිමත්ව පවත්වා ගැනීම අරමුණු කර ගනිමින් කටයුතු කරන අතර පසුගිය වසරවල ප්‍රථම උපාධි පාඨමාලාවන්ට අදාළ ප්‍රවේශ සිසුන් සංඛ්‍යාවෙන් මේ වසරේදීද පවත්වා ගන්නයි අදහස් කරන්නේ. මේ සිසුන්ගේ අධ්‍යයන කටයුතු ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන මේ 2025-26 අධ්‍යයන වර්ෂයට අදාළ විශ්වවිද්‍යාල කඩින් ලකුණු නිකුත් කර සියලු ශිෂ්‍ය ලියාපදිංචි නාමලේඛන 2026 අගෝස්තු 31 වන විට විශ්වවිද්‍යාලවලට යවන්න කටයුතු කරලා තියෙනවා. ඒ අනුව 26 සැප්තැම්බර් මාසයේ පළමු සතියේ සිට මෙම පාඨමාලා ආරම්භ කිරීමේ දින AA විශ්වවිද්‍යාලවලට තීරණය කරන්න හැකි වෙනවා. උසස් අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණ පිළිබඳව ඒ ප්‍රතිපත්තියක් සහ ෆ්‍රේම්වර්ක් එකක් සූදානම් කරන්න අපි කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ කමිටුව දැන් මාස 6ක් විතර තිස්සේ වැඩ කරමින් යන්නේ. උසස් අධ්‍යාපනය කියන්නේ විශ්වවිද්‍යාලවලට සීමා වෙච්ච එකක් නෙවෙයි. මේක ඊට වඩා පුළුල් එකක්. එතකොට higher national diploma මේ සියල්ලම වෘත්තීය ශාස්ත්‍රයේ උසස් අධ්‍යාපන අවශ්‍යතාවයන් තියෙන නිසා මේ සියල්ලම නියෝජනය වෙන පරිදි අපි කමිටුවක් පත් කරලා තියෙනවා. ඒගොල්ලෝ මුලින් කරන්නේ මේ උසස් අධ්‍යාපන දැනට පවතින උසස් අධ්‍යාපන ශාස්ත්‍රයේ ගැටලු හඳුනා ගන්නත් සාමාන්‍ය අධ්‍යාපනයේ කරන ප්‍රතිසංස්කරණ වලට අනුගත වීම සඳහා විය යුතු වෙනස්කම් හඳුනා ගැනීම තමයි වුන් කරන්නේ. ඒ නිර්දේශ අනුව අපි ඉදිරියේදී උසස් අධ්‍යාපන ශාස්ත්‍රයේ විය යුතු වෙනස්කම් කිරීම සඳහා සැලසුම් කරගෙන යනවා.
1: පෙරපාසල අධ්‍යාපනයේ සම්බන්ධයෙන්ද අග්‍රාමාත්‍යවරිය අදහස් පළ කළා.
3: පුද්ගලික ශාස්ත්‍රයේ පෙරපාසල් උත් නියාමනය කිරීම සඳහා කාන්තා කටයුතු අමාත්‍යාංශයෙන් මේ වෙන විට වැඩපිළිවෙලක් ආරම්භ කළා තියෙනවා. විශේෂයෙන් උතුරු නැගෙනහිර පළාත්වල පෙරපාසල් ප්‍රමාණය අඩුයි. ඒවා පුද්ගලික ශාස්ත්‍රයෙන් වැඩියෙන් කරගෙන යනකොට සමහර වෙලාවට පෙරපාසල් අධ්‍යාපනය ලබා ගන්න බැරි වෙච්ච ළමයි කොට්ටාසයක් ඉන්න පුළුවන්. ඒ අනුව තමයි අධ්‍යාපන අමාත්‍යාංශය හැටියට යෝජනා කරලා තියෙන්නේ හැම කොට්ටාසයක්ම මේ පිළිබඳ අධ්‍යයනය කළා පෙරපාසල් අවශ්‍ය තැන්වල ආරම්භ කිරීම සඳහාත් යෝජනා ඉදිරිපත් විය යුතුයි කියලා විශේෂයෙන් ව්‍යුහ කමිටු හරහා
1: අමාත්‍ය ආචාර්ය අරුණ කරුණාතිලක මහතා පෙන්වා දුන්නේ එයලංක සමාගමේ ඉදිරි වැඩසටහන් පිළිබඳවයි.
0: එයලංක සමාගමේ ප්‍රතිපූර්ණයේ සහ ප්‍රතිව්‍යුහකරණ සහ වාණිජකරණ ක්‍රියාවලියේ වත්මන් තත්ත්වය පිළිබඳව දැනට රාජ්‍ය බැංකු වලින් පවත්නා රුපියල් බිලියන 91.3ක ණය මුදල ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණ කරලා ඒ වගේම පොලි විෂමතාවෙන් මූලික ගෙවීම සඳහා පස් අවුරුදු සැලැස්මක් යටතේ අර්ධ වාර්ෂික ප්‍රතිගෙවීම් සැලැස්මක් මූලික වාර්ෂික සමන්විත පළමුණු කොටස් රුපියල් බිලියන 25.2ක් 2025 දෙසැම්බර් මාසයේ වෙනකොට ප්‍රධාන බැංකු දෙක ලංකා බැංකුව සහ මහජන බැංකුව වෙත ගෙවීම සඳහා මුළුමනින්ම භාවිත කරලා තියෙනවා. ඒ වගේම මහා බණ්ඩාගාරයේ බැංකු දිත්‍ය ශ්‍රී ලංකා ගුවන් සේවයේ අතර එකඟතාවයක් පැමිණිලා නිශ්චිත කාර්යාමුවකට අනුකූලව රාජ්‍ය බැංකුවල නැව ගෙවීම සඳහා 2030 වසර වන විට සෑම වසරකම අප්‍රේල් මාසයේ සහ ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකා රජයෙන් සමාගමට තවදුරටත් ප්‍රාග්ධන මුදල් ගෙවීමට කටයුතු කරමින් ඉන්නවා. ඒ වගේම එක්සත් ජනපද ඩොලර් මිලියන 175ක ජාත්‍යන්තර සයුරී බැඳුම් කර අපකරයක් මෙවන විට ප්‍රතිව්‍යාගත කරමින් පවතිනවා. අපි විශ්වාස කරනවා මේ කටයුතු 2026 අවසන් වෙනකොට සම්පූර්ණ කරන්න පුළුවන් වෙයි කියලා. අපි මේ තියෙන තත්ත්වය තුලින්ම ශ්‍රී ලංකන් ගුවන් සේවය පවත්වාගෙන යාමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක කිසියම් විදියක මූල්‍ය ව්‍යාපාර සැලැස්මක් අනුව කටයුතු කිරීම සඳහා අදාළ ආයෝජකයන්ගෙන් සහයෝගය ලබාගෙන ප්‍රසන්ට් මොඩල් එකක් පිළිබඳ මේ වෙනකොට සාකච්ඡාව ආරම්භ කරලා අමාත්‍ය මට්ටමින් සහ භාණ්ඩාගාරය මැදිහත් වෙලා සාකච්ඡාවක් මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා.
3: ගරු කතානායකතුමනි, විදුලි සංදේශ බදු සංශෝධන නැමැති පනත පනත් කැටුම් පත පාර්ලිමේන්තුවට මම පිළිගන්වමි.
4: දිනවර කියවීම කවදාද?
3: හෙට. Honorable Speaker, I present the bill titled Finance Amendment to Parliament.
5: 2018 අංක 35 දරන මුදල් පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කැටුම් පතකි.
4: දිනවර කියවීම කවදාද?
3: හෙට.
1: අද සිට දිවයිනේ වෙස්තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. අන්තර්නිවර්තන අභිසාරි කලාපයේ බලපෑම සහ ඒ ආශ්‍රිතව දිවිනාසන්නේ පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීමයි ඊට හේතුව. සබරගමුව, බද්දෙම, ඌව සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසි ඇති වෙහැකි බවයි කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙඩිස් මහතා සඳහන් කළේ.
6: මේ දිනවල දෙවෙනි කාලගුණය කෙරෙහි අන්තර්නිවර්තන අභිසාරී කලාපයේ බලපෑම පවතිනවා. මේ හේතුව නිසා අද දිනේ සිට ඉදිරි දින කීපය දිවෙනි වැසි සහිත කාලගුණ තත්ත්වයක් අපිට අපේක්ෂා කිරීමේ හැකියාව තියෙනවා. මධ්‍යම සබරගම්මුව, බස්නාහිර, ඌව සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර 100ක් මුහුත් අද වැසි අපේක්ෂා කිරීමේ හැකියාව තියෙනවා. මේ සවස් කාලයේදී ගුරුන් සහිතව සමග විශේෂයෙන් මතක් කරන්න අවස්කාලයේ ගිගුරුන් සහිත වැසිත් සමග ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානම තියෙන වගේම කෙටි කාලයක් තුල තද සුළං සහ තද වැසි එන්න පුළුවන් මේ සම්බන්ධව ජනතාව අවධානයෙන් කටයුතු කරන්න කියන එක මතක් කරනවා. අකුණු මගින් සිදුවේ හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්න කියන එක ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්න කැමතියි. මේ අන්තර්නිවර්තන අභිසාරී කලාපයේ බලපෑම නිසා 15 ආයතනයේ කැළඹිලි ස්වභාවයක් දිවෙන ආසන්නයේ වර්ධනය වීමේ හැකියාව තියෙනවා. මේ සම්බන්ධව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිරන්තර අවධානයෙන් සිටිනවා. මේ නිසා ඉදිරි කාලගුණ නිවේදන පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්න කියන එක අපි මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්න කැමතියි. මොකද මේ ඉදිරි දින කිහිපයේ වැසි සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කිරීමේ හැකියාව පවතින නිසා
1: වෙනත් නම් වලින් විදේශගතව සිටින බවට සැකකරන අපරාධකරුවන්ගේ විදෙස් ගමන් බලපත්‍රවලට වෙනත් පුද්ගලයන්ගේ ඇගිලි සලකුණුගෙන ඒවා සකස් කළ ආගමන විගමන ධාරින් පිළිබඳව කඩිනම් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අධිකරණය රහස් පොලිසියට නියෝග කළා. මෙම සිද්ධිය සම්බන්ධ විමර්ශනවලට අදාළව වැඩිදුර වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන බයිස්ට්‍රාත් වෙත ඉදිරිපත් කළා. එහිදී එමලි ධාරින් සඳහන් කළේ ඇගිලි සලකුණු ලබා දුන් අය හැර වෙනත් අයකු විදේශගතව ඇති බවයි. ඇගිලි සලකුණු ලබා දීමට තමන් වෙත එන පුද්ගලයාගේ නම විස්තර සහ පැමිණ සිටින්නේ ඔහුමද යන්න පිළිබඳව අනාවරණය කර ගැනීම ආගමන විගමන දෙපාර්තමේන්තුව නිලධාරීන්ගේ වගකීමක් බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළා. ඒ අනුව එමලි ධාරින්ගෙන් කඩනමින් ප්‍රකාශ ලබාගෙන අධිකරණයට වාර්තා කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. වෙසක් උත්සවය වෙනුවෙන් මෙවරත් වැඩසටහන් රැසක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ප්‍රකාශ කළා. බෞද්ධාලෝක වෙසක් කලාපය මැයි මාස 30, 31 සහ ජුනි පළවෙනිදා පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ. සම්මේලනයේ සභාපති චන්ද්‍රනිමල් වාකිෂ්ඨ මහතා සඳහන් කළේ ධර්ම දේශනා ඇතුළු විවිධ අංශ පැවැත්වෙන බවයි.
7: උදේ 5 ඉඳන් හවස වෙනකන් සීල සමාදාන වැඩසටහන කරනවා. ධර්මධර භික්ෂුන් වහන්සේලාගේ ධර්මදේශනා තිබෙනවා. ධර්ම සාකච්ඡා පැවැත්වෙනවා. ඒ අතරෙම අපි එදාට තීරණය කළා තිබෙනවා අපේ මේ පාද අහිමි අය පුද්ගලයන් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ මීට වසරකට පෙර කෘතිම පාද 200ක් ලබා දුන්නා. ඒක අපි හවස 3ට පවත්වා. පස්වරු 7 ඉඳලා සම්බුද්ධ පූජාව පවත්වලා සර්වඥ ධාතු ප්‍රදර්ශනය පවත්වන. ඒ විලාමේ පටන් ගත්තාම අපි ක්‍රියාත්මක වෙනවා දන්සැල්. කණ්ඩ දන්සැලක් දවස් 3ක්. සම්ප්‍රදායනුකූල වෙසක් තොරණ පැවැත්වෙනවා. සංස්කෘතික වෙසක් කූඩු තරඟයක් තියෙනවා. වෙසක් කූඩු මේ පාර දෙපැත්තේ සවි කළා ඔවුන්ගේ සංස්කෘතික සහ නිර්මාණශීලී හැකියාවන් ප්‍රගුණ කරන්න. ඒකට වෙනම කණ්ඩායමක් ඇවිල්ලා ඒකට ඉදිරිපත් වුණා. තවත් ඕන කෙනෙකුට ඒකට ආරාධනා කරන්න පුළුවන්. මොකද බොරැල්ල හන්දියේ ඉඳන් බම්බලපිටිය හන්දියට වෙනකම් අපිට අවකාශය තිබෙන නිසා
1: සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ඩියුටි සභාපති රොෂාන් පිටුමගේ මහතාද අදහස් පළ කළා.
8: බෞද්ධාලෝක වෙසක් උත්සවය මැයි මාසේ 30 31 පළවෙනිදා යන දවස් තුනේ මූලික වශයෙන්ම සංවිධානය කරලා තියෙනවා.
1: මහජන ප්‍රවාහන සේවයක් කාර්යක්ෂම ගමනාන්තයක් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් බවට පත් කරමින් මෙට්‍රෝ බස් වෙනුවෙන් සේවා සැපයුම් අංගයක් ඉදිකිරීමට කටයුතු ආරම්භ වුණා. ලංගම ඩිපෝ බූලික් කරගනිමින් එය ක්‍රියාත්මක කිරීමටයි ප්‍රවාහන අවත්‍යාශයේ කටයුතු යොදා තිබෙන්නේ. ඉන් සේවා සැපයුම් ස්ථාන 3ක් ඉදිකිරීමේ කටයුතු කඩවත, ජයල සහ රත්මලන යන ඩිපෝ භූමි තුල ආරම්භ වුණා. රත්මලාන ඩිපෝ වීදිවල සැපියුම් අශ්වේධි කිරීම ආරම්භ වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන්. සමාජ වාද්‍ය ක්‍රියාකාරකව වන අශාන් තොටවත්ත දෙහිවල පොලිසිය මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා. දෙහිවල ගාකිස්ස මහනගර සභාවේ විපක්ෂ මන්ත්‍රී කාමරේදී සිදු කළ අවභාවිතයක් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබෙන්නේ. දෙහිවල පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් වැටලීම සිදු කළා. පොලිස් අත්අඩංගුවේ සිටින අශාන් තුටවත්ත මහතා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. T56 පතුරුම් 54ක් සහ මැගසිනියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කෙහෙල් බද්දර පොලිස් විශේෂ කාර්ය බලකා කඳුරේ නිලධාරීන් වැටලීම සිදු කළේ හින ටියද ප්‍රදේශයේදී. විමර්ශනවලදී හෙළිවුණේ පතුරුම් සහ මැගසිනිය විදේශගතව සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයකට අයත් බවයි. කටුනායක පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා. මේ අතර නීති විරෝධී ලෙස මිරට්ට ගෙන්වූ දුම්වැටි 20,600ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගනේබුල්ල පරකන්තිරිය ප්‍රදේශයේදී වැටලීම සිදු කර තිබෙනවා. හෝමු සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සඳහා ආරම්භ කළ බෙහෙවුම නතර කරන බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. ඉරානයේ සමග එකදා ගිවිසුමකට ලැබීමේ වැඩපිළිවෙලේ ප්‍රගතියක් හටගෙන තිබෙනවා. ඒ අනුව තාවකාලිකව මෙහෙයුම නතර කරන බවයි ඇමරිකා ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. පසුගිය දිනවල හෝමුස් ආශ්‍රිතව හටගත් තත්වයන් හේතුවෙන් ගැටලුකාරී වාතාවරණයක් නිර්මාණය වුණා. සටන් විරාමයට අදාළ තම යෝජනාද ඉදිරිපත් කරන බව ඉරාන ජනාධිපතිවරයා සඳහන් කළා. කෙසේ වෙතත් ඉරානයේ වරාය අවහිර කිරීම තවදුරටත් ක්‍රියාත්මක බවයි ඇමරිකා වාර්තා පෙන්වා දුන්නේ. ලෝක කුසලානය ඉලක්ක කරමින් විශේෂ පුහුණු වීම්වල නිරත වන බව ඉරාන පාපන්දු කණ්ඩායම ප්‍රකාශ කළා. ඔවුන් සමාජ මාධ්‍ය ඔස්සේ ඊට අදාළ ඡායාරූප පළ කර තිබෙනවා. ඇමරිකාවේදී ක්‍රීඩා තරගවලට සහභාගී වීම සම්බන්ධයෙන් ගැටලුකාරී වාතාවරණයක් මතුවුණා. එළමෙන පාපන්දු ලෝක කුසලානය සඳහා සම සත්කාරකත්වයෙන් දරන්නේ ඇමරිකාව, කැනඩාව සහ මෙක්සිකෝවයි. පාපන්දු සම්මේලනයේ සඳහන් කළේ ඉරානයට තරගාවලියට එක් විය හැකි බවයි. දෙරටේ සබන්තා තවත් තරකරගත් මාලදිවයින් ජනපති දිවයිනෙන් පිටත්වයයි. වියට්නාම් ජනපති හෙට දිවයිනට 20-25 උසස් පෙළ සමතුන්ට සැප්තැම්බරේ සරසවි වරම්. අපරාධකරුවන්ට පාස්පෝර්ට් හැදුන්ලි දහරින් පිළිබඳ වාර්තාවක්. ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්ම වූ වැසේ. තාවකාලිකව නතර කළ ට්‍රම්ප්ගේ මෙහෙයුම. මිලග ලක්හඬ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වරු එකට බලාපොරොත්තු වන්න. ඉන්සයිඩ් ස්ටෝරි විශේෂාංගය දැන්
9: ප්‍රශ්න කරන පුවතක ඇත්ත කතාව.
10: The inside story. The story behind the news.
11: ලෝක ජනවාද නිදහස් දිනය මේ 3 වෙනිදා යෙදී තිබුණා. අද The Inside Story වෙනවන්නේ ඒ වෙනුවෙන්.
10: The story behind the news.
11: 1993 එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ දිනය නම් කරනු ලැබුවා. ඒ 1986 සිය පුවත්පත් කාර්යාලයේ ඉදිරිපිටදී අමානුෂිකව ඝාතනයට ලක්වුණු කොලොම්බියා ජනමාධ්‍යවේදී ගිලෙමෝ කානෝව සේකරමින්. මෙවර ජනමාධ්‍ය නිදහස් දිනේ තේමාව සාමයේ පිරුණු අනාගතයක් උදෙසා යන්නයි. කාලයේ ගෙවී ගියත් මෙවන් දිනයක් සිහිපත් කරන මොහොතක ජනමාධ්‍ය සහ ඔබ ගැන අපි අද කතා කරනවා කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්මික බණ්ඩාර හේරත් සමග.
10: The story behind the news.
11: ජනමාධ්‍යෙන් මිනිසුන්ට වෙන බලපෑම මොනවද?
12: ඇතනම ජනමාධ්‍ය බිහි වූ මුල් යුගයේ ඉඳලම ජනමාධ්‍ය මගින් මිනිස්සුන්ට බලපෑම් කරන්නේ කොහොමද කියන සංවාදය ප්‍රධාන කාරණාවන් දෙකක් උස්සේ ගොඩනැගෙනවා. ඒ පළමු වෙන්න තමයි ජනමාධ්‍ය ඉතාම හොඳ විදිහට ධනාත්මකව මිනිසුන්ට බලපෑම් කරනවා කියන එක. මිනිසුන්ගේ අධ්‍යාපනය වැඩ දියුණු කරන්න, තොරතුරු අවශ්‍ය විදිහට මිනිසුන් වෙත බෙදා හරින්න, ඒ වගේම ඉතාම විනෝදකාමීව මිනිසුන්ගේ ජීවිත ගත කරන්න උදව් කරන්න සහ මේ වෙනස් වන සමාජයට අනුව තමන්ගේ දෛනික ජීවිතයේ ගස්වා ගැනීමෙන් ඉදිරියට යන්න අවශ්‍ය බලපෑම මිනිසුන් වෙත කරන්න ජනමාධ්‍ය මගින් පුළුවන් කියන කාරණාව. ඒ වගේම මිනිසුන්ගේ පාරිභෝගික අවශ්‍යතාවන්ට සහ සැබෑවට වඩා ව්‍යාජ අවශ්‍යතාවන් වෙනුවෙන් මිනිසු පෙළගස්වනවාය කියන ඍණාත්මකව ජනමාධ්‍ය මිනිසුන්ට බලපෑම් කරනවා කියන සංවාදයක් ඊට සමගාමීව ලෝකේ පුරා
10: ගොඩනැගෙනවා.
12: කෙසේ වෙතත් වර්තමානයේ වන විට මේ ජනමාධ්‍යයට තියෙන ප්‍රබල භූමිකාවත් එක්ක සහ සමාජයේ සංකීර්ණ වීමත් එක්ක ඉතා පුළුල් ලෙස අද ජනමාධ්‍ය අපිට බලපෑම් කරන බව හඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන්ම නිදහස් මාධ්‍ය ක්‍රියාකාරීත්වයක් තුළ අපිට පුළුවන් මානව හිමිකම් සුරක්ෂිත කරගන්න, ඒ වගේම අපේ සංවර්ධනය සඳහා වන ඉලක්කයන් නැත සංවර්ධන අපේක්ෂාවන් ඉටු කරගන්නකොට ඊට ගැළපෙන විදිහට මිනිස්සු ඒ වෙනුවෙන් සූදානම් කරවන්න, ඒ වගේම කාලීන අවශ්‍යතාවක් වෙලා තියෙන ගෝලීය සහ ජාතික වශයෙන් තියෙන ආරක්ෂාව තහවුරු කරගන්නකොට කොයි විදිහටද ඒ වෙනුවෙන් මිනිස්සුව සූදානම් කරන්නේ කියන බලපෑම ඇති කරන්නත් අද වෙනකොට ජනමාධ්‍යයට ලොකු හැකියාවක් තියෙනවා.
11: ජනමාධ්‍ය සතු වගකීම පැහැදිලි කළොත්,
12: මාධ්‍ය සහ ඒ වගකීම ගැන කතා කරනකොට අපි හිතුවොත් එහෙම ඇයි මිනිස්සුන් මාධ්‍ය පාවිච්චි කරන්නේ? මිනිස්සු රූපවාහිනිය ඉස්සරහා හිටගන්නේ ඇයි? පුවත්පතක් කරන් කියවන්නේ, ගුවන්විදුලිය ශ්‍රවණය කරන්නේ ඇයි? සමාජ මාධ්‍ය වේදිකාවල ක්‍රියාකාරීන් විදිහට ක්‍රියාකාරීව එහි සැරිසරන්නේ ඇයි කියලා අපි මූලිකව තේරුම් ගත්තොත් මිනිස්සු ජනමාධ්‍ය හෝ නව මාධ්‍ය මගින් ඉටු කර ගැනීමට අපේක්ෂා කරන කාරණාවන් කරනාවක් තියෙනවා. ඇත්තටම අනිත් පැත්තෙන් ගත්තොත් ජනමාධ්‍ය ආයතනවලටත් අද සමාජයේ ඉදිරියේ ලොකු සමාජ කාර්යභාරයක් තියෙනවා. අපි ගැටලුවට මුහුණ දෙන්නේ මෙන්න මේ ජනමාධ්‍ය හෝ මාධ්‍ය ආයතන මේ කාර්ය භූමිකාව නිවැරදිව තේරුම් අරන් වගකීමෙන් සමාජයේ ඉස්සරහා ක්‍රියාත්මක වෙනවාද කියන ප්‍රශ්නය අද අපිට මාධ්‍ය ක්‍රියාකාරීත්වය දිහා බැලුවාම අහන්න
10: හිතෙනවා.
12: ඒ නිසාම තමයි අනිත් පැත්තේ මිනිස්සු ප්‍රශ්න කරන්නේ මාධ්‍ය අපි ඉස්සරහා ඇවිල්ලා කියන්නේ ඇත්තද? මාධ්‍ය නීතිගරුකයිද? ඒ නිසා මාධ්‍ය විශ්වාස කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නය මිනිස්සු ඉස්සරහාද තියෙනවා. මම විශ්වාස කරනවා මේ ඉතාම නරක සහ අභියෝගාත්මක තත්වයක්. මාධ්‍ය විශ්වාස නොකරන ග්‍රාහක පිරිසක් පුවත්පතකට පාඨකයෝ පුවත්පත කියවුවාම ඒ අන්තර්ගතය ඇත්තද කියලා ප්‍රශ්න කරනවා. ගුවන්විදුලිය ඉස්සරහා මේ ප්‍රශ්න කිරීම, රූපවාහිනිය ඉස්සරහා මේ පෙනෙන දේවල් ඇත්තද කියලා ප්‍රශ්න කරන කාලයක් ආවොත් අද ජනමාධ්‍ය නැවත හිතන්න ඕනේ තමන්ගේ වගකීම තමන් ඉටු කරනවාද කියන එක. විශේෂයෙන් සමාජ මාධ්‍ය නිදහස් වේදිකාවන් ඉස්සරහා ගුවන්විදුලියට රූපවාහිනියට සහ පුවත්පතට නැවත වතාවක් තමන්ගේ මාධ්‍ය වගකීම ගැන නැවත කියවා ගන්න, නැවත සංශෝධනය කරලා අය වැඩි දියුණු කරගන්න කාලය අද ඇවිල්ලා තියෙන කියලා මං හිතනවා.
11: අද ලෝකේ ජනමාධ්‍ය නිදහස අතින් පෙරමුණගෙන ඉන්නේ නෝර්වේ, එස්තෝනියා වගේ රටවල්. නිදහස ගිලිහුණු තැන සාමයට ඉඩක් අහිමි වෙනවා. නමුත් සාමය රැකගෙන නිදහසේ හිතන නිදහස් ජනමතයට ගරු කරමින් මාධ්‍ය මේවරක යෙදෙන්නට ඉඩක් වෙනුවෙන හෙට දවසක්.
10: The inside story. The story behind the news.
13: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
14: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම ගන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0871711711
3: තරඟකරුවන් 60 දෙනෙක් මුහුණට මුහුණ තරඟ කරන ලොවක් දින සුපබේදී පිලිච්ඡන්
4: Unfortunately, today, some of you will be going home.
3: ඔබේ මුළු ජීවිතේම වෙනස් කළ හැකි.
5: Welcome to MasterChef Sri Lanka.
3: සෑම සෙන්සුරාදා සහ ඉන්දා දිනකම රාත්‍රී 8ට. MasterChef Sri Lanka.

0: හඩ්බිට හඟෙන වෙලාව දවල් 12:00 විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

දවල් 12 විනාඩිය 33යි වෙලාව. සුබ සන්ධ්‍යාවක් නෙවෙයි, සුබ දහවලක්. කොහොමද රටේ තොටේ වෙන දේවල් ඇහුවද, ප්‍රවෘත්ති ඇහුවද, දවල්ට කාලාද ඉන්නේ? පැය භාගයකට පස්සේ මේ විදිහට එනකොට ප්‍රශ්න ගොඩයි ඉන්නේ නේද? කටියමර මැසේජ් කරලා තියෙනවා, ප්‍රවෘත්ති වෙලාවෙත් මම දැක්ක හෝ ගාල මැසේජ් ටිකක් එනවා. මතක් කරන්න මෙපැයි නේද? මම තව පැය භාගයකට වඩා අඩුයි කාලයක් තමයි අපිට තියෙන්නේ. හැබැයි ඉතින් කොහොම වුණත් මම ඔයාව එකතු කරගන්න තුවින්නේ නෑ. අරලිය ස්ටෝස්ගෙන් තමයි මැසේජ් එක එන්නේ. මදැව්වේ චානුක කියලා තමයි තියෙන්නේ. චානුක ඔයාව ගොඩක් ආදරේ. ඊළඟ සින්දුවට එකතු කරගන්නවා. ඒත් එක්කම මට සින්දුව කෝනේ කළුතර තමයි ඉන්නේ. කවුද මේ චන්ද්‍රා කුමාර? චන්ද්‍රා කුමාර තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. සින්දුවක් කියලා තියෙනවා, අපි බලමු. හරිද? ඔන්න සින්දුවකට එකතු කරගන්නවා මම ඔයාවත්. ඊට පස්සේ ජේවස් ෆරීඩා දේප්ති, ශිරින් ගයානි රෝසෙට් ගමගේ, ඊට පස්සේ නිරෝ චන්ද්‍රානි, මේ හැමෝම එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙනවා. ඔන්න ගොඩක් ආදරෙන් එකතු කරගන්නව මම. හයි අක්කේ, කොහොමද ඔයාට? අපි ලක්කන සද්දට මහගෙන ඉන්නේ. අපි බල ලස්සන සින්දුකට එකතු කරගන්න කියලා තියෙනවා. කවුද මේ ඉන්නේ? කොටියා කුමරේ නදීෂානි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඔන්න ඔයාවත් ගොඩක් ආදරෙන් මම ඊළඟ සින්දුවට එකතු කරගන්නවා. මේ කටින් එකතු කරගෙන අපි ලයිලා හමුද? නවල් 12:35 දැන්.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: Dawal dola hai banati hatali hai deng.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
1: අත්‍යවශ්‍ය වාහන සඳහා අඩුම මිලකට වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ 1ක් රුපියල් 190යි සුදු සිරි කිලෝ 1ක් රුපියල් 290යි මුංගිට කිලෝ 1ක් රුපියල් 875යි රතු පරිප්පු කිලෝ 1ක් රුපියල් 270යි ලොකු ලුණු කිලෝ 1ක් රුපියල් 149යි රතු ලුණු කිලෝ 1ක් රුපියල් 320යි අර්ථපල් කිලෝ 1ක් රුපියල් 259යි ලංකා සතුස ජාතිය මිල තීරක
3: ධන්නවත ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් ගේවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝර

දවල් 12 විනාඩි 42යි වෙලාව. ඔනවට පුළුවන් මට මැසේජ් එකක් දාන්න කට්ටියක් එකතු කරගන්න. 0743 93 5 93 7. 0743 93 5 93 7ට මැසේජ් එකක් දාලා තියන්න.

0: හැන්දෑවට ඇහෙන කන් ගොඩ වෙන සද්ද.
1: ලින්ටර් ගන්න මොනවදලු සමුන්නට කිසි වැඩක් හරියට කරගන්න බෑනේ.
2: හරි බබා, වැඩේ ඉවරුම ගමන් එනවා. ඔය ඔෆිස් එක ළඟ තියෙන ඉන්නවා.
3: හරි හරි හරි, දැන් ෆෝන් එක තියන්නකෝ. බා ලිස්ට් එක දාන්න, මම එනකොට අරන්.
4: මේ වෙලාව නම් පානේ.
5: විජය තෝසේ මිශ්‍රණය
6: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ.

0: the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
1: අධ්‍යක්ෂණය ශාම් විජේරත්න.
2: මයිති ප්‍රසන්න යන අහිංසකෙක් තමයි. මටුව ගැන අනුකම්පයි. හැබැයි ඉතින් ඒ අනුකම්පාව භූමිකම්පාවක් කරගන්න මං කැමති නෑ. මං බැඳිලා නෑනේ. මගේ කෙල්ලට කසාද බැඳලා දෙන්න.
1: පහේ ළමයි.
3: මේ උත්තර දුන්නේ මොකද නංගි මේ?
4: මේකේ කෙලවරක් තියෙන්න ඕන අක්කේ.
3: ඇයි නංගි? මොකද්ද උනේ? ප්‍රසන්න ගීත එකක් හදාගෙන ඉන්නකෝ. කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා.
1: සෑම සතියේ දිනකම රාත්‍රී 7:30ට ITN බලන්න. පහේ ළමයි.
5: පහේ ළමයි එක්ක පුයා කවුද නංගියේ? කුචු කුචු කුචු කුචු කුචු.
1: තිමිර උඩල මත් නිර්මාණයක්.
6: ඔය පත්තරේ දිහාම බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ. ගෙදර සිද්ධ වෙන දේවල් ගැන ටිකක් බලන්න.
7: මේ ගෙදර වෙන දේවල් මං හොඳට බලාගෙන ඉන්නේ. කට වහගෙන තේක දීලා යනවද මෙතනින්?
6: මොකද තේක දෙන්නේ? මං අරගෙන යනවා.
7: ඕන දෙයක් කරගන්න.
1: සිහිනක තනි වෙලා.
6: අයියෝ. අනේ මන්දා.
8: වල මොකද ටෙස්ට් කළ වළු?
6: නෑ අයිය මං ගොන ගෙදරින් බැලලා ගිහලා ටෙස්ට් කරන්නේ.
1: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න.
9: සීනක තනි වෙලා.
0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
10: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
11: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සිංදු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ.

12:54 විනාඩි 54 වෙලාව. ඒ කියන්නේ තින් හාර්ට්බීට් එක මට යන්න වෙලාව ඇවිල්ලා කියන එක. ගියාට ඉතින් ආයිත් හෙටත් අපිට එන්න එපයි නේද? එතකන් ඉතින් ආට පුළුවන්කම තියෙනවා. දැන් ඊළඟට චාමියන ආට පුළුවන්කම තියෙනවා. සහතර වෙනකම් හොඳම හොඳ සින්දු ටිකක් අහද චාමිත් එක්ක. යන්න කලින් ඉතින් මට මැසේජ් කරපු අය මතක් කරන්න එපයි. මා කවුද මේ මැසේජ් අදාලා තියෙන්නේ? මා කියලා කිව්වේ මහරගමින් ඇවිල්ලා තියෙන්නේ. මහරගමින් මැසේජ් අදාලා තියෙනවා විමලසේන. එතකොට යසරත්න, ඉන්ද්‍රජිත්, අජන්ත, කුමාරී, ජනක, ඊට පස්සේ සම්පත්, සන්ධ්‍යා, යසරත්න, උමේෂ්, ශ්‍රීමාලි, ජනකි, හැමෝ මට බෑනේ. ගොඩක් කටියෝ දාලා තියෙනවා. හැමෝම ගොඩක් ආදරෙන් එකතු කරගන්නද එහෙම කරමුනේ. එතකොට හැමෝටම හොඳයිනේ. ඊට පස්සේ මේ වෙලාවේ සද්දෙටම හාර්ට්බීට් අහගෙන ඉන්නේ කවුද මේ ලස්සන සින්දුව දෙන්න කියලා. කොටියා කුබ්‍රේ නදීෂානි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඔයව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා ඊළඟ සින්දුවට. ඒත් එක්කම දිෂිනී ලාභ කරේ පැත්තට යන්න හදන්නේ. එහෙන් මැසේජ් එකක් දාලා තියෙනවා ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඊට පස්සේ කවුද ඉන්නේ? නුවන් මැසේජ් එකක් දාලා තියෙනවා. කවු කොහෙන්ද මේ ගිනිගත් හේනින් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ලස්සන සින්දුකට එකතු කරගන්න කියලා තියෙනවා. ඒත් එක්කම ශිහානි මැසේජ් එකක් දාලා තියෙනවා. හොම ගම ඉදන් ලස්සන සින්දුකට ගෙදර හැමෝම එකතු කරගෙන මාවත් එකතු කරගෙන දෙන්න කියලා තමයි සින්දු ඉල්ලලා තියෙන්නේ. ඒත් එක්කම නුගාර මැසේජ් එකක් දාලා තියෙනවා. වැඩගෙන තන හැමෝමයි හොඳම යාළුවා මහේෂිවයි එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා. ඒත් එක්කම මහරගම පැත්තට ආයි අනහදෝනේ මහරගමින් නිරෝෂමන් මැසේජ් එකක් දාලා තියෙනවා ලස්සන සින්දුකට මේ වෙලාව එකතු කරගන්න කියලා. එකතු කරගන්න. ඒත් එක්කම මතුගම පැත්තෙන් දෙවමිනි මැසේජ් එකක් දාලා තියෙනවා අපේ ගාමන්ට් එකේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා. මේ කටිය එකතු කරගෙන එහෙනම් මම ගිහින් එන්නද? එහෙනම් ඉතින් මම යන්නම්. ආට ඉතින් ස්තුතියි මාව අහගෙන හිටියට පැය 3ක්ම මේ කංකරච්චරේ. එහෙනම් ඉතින් මම ගිහින් එන්නම්. ආට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. සතුටින් ඉන්න හැමදාම. ගිහින් එන්නම් මම චාරෝ.

0: Live Beat It Mix Weather Heartbeat අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි? මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා. සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැග් 120. ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග් ගන්න.

0: වෙලාව පස්වරු එකයි.
1: වෙලාව ඔබ වෙත ගෙනාවි.

0: ලක්කඩ ප්‍රවෘත්තේ සමකෙන් මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණී චන්දරමාර සිංහ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි යටේ එන්එල්බී තනඩි තහනේ ලොතරැයි රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතික මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
1: සහයෝගීතා අනුග්‍රහය
3: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
0: ආරක්ෂක ලේකම් විශ්‍රාමිකයා වයිස් මාර්ෂල් සම්පත්තුවේ කුන්තා මහතා හා පාකිස්තාන ශ්‍රී ලංකා මහකුම් සාරේස් නයර් රසින් මහතා අතර සාකච්ඡාවක් පැවැත්වුණා. දෙරට වැදගත් වෙන කරුණු ගණ්ඩාවක් සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු තිබෙනවා. ආරක්ෂක ක්ෂේත්‍රයේ සහයෝගීතාව ඉහළ නැඩවීම, පුහුණු කටයුතු සහ කලපී ආරක්ෂාව පිළිබඳ සාකච්ඡා වූ බවයි ආරක්ෂක අමාත්‍යාංශයේ පවසන්නේ. දකුණු ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයට අයත් මධ්‍යස්ථාන 25කට ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායෙල් ආරක්ෂකාංශ සඳහන් කළා. එන් හිස්බුල්ලා සාමාජිකයන් විශාල පිරිසක් මියගොස් තිබෙනවා. ගොඩනැගිලි රසක්ද විනාශ වී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. හිස්බුල්ලා සංවිධානයේද රොකට් සහ ඩ්‍රෝන් ප්‍රහාර දෙල්ල කර තිබෙනවා. කෙසේ වෙතත් එන් කිසිදු හානියක් සිදු වන්නේ නැති බවයි ඊශ්‍රායෙල් ආරක්ෂකාංශ පවසන්නේ. මිලක ලක්හඬ ප්‍රවෘත්ති පස්සරු දෙකට
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝර

0: Lakhanda Radio ITN.
1: ධනවාද ජීවිතය හැංගිලා තියෙන සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනම ගී ඇහෙන මතක මන්තෙතක සනසෙල්ලේ අතරමං වෙන්න කැමති නම් විතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකම් මාව අහන්න.
0: All night beats with

එක පහු වෙලා විනාටියේ නවයයි වෙලාව අයිබවන් සුබදා වෙලාක. අප මුණගැහෙන්නේ මේ මාසේ 6 වෙනිදා අද පදාත දවසක්. කොහොමද කියලා තමයි අහන්න වෙන්නේ මුලින්ම නේද? හොඳින් නේද? සාමාන්‍යයෙන් අපිට ජීවිත හැමදේම ලැබෙන එකද ඔයා සතුට කියලා හිතන්නේ. හැබැයි මං කියනවා ඒක එහෙම නෙවෙයි කියලා. අහිමි වෙන එකත් සමහරක් වෙලාවට වාසනාවක් වෙන අවස්ථා ඕන තරම් මේ ලෝකේ තියෙනවා. අපිට ජීවිතේ සමහර දේවල් නැති වෙන්නේ අපේම හොඳට වෙන්න පුළුවන්. ජීවිතේ සමහර අවස්ථා නැති වෙන්නේ අපේම හොඳට වෙන්න පුළුවන්. ජීවිතේ සමහර මිනිස්සු මගෙන් මගහැරෙන්නේ අපේම හොඳට වෙන්නත් පුළුවන්. ඒක නිසා නොලැබෙන මගහැරෙන අහිමි වෙන තැන්වලදී ටිකක් දරා ගන්න හරි අමාරුයි වගේ තේරුණාට ටික කාලයක් යනකොට අපි තේරුම් ගන්නවා ඒක එහෙම වෙච්ච එක හොඳයි කියලා. නේද? ඒක නිසා මම වැඩි යෝජනා කරනවා ලැබෙන නොලැබෙන හැම තැනකදීම ධනාත්මක විදිහට හිතන්න පුරුදු වෙන්න. එතකොට ඇත්තටම ඔයාට තේරුම් යනවා ඒක හැමුණේ එක හොඳයි කියලා. හා නැද්ද? අද තේනන හවස 4 වෙනකන් අපි ලස්සන සින්දු ටිකක් අහගෙන ඉස්සරහට යන්. 0.7 0.3 0.5 0.7 මැසේජ් එකක් එවන්න පුළුවන්. දවල් 1:10 සින්දුවක් අහලා මේ පැත්තට එන්න.

0: රේඩියෝ ITN
1: දවල් එක පහු වෙලා විනාඩියේ 15යි.
2: නූතන සමය රුපියල් 1500ක් කිව. අබන්ස් අඟල් 40 ස්මාර්ට් ප්‍රෝප වාහනයක් ඉදරගෙන යන්න. මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අද අබන්ස් ප්‍රදර්ශනකාරියක් කො. bio.com වෙත පිවිසෙන්න.
0: හැන්දෑව නැහැම කන් ගොඩ වෙන සද්ද.
3: යන්න දෙයක් ගන්න.
4: මොනවද අලෝ? සමුන්නට කිසි වැඩක් හරියට කරගන්න බෑනේ.
5: හරි බබා, වැඩේ ඉවරුම ගමන් එනවා. ඔය ඔෆිස් එක ළඟට ගිහින් ඉන්නකෝ.
4: හරි හරි හරි. දැන් ෆෝන් එක තියන්නකෝ. බල ඉස්සර එක දාන්න. මම එනකොට අරගෙන.
3: මේ වෙලාව නම් එපා
0: මෙන්න. FM 93.5. FM 93.7.
6: අයිබෝවන්. අර සද්ද, මේ සද්ද, මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න, රිලැක්ස් වෙන්න බලාගෙන හවස 4ට ලකඩ ඉවනින් ඩ්‍රයිව් එකත් එක්ක එකතු වෙන්න.
7: මල්ලී සමවැස්ස මංගවා සරයි
0: සම අනුග්‍රහය
8: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙ කුමන්න අදම අවතන්න 011176679579
9: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
10: ලකන මොනින් ඉස්සල්
0: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. ලක්හඬ රේඩියෝ ITN.
1: ඕකේ, මනසට දැනෙන ධර්මතම හැඟීම මොකක්ද කියලා දන්නවද?

0: පුනත් කලම්
1: ඕල්ඩයි බීට්ස් විත් චාමි
0: සතේ දෙනවල දවල් එකේ ඉඳන් හතර වෙනකන්
2: සංචල හිත කිති කැවුනා තෙන්දරවදනට ඩිංගක් ලං වෙන්නට හිතුනා
1: ඕල්ඩයි බීට්ස් විත් චාමි
0: ඒක තනි කරන අපේය පසර එක පහු වෙලා විනාඩි 21යි වෙලාව 0.7 0.3 5 0.3 7 ඒ මොකද කියුවේ මේ වෙලාවේ මගේ ළඟ තියෙන නම්බර් එක ඒකට මැසේජ් එකක් යවන්න පුළුවන් හවස 4 වෙන කලින් හයි චාමි මැනික කියලා තියෙනවා ඔයා එනකල් බලන් ඉන්න අපි අතල් අල්ලගෙන බලාගෙන ඉන්න ලස්සන රූපයක් එවලා තියෙනවා නේද සුරේකා thank you 12:49ට මැසේජ් එකක් එවලා තියෙන්නේ චාමි කියලා තිබ්බ නිසා මම බැලුවා සුබදා සක්ෂාභියාට වැඩ කරන ගමන් ලක්කට හගෙන ඉන්නවා කියලා කොරියාවෙන් චින්තක මැසේජ් එකක් එවලා තියෙන අපි ලස්සන සින්දුවක් අහමු thank you මැසේජ් එකක් එවුවට ඊට පස්සේ මේ ඉන්නේ කවුද කටනායක HF එකේ ලයින් 1 එකේ අපිවත් එකතු කරගන්න කියලා මැසේජ් එකේ තිබුණා බර්දල් පොලටත් යන්දාපු එකේ ඒ පැත්තේ ඉන්නවා සෙල් ප්‍රනන්දු ලහිරු ශහානි නතාලේ ශෙනාරා දුමින්ද සයුරේ ශනල් විරොන් ඇන්ටන් වසන්ත මැක්සිමස් එකතු කරගන්න අරුන් ගාමන්ට් එකේ අද බර්ත්ඩේ එකක් තිබුණද කාගේ හරි කාගේද බර්ත්ඩේ එක මේ කට්ටියගෙන් කාගේද ඉනෝක අක්කා ගයනී කුසුම්මා නෙල් චමිලා ජානකි මොනිකා දිල් නුදි පුෂ්පා හංසි කුමාරි මදු කුමාරි තමයි මට මැසේජ් එක එවලා තියෙන්නේ මං ඔය කිව්ව නම් ටික අතරේ අත බර්ත්ඩේ එක සමරන ගෑනු ළමගේ නමත් මං කිව්වා කවුද හොරා ජානකි නේද සුබ උපන්දිනයක් වේවා නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් ජානකි හැමදාම ඔය වගේම හිනා වෙලා සතුටින් ඉන්න ලැබේවා කියලා අපි ආදරෙන් වටාශිට අද කරනවා හෙලෝ චාමියකි දනිමි කිසිතා අයිති නැති බැව් ඒත් නොවේ හදින් පිට මන් පැහැදිලි මදි ආගේ අදහස ලස්සනයි වගේ මං හිමීට කියවන්නම් ය මාතලේ දිලිනි ඔයව එකතු කරගන්නවා අපි ලස්සන සුද්දක් අහමුනේ මේ මැසේජ් එක කාගෙන්ද මොන් හේනේ ශ්‍රී සංගමිත මාවතේ වසන්ත කුමාර අපි ආට ලස්සන සුද්දක් ලැස්ති කරලා තියෙන්නේ අහන් ඉන්න සුබදා වෙලාක මම පින්නවලින් චන්දි හස්බන්ඩ් සමී සෙතු නෙතු කුරුණාකර හොස්පිටල් එකේ ඉන්න පුංචි ටෙක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න කියලා තියෙනවා එසේම වේවා ඉක්මනින්ම සුවපත් වෙන්න රෝගීව ඉන්න හැම කෙනෙක්ම සුවපත් වෙන්න ඕනේ අන්තිමට මොන දේ තිබුණත් අපිට එතනනේ අපි නිරෝගී නැත්තම් වැඩක් නැහැ කියලා ඒක නිසා අසනීපෙන් ඉන්න හැම කෙනෙක්ම සුවපත් වෙන්න ඕනේ එකයි වෙනාදී 24යි

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: පසරු එකයි විනාඩි 28යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
2: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන්
4: දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: එකයි වෙනාට වෙස නවයයිනේ වෙලාව. ඔල්ටන් බෙට්සිත් චාමී FM 93.5 හරි 93.7 හරි ඔයා අහගෙනන ඉන්නේ. එහෙම විතරක් මට 0.7.3.93.5.93.7 මැසේජ් එකකුත් එවන්න ඕනේ. එහෙම නැත්නම් Facebook page එකට ගිහලා අද post එක බලලා එන්න. ඒකට like එකක් දාලා comment එකක් දාලා share කරන්න පුළුවන්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
0: සතේ දවස් වල හරියටම දවල් එක වෙනකොට
4: හරිය වඩින්න ඔය හිතට මන්දා තන්න මට ආලේ ඔබේ කාලයට පිරෙන්න
0: කාන්සියටයි මහන්සියටයි ප්‍රත්‍යක්ෂ ඖෂධේ
1: ඕන්ටයි බීට්ස් විත් චාම්
0: හැම කාලෙටම ගැළපෙන හැම තාලෙකම සින්දු මගහැරගන්න

සරක පහු වෙලා විනාටේ 35 වෙලාව 0.6 0.3 0.5 0.3 7 එයාගේ මැසේජ් නම්බර් එක බලමු කවුද මැසේජස් එවලා තියෙන්නේ කියලා. මේ අතර ඔයත් ඉන්නව වෙන්න පුළුවන්. හයි, අපි සිරෝෂන් කමෙන්ට් එකෙන් අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. මං හැබැයි ඔයාගේ නම දන්නවා. මං කියන්නද ගෑන් ළමයා? කියන්නතු ඉන්නන්නේ නේද? අයි පල්ලක් හදස්සව දහවලක් මනු ඔයාට කියලා තියෙනවා. හරි, අපේ සිද්ධාක හමු තනුව මං ආතරෙන් මතක් කරනවා චාමර. ස්තුතියි මැසේජ් එකට. කොහොමද කොරවිට සඳුන්? ලස්සන බෝස්ට් එකක් හදලා එවලා තියෙනවා. තැන්ක් යූ. සුබදහවලක් ඊළඟට තියෙන මැසේජ් එක. පුංචි බන්ධ පවුලේ හැමෝම එකතු කරගෙන සිද්ධාක අහන්න දෙන්න කියලා තියෙනවා. ත්‍රිකුණමල පහේ කනුවෙන් අපි සිද්ධාක හමු. ඊට පස්සේ කුඩමා දුවට යනවා. කවුද ඉන්නේ? සම්පත් ෆැෂන් එකේන රේණුකා, නන්දනී, සම්පත් නයනා, නිලෝකා, උදේශී, දිලානි, පහන්, නුවන්, දිලේක තමයි මට මැසේජ් එක ගෙවලා තියෙන්නේ. හයි චාමි, සුබම සුබ දවසක් වේවා. ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. ප්‍රියා බණ්ඩාරගමින් එපු මැසේජ් එකට ස්තුතියි. ගුඩ් ආෆ්ටර්නූන් චාමි. ඔයා ශ්‍රාවක අපි හැමෝගේ මාතරය ලෙංකතුකම හොරෙන් හොරෙන් හොරාගත්තු ලස්සන කිලි පොඩිත්තක් කියලා තියෙනවා. එයා බාව දැක්කන්නේ බලන්නේ තින් ඒ ආදරේ. බොය ගොඩින් සුමන මහත්මිය ඔයා ආදරෙන් එකතු කරගන්නවම සුසන්ත, ලසන්ත, ට්‍රින්ස්ලා, රුවන්, ශ්‍රී, සුජා, ජගත්ව එකතු කරගන්න කියල මැසේජ් එකේ තියෙන්නේ. තැන්ක් යූ ආගේ ආදරයට හොඳද? ඊට පස්සේ මං යනවා කියන එකත් එහෙන්නට. පෝස්ට් ඔෆිස් එකේ වැඩද? මට මැසේජ් කර කර ඉන්නේ. අන්න බලන්නක නේද? ඊට පස්සේ හෙට මැසේජ් එකක් එවන්න නැති වෙයි. වෙහෙලුවක් කනේ කරේ. චේතනී මිස්, සංගීත, නුවන් අය ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා. මංජුල, හේමන්ත, ස්තුතියි මට මැසේජ් එකක් එවුවට. හරිද? ඔයාලට මම මේ සින්දුව දෙන්නද? කොච්චර වැඩ තිබුණත් මකන හැර මැසේජ් එකක් එවන්න ගිහින්ද? වෙලාව තෝනද කියන්නේ? දන්නා වෙලාව එකයි.

0: ලකඩ රේඩියෝ ITN
1: පසරු එකයි විනාඩි 46
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙතම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
1: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලකට වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ 1ක් රුපියල් 199යි සුදු සිරි කිලෝ 1ක් රුපියල් 209යි මුංගිට කිලෝ 1ක් රුපියල් 875යි රතු පරිප්පු කිලෝ 1ක් රුපියල් 279යි ලුකු ලුණු කිලෝ 1ක් රුපියල් 149යි රතු ලුණු කිලෝ 1ක් රුපියල් 320යි අර්ථපල් කිලෝ 1ක් රුපියල් 259යි ලංකා සතුස ජාතියේ මිල තීරක
3: messages, messenger, passe man kiyanna.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: සතේ දවස් වල හරියටම දවල් එක වෙනකොට
2: හරිය වඩින්න ඔය හිතට මන්දා දැන් මට ආලේ ඔබේ කාලයට පිරෙන්න
1: කාන්සියටයි මහන්සියටයි ප්‍රත්‍යක්ෂ ඖෂධය
0: ඕල්ඩයි බීට්ස් විත් චාම්
1: හැම කාලෙටම ගැළපෙන හැම තාලෙකම සින්දු මගේ අරගන්න එපා.

එකයි වනාඩි 45 වෙලාව කසාගල සමූහ ව්‍යාපාරය ගැන චුට්ටක් කතා කරන් යන්නයි ආවෙම. සරසර අනාගතයක් පැහැපර හරිත ශ්‍රී ලංකාව කිර තේමාවෙන් තමයි ඒගොලු ක්‍රියාත්මක වෙන්නේ. ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය හරහා අප නැනාතෑම වැඩි කරලා දීලා අපි රටේ ආර්ථික සංවර්ධනයට දායක වෙනවා. ඒ වගේම කසාකලේ ග්‍රීන් සුපිරිවෙන්ද සල්ජාලෙත් එක එකතු වෙනුතින් ඔබට නැවුම් අතකීමක් ලබා ගැනීමේ අවස්ථාවක් තියෙන අවස්ථාව මගහැරගන්න එපා. දේශීය සහ විදේශීය ශ්‍රී ලාංකික ඔබට අපි ආතරෙන් ආරාධනා කරනවා ලාභදායි ආයෝජන අවස්ථාත් එක්ක කසාකල සමූහ ව්‍යාපාරෙත් එක්ක එකතු වෙන්න කියලා. ඊට පස්සේ පොරොන්දුවක් වුණා නේද මම මැසේජස් ටික මේ සින්දුවෙන් පස්සේ කියනවා කියලා නේ. හරි සින්දුව අහනකොට ඉස්සර පළමු කවුද මැසේජස් එවලා තියෙන්නේ කියලා. මහේෂ් ඉංජිනියර් නක්කවත්තෙන් නිමාලි මුතුලි බිරිඳ දුවෙන්න මාවත් එකතු කරගන්න කියලා තියෙනවා. හරි thank you message එකක් එවුවට. සුන්දර සුබ දවසක් වේවා ශාවී. අපිට එනවා මාතලේ කුමාරි එරබුදු කොල්ල නායනී ගාමිණී සුභාෂිනී හැමෝම එකතු කරගන්න. අපිටත් සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා අහන්නේ අවිස්සාවෙල්ලෙන්. හොටෙල් ස්ප්‍රයිස් එකේ ඔයාලව අහගෙන වැඩ කියලා තියෙනවා. කවුද ඉන්නේ මදුෂාන් සන්දීප රාජේ සුදුවැන්ටි ඔයාගේ නම් මොකද්ද? ඔයාවත් එකතු කරගන්න කියලා තියෙනවා මැසේජ් එක. හයි චාමි අක්කේ සුබ දහවලක් වේවා. එසේම වේවා. මාලි මැනි චූටි චතුරිකා රංගිකා චම්මි චතුව එකතු කරගෙන මම මේ සින්දු වහන්න දෙන්නයි හදන්නේ. මැසේජ් නම්බර කාට හරි ඕනේද? 0.7 0.3 5 93.7

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: හැම කාලෙටම කැලපෙන හැම තාලෙම සින්දු හැමෝටම කැලපෙන
0: පැය
1: තුනක් එක දිගට සද්දට මහන්න සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්

එකයි වෙනාඩි 57යි වෙලාව. අපි පළවෙනි පැයට ඉන්න කියලා දෙවෙනි පැයට යන්න. එන අය එන්න එහෙනම්.

0: වෙලාව පස්වරු දෙකයි.
1: වෙලාව ඔබ වෙත ගෙනා

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ උදේශිකා ඉදිරිපීර ප්‍රවෘත්ති සංස්කරණේ චන්දන මාරසිංහ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා තමනි කෝටි යටේ එන්එල්බී තනඩි තහනේ ලොතරැයි රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතික මහතන සම්පත තහනමි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
1: සහයෝගීතා අනුග්‍රහය
3: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
0: අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා පොලිසිය ආරම්භ කළ මෙහෙයුමෙන් තවත් පුද්ගලයන් 27,934 දෙනෙක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. සැකපිට අත්අඩංගුවටගත් පුද්ගලයන්ගේ සංඛ්‍යාව 541ක්. අපරාධ සම්බන්ධයෙන් ඍජුව 13 දෙනෙක් හඳුනා ගෙන තිබෙනවා. බීමත් රියදුරන් 83 දෙනෙක්ද අත්අඩංගුවටගත් බවයි පොලිසිය පවසන්නේ. අපරීක්ෂාකාරී ඉවරිය පැදවීම සම්බන්ධයෙන් පොලිස් බලයට කෙරෙහි ඇති සංඛ්‍යාව 67ක්. ඇමරිකාව සහ ඊශ්‍රායලයේ නීති විරෝධී ලෙස ඉරානයට ප්‍රහාර එල්ල කරන බව චීනය ප්‍රකාශ කළා. ඒ චීන විදේශාභාත්‍යවරුන් වැන්ග් ඊ හා ඉරාන විදේශාභාත්‍ය අබ්බාස් අරං අතර බීජිංහි පැවති සාකච්ඡාවේදී. මැදපෙරදිග මේ වන විට තීරණාත්මක අවස්ථාවකට එළඹ තිබෙනවා. කලාපයේ ස්ථාවරත්වය වෙනුවෙන් මූලික අවධානය යොමු කළ යුතු බවයි චීනය පෙන්වා දුන්නේ. මේනික ලක්කඩ ප්‍රවෘත්ති පසුරු තුනට
4: 24 පෑම සිරුවෙන්

0: මැදපෙරදිග මෙවැනි විට තීරණාත්මක අවස්ථාවකට එළඹ තිබෙනවා. කලාපයේ ස්ථාවරත්වය වෙනුවෙන් මූලික අවධානය යොමු කළ යුතු බවයි චීනය පෙන්වා දුන්නේ. මේනික ලක්හඬේ ප්‍රවෘත්ති පස්වරු තුනට
1: ආතරේ බෙදා ගන්න ඕනම නම් සතියේ දිනවල දවල් 1 ඉඳන් 4 වෙනකම්
2: ඕවට

හවස දෙකයි විනාඩි 10යි වෙලාව. ඕල් ටයිම් බෙඩ් සෙට් චාමි අපි ඉන්නේ අපේ දෙවෙනි පැයේ. 0.7.3.93.5.93.7 ඒ අපේ මැසේජ් නම්බර් එක හවස 4 වෙන කලින් වාට වෙලාවක් ලැබුරුතින් මට මැසේජ් එකක් එවන්න පුළුවන්. උදවුනුවද දවස වසනාවත දවසක් වේවා කියලා ජය මාමෝ ඔයා මට මැසේජ් එකක් එවුවද. මොකද්ද මේ කියන්නේ කියලා බලමු. කොට්ටාව වීරක්කොඩි බේකරියකේ ලොකු බොස්ස පුල් පොඩි බොස් වරුණ ලක්ෂ්මි මිස් අද වැඩට. ඔයාව එකතු කරගන්න විශේෂයෙන්ම චම්පා මිස්, ධනුෂ්ක, මදුශංක, ජගත් අපි සින්දුවක් අහමු. ඊළඟ කෙනා සින්දුවක් අහන්න ඕනේ කියලා කියනවා මහපලගම පියජේ මහත්මයා. ඊට පස්සේ මට පාතින් ලක්ෂ්මන්, තමරා, නිශානි, චේතනා, තේජාවෝඩ්, භාග්‍ය, අවිෂ්ක එකතු කරගන්නවම. හයි අක්කේ, අපි බොරලස්කමුවේ වෙට් ඩිසයින් එකෙන් අශෝක් සර්වයි නන්දි නම්දි වෙන්නේ නැතිනේ, නම්දි මිස් වයි, සුදත් අයියයි, ජනේෂ් අක්කේ, විහංග අයියා, චමිලක්කා, හර්ෂ අයියා, දේවින්ද අයියා, නීල් අයියා හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා නිවංක තමයි මැසේජ් එකේ වෙලා තියෙන්නේ. නිවංකා නේද ඔයා? ඒකනේ, තව ඒ අකුරක් දාලා එවන්න. නැත්තම් මම ඔයාව ප්‍රොබ්ලමේ කරනවා. හරිද? ලස්සන සින්දුවක් අහන්න දෙන්නම්. Thank you message එකක් එව්වට. ඊළඟට හයි අක්කේ, මං තනියෙන් වැඩ කියලා තියෙනවා ගාලේ ලක්ෂි. ඔන්න අපිටත් පුළුවන් ඇවිල්ලා දව කරන්න. ඔයා වේගද කරගන්නම් හොඳ. ඔපෙල් ෆැෂන් එකෙන් අපිටත් සින්දුවක් ඕනේ කියලා වෙමන සෙන මහත්මයා එවලා තියෙනවා මැසේජ් එක. තනියම නෙමෙයිනේ ඉන්නේ, එතන ඉන්නවා රෑන. අපි එකම රෑනේ කුරුල්ලෝ කියලා නේද? ඩෙලංක දාදේශන්, රසික, චනිතු, පසිඳු, චමෝතිකයන්, සිරිවංශ, ගාමිනි, ලසිත, චුට්ටි, අනුර, ශාන්ති, කුමාරේ, නිරෝෂා, හර්ෂණී, සුභා, දිනුෂා, කමනි, චන්ද්‍රානි, ඉරේෂා, නයිනි එකතු කරගෙන තව සින්දුවක් අහලා එමුද? මන් දන්නවනේ ඔය තහා කියනවා කියලා. හවස 2:00 වෙනාඩි 13:00.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: හවස දෙකයි විනාඩි 17යි.
0: තරඟකරුවන් 60 දෙනෙක් මුහුණට මුහුණ තරඟ කරන ලොවක් දිනු සුපවේදී පිරිසක්.
2: Unfortunately, today some of you will be going home.
0: ජීවිතේම වෙනස් කළ හැකි.
3: Welcome to MasterChef Sri Lanka.
0: සෑම සෙන්සුරාදා සහ ඉන්දා දිනකම රාත්‍රී 8ට MasterChef Sri Lanka. හැන්දෑවට එහෙම කන් ගොඩනම සද්ද.
4: මේක ගන්න. මොනවද අලු? සමුන්නට කිසි වැඩක් හරියට කරගන්න බෑනේ.
0: අයිබෝවන්
1: අර සද්ද මේ සද්ද මේ හම්බ සද්දම මැද්දේ කූල් වෙන්න රිලැක්ස් වෙන්න බලාගෙන හවස හතරට ලක්නට ඊවනිං ඩ්‍රයිව් එකත් එකතු වෙන්න
5: මල්ලි සමවැස්ස මං ආවා සරාහි

0: සම අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට FM 93.5 FM 93.7 ලකන Radio ITN All Time Beats with Chami
1: හවස දෙකයි විනාඩි 20යි

0: FM 93.7 Lakhana Radio ITN.
1: ධන්නවත වෙලාව හවස දෙකයි විනාඩි 23.
2: මේ උත්සව සමයේ රුපියල් 1500ක් කියවා අභාස් අඟලහතලේ ස්මාර්ට් ප්‍රෝප වාහනයක් ඉදිරිගෙන යන්න. මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අද අභාස් ප්‍රදර්ශනකාරයක් වූ biobus.com වෙත පිවිසෙන්න.
0: ඩෙන්ඩෙන් මාරාන්තිකයි.
1: අවධානම පිළිපද අවධානය පිණසයි. මේ වසරේ පළමු මාස 4 තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 25,000 ඉක්මවා වාර්තා වී ඇත. මෙම කාලය තුළ ඩෙංගු රෝගය නිසා මරණ 12ක් සිදුව ඇත. කුඩා දරුවන් 2 දෙනෙකුටද ඩෙංගු හේතුවෙන් ජීවිත අහිමි වී ඇත. යළි වැසි සමය ආරම්භ වීමත් සමග ඩෙංගු මදුරුවන් වර්ධනය මෙන්ම ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්ද බලාපොරොත්තු විය හැකිය. ඔබේ ආරක්ෂාව වෙනුවෙන් ඔබේ අවධානයට
0: ඩෙංගු මාරාන්තිකයි. සැබෑ එක්වෙමු, ඩෙංගු බලදමු. From the channel that shaped generations, from the stories you grew up with, movies that resonate, musicals that ignite the soul, documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment.

0: FM 93.5, FM 93.7, La Kana Radio ITN.
1: හඩක් නිසා රෙද්ද ගත්ත මිනිස්සු දවසක තරවක් නිසා හරි

0: තනිකර ගේ මතක හිත රත්දන ආකස්මික පැයටනාක්
1: ඕන්ඩායි බීට්ස් විත් චාමි
0: සතිය පෙනවල දවල් එකේ එදත්

දෙකයි වෙනටේ විසි හතයි වෙලාව දැම්මන් ඒත් මතක් කලානේද ඩැංගු ගැන දෙදස් විසිහය වසර මේ දක්වා අපේ රටේ වාර්තා වෙනවා ඩැංගුරෝගෙන් 25,082ක්. කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රතපුර, කළුතර කියන දිස්ත්‍රික්කවල වගේම කොළඹ මහනගර සභා බලපදේශයෙන්ුත් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙලා තියෙනවා. දැන් මේ දක්වා ආශ්‍රිත කියන්නේ ඩෙංගු ආශ්‍රිත මරණ 12ක් වාර්තා වෙලා තිබුණා. ඔයාට උණ හැදිලා තියලා දවස් දෙකකට වඩා තියෙනවා නම් ඒ ඩෙංගු රෝගයමද කියලා හොයාගන්න තියෙන පරීක්ෂණය කරගන්න. ඒක නිකන් අර ගණන් නොගෙන ඉන්න එපා. විශේෂයෙන්ම පුංචි දරුවෙක්ට, වැඩිමහලු කෙනෙක්ට උණක් තිබුණොත් දවස් දෙකකට වැඩියෙන් ඔයා හිත හිත ඉන්න එපා. මේක වෛරස් එකක් වෙන්නේ නැති. අර ගෙදරක් තිබුණා, මේ ගෙදරක් තිබුණා, ඉස්කෝලේ තිබුණා, පන්තියේ තිබුණා කියලා එහෙම තමන්ගේ මතයට ඉන්න එපා. ඒක තහවුරු කරගන්න. ඒක වෛරස් රෝගයක්ද එහෙම නැත්නම් ඩෙංගුද කියලා එහෙම අපි අවධානමක් බාර අරගෙන ජීවත් වුණාම, අවධානය යොමු කරාම අර ඉස්සරහට වෙන්න තියෙන ලොකු විනාශයක් වළක්ව ගන්න පුළුවන්. අපි විශ්වාස කළත් නොකළත් ඔය පුංචි මතුරෙක්ට පුළුවන් අපිව කර උඩක මිනියක් බවට පත් කරන්න නේ. ඒක හැම වෙන්න ඕනේ නැහනේ. ඒක නිසායි කියන්නේ ඔබ අවට පරිශ්‍රය පිළිසුදුව තියාගන්න. අපේ ගෙදර නම් හොඳටම ක්ලීන් නානේ. ඒක නිසා අපිට මතුරු වෙන්නේ නැහැ කියලා ඉන්න බෑ නේද? වටේ පිටේ අහල පහල ගෙවල් වල අය පරිසරය ගැන වැඩි අවධානයක් යොමු කරන්නේ නැත්තම් ග්‍රාම නිලධාරීව හරි දැනුවත් කරන්න. අර ගෙදර කියන්නේ ගිලර තරහම් පිට කරන්න යන්න එපා. පරණ කොන්දර පිනිමහ ගන්න යන්න එපා නේද? මදුරු බොවන තනක් ඒගොල්ලෝ හදලා තියෙනවා. හැමෝටම බාධාවක් වෙන විදිහට ඒක දැනුවත් කරන්න. ඒව සුද්ධ පවිත්‍ර කරගන්න. ගිහලා උදව් වෙන්න. ශ්‍රමදානෙම සකස් කරගන්න. ඒ යනකොට මදුරු විකර්ෂණ ආලේප තියෙනවා. ඒව ගහගෙන යන්න. නැත්තම් මදුරු විනාශ කරන්න යනවා කියලා එහෙම යන්න එපා. කිසිම මේ පිළියමක් නැතුව. හැමතිස්සෙම අවධානම කියන එක හිතේ තියාගෙන වැඩ කරන්න. ඩෙංගු ගැන විතරක් නෙවෙයි ඔය කාරණාව අදාළ වෙන අපේ පාරේ යන යනකොට සමහර කලාවට අපිට මාර විදිහට ප්‍රශ්න නෑනේ. සමහර විට මුදල් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කොහේවත් නැති රට පටලව ගත්ත ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි පොඩි දෙයක් තව කෙනෙක්ගේ ප්‍රශ්නයක් අපේ කරගෙන ඊට පස්සේ ඒ ගැන හිතේ තා පාර යනවා වෙන්න පුළුවන්. හැබැයි ඒක පරිස්සමෙන් ගෙන වාහනේන ඩ්‍රයිවර් දන්නේ නැත් නේ. එතකොට ඔයා පාරේ නම් යන්නේ ඔයා පදිකෙක් විදිහට නම් ඔයාට එතනත් අවධානමක් තියෙනවා. ඒක නිසා හොඳ සිහියෙන් කල්පනාවෙන් යන්න. සමහරුන්ට ඔය දහසකුත් එකක් මැසේජස් එන්න පාරේ යනකොටනේ ෆෝන් එක බැලුවාමනේ ඉස්සරහන මනුස්සයා දන්න කෙනෙක්ද නොදන්න කෙනෙක්ද ඇගේ හැපිලා ගියත් ගානක් නෑ. එයා ඉතින් අනේ අපේ පාඩුවේ මගේ ෆෝන් එක නෑනේ කියලා තියෙන ඒවා බල බල යනවා. එහෙම යන්න එපානේ. පාරේ යනකොට සිහියෙන් යන්න. ඊට පස්සෙ අර කොහේවත් ඉන්න ඩ්‍රයිවර්ස්ලා ගිහිල්ලා හිරේ නේ. ඒක නිසා පරිස්සමෙන් වෙලාව ඕනේද? හවස 2:00 වෙනකම්.

0: 93.5 FM 93.7 Lakhanda Radio ITN
1: දැකයි විනාඩි 35යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
0: රීතා වයි

0: සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි මේක අපව තැග් දැන් ඩබල් වෙලා සුපිරි තැග් තුනක් ප්‍රථම තැග් 120 ලක්ෂ 2 තැග් සමග සුපිරි අංකයට තැග් ගන්න

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාරවතුන්ගෙන් අපට හරින දැන් නවන මාවකින් එන ඩෝමාස්වන් කියවී කෙටි නියන්ත්‍රක සාදඹර හිමිකරුවෙකු වන්න අද මාවතන්න 01667 679 579
2: නැවනැග නැති වසවිස නැති නැල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි නැල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0271 711 711 1
3: ලකන්ද Radio ITN
0: හවස දෙකයි වෙනාටද සතයි මුදලාලි
4: අලෝනා
0: මට පරිප්පු 500යි ලේ කිලෝකක් අපේ ඉස්කුඩු ග්‍රැන්ඩ්සෙක් උදානවද මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න මුදලාලි
5: ඔයා කාටද මේ බොරු කරන්නේ අයි නෙවත උදව මට මෙහෙම කරයි කියලා ඊ මුදලාලිගෙන් ගත්ත මිරිස්කුඩු රසත් නැ සරත් නැ මිරිස් තාටත් නැ
4: විජේ දාන්න ඔක්කොටම
5: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදලා විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ
0: හොඳ වෙලාවට ඔයාව නැත්තම් අපි
6: මිරිස් නම් මිරිස් විජය මිරිස්

0: හවස දෙකයි විනාඩි 46යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙතම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකා වෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
0: 0.7 0.3 0.3 5.3 එවලා තියෙන හැම මැසේජ් එකක්ම කියනවා. මං තාම කියන්නේ 1:42 එවලා තියෙන මැසේජ් එකක් හොඳද? ඒක නිසා මැසේජ් එක කිව්වා කිව්වේ නෑ. අපේ මැසේජස් පේනද? කියලා හිතනිකන් නේද? දුකෙන් පුරව ගන්න එපා. මේ මග එනවා. අපි වදත් මතක් කරන්න කියලා සරත් චන්ද්‍රට ඇස් රයි ගමින් ඔවමට මැසේජ් එකක් එවලා තිබුණා. සුබ දවසක් වේවා චාමිනගේවාට. අනේ මන්දා කොහොම වැඩ තිබ්බත් පොඩි වෙලාවකට හරි ඇබ්බැහි වෙන්නම වෙනවා ප්‍රෝග්‍රෑම් එක කරන කෙනාගේ හඬ අහන්න කියලා තියෙනවා. හරි හරි හරි අපි ලස්සන සින්දුවක් අහමු. Thank you message එකට. ලංකා ප්‍රදීප වගේ message එක ස්තුතියි. අපි ලස්සන සින්දුවක් දෙන්නම්. Hello කියලා තියෙනවා. කසුන් හොරන්නේ නේද? At the best unique property එකේ කට්ටියම එකතු කරගන්න කියලා තියෙනවා. හරි ඒ හැමෝටම සින්දුවක් දෙන්නම්. පොල් ගහවල බැලුම් ගල කන්දේ වැලි ගොඩ පිටියේ ජයවර්ධන මාවතේ තුෂාරි ඇතුළු හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. තුෂාරි මද්දු. හරි සින්දුවක් අහමු. Thank you message එකට. Good afternoon රවින්දු චතුරංග පීරිස්. හරි නේ නම ඔයාව එකතු කරගන්න. ඊට පස්සේ සොරේකා මොකද මේ කියන්නේ? හෝල්ලන විට පපුව අතගා රිදුම් උතුරා පිලිස්සු අබෙත්තක් හරි ළඟෙන් හිඳමින් හොගක් හදවත් සනස්සු ඇසක කඳුලක සතුට ගිල්වා හිනා වෙන්නට සැලැස්සු හරිම අඩුවෙන් මුණ ගැහුනේ මට හිතට දැනෙනා මිනිස්සු ලක්කඩන් මට ඒ වගේ කියලා මැසේජ් එකේ තියෙනවා. සොරේකා thank you. ඒ වචන බරට හිතට දැනුණා. හිනා වෙන්න අපිට සැලැස්සු මිනිස්සු හරි අඩුයි.

0: මතක සැහැල්ලව එන්න ජීවිතේ විඳින්න.
1: All time beats with Chami.
0: ලස්සන සින්දු පිරුණු පැය තුනක් සතියේ දවස්වල දවල් එක ඉඳන් හතර වෙනකන් එක.

හවස දෙකයි වෙනාඩි 47යි වෙලාව. සුබට හවලක් වේවා. එසේම වේවා. එළියට බැස්සනම් හොඳටම සුබයි. හොඳටම වුණේ දෙමෙහෙතුණා. ඒජී අනුර පුස්සල්ලාව BF ජනපදයෙන් ඔයාගේ මැසේජ් එකේ මං කිව්වේ. ඊට පස්සේ මං යනවා ආසිරි සම්පත්ෙන්ඩේට මුලවගේ මැසේජ් එක බලන්න. මොකද්ද මේ කියන්නේ? ඔබ සමග නිතර තරඟ වැදේ නම් ඔබේ අදහස නිර්දය ලෙසින් ඉවතලයි නම් ඔබ හොදක් ඔබේ ලස්සනක් දැක්කත් අගය නොකරයි නම් ඔබේ සාර්ථකත්වය නොයිවසිල්ලෙන් බලයි නම් අනෙක් අය ඉදිරියේ ඔබව නරක අයකු ලෙස හුවා දක්වයි නම් සතුටුවන්න. ඔබ ඔවුන්ගේ ඊර්ෂ්‍යාවට වඩා ඔබේ අගය ඉහලින් තබා තිබෙනවා. එහෙම දේවල් වෙනවා නේද ඉතින්? ආයුෂ බොහෝ වැඩි වේවා චාමියෝ කියලා මේ මැසේජ් එක ප්‍රසාද් රාජපක්ෂ ඔයාගේ. අර කලින් මැසේජ් එකේ හසිර සම්පත මන් කිව්වනේ. මේ මැසේජ් එකේ කෑගල්ල ටවුන් එකේ අයවත් දීවලගමේ අයවත් දොහකටාර වලින් යාළුවෝ කොමලවත් එකතු කරගන්න. ප්‍රසාද් මුකට මේ කියන්නේ? ඔබට කොච්චර වැරදි කළත් සමාව දෙන්න හිතන එක ගැන, ඔබව කොච්චර රවට්ටුවත් අවංක වෙන්න හිතන එක ගැන, ඔබව කොයිතරම් රිදෙව්වත් තරහක් නොහිතන එක ගැන සතුටු වෙන්න. අසාධාරණ ලෝකයේ බැඳීමකට ඇත්තටම වටිනාකමක් දෙන ඔබේ හදවත ගැනම කියලා තමයි තියෙන්නේ. මිනිස්සු කොච්චර රවට්ටුවත් රිදෙව්වත් වැරදි කළත් නේද අපිට ලැජ්ජාවකුත් නෑ, එළට ලැජ්ජාවකුත් නෑ. කරන්න කරන්න අපි සමාව දෙනවා. ඒගොල්ලෝ ඒ සමාව බාර අරගෙන ආයෙයි ඒ වැරදි ටිකම කරනවා. රියසක වගේ ඉතින් ඔක සිද්ධ වෙනවා. එහෙම වෙන්න දෙන්න එපා කියලා ඒ කිව්වේ. හරියට ඉතින් ඒකත් අහන් ඉන්නවා හරිනේ කියලා. එහෙම වෙන්න එපා. කොලියා පිටි මහේෂ් ඉංජිනේර් නක්කවත්ත මං එයා මැසේජ් එක කිව්වයි ආයි මැසේජ් එක කිව්ව හැවුන් නැන්ද කලින් කියනවා. ගල්පත් HKD ගාමන්ට් එකෙන් මාෂා දල්හානේ, කමල් දිශාන්ත, ධම්මිකා, වෙනීතා, චන්ද්‍රලතා, ශ්‍රියානි, රේණුකා, ඊරංගේ, චන්ද්‍රාණි, ගයිනි මේ කට්ටියම එකතු කරගෙන සින්දුවක් අහන්න ඕනේ කියලා තියෙනවා. මේ මැසේජ් එක වෙන්නපුෙන් රසල්, නෝනා මානෙල්, දුවල දෙන්නා සුසාන, සුරේනි, පුතා සුලලිත, ජේකබ්, ඔබෙත්, නේතන්, තීර්ෂා, රානි, ජෝෂප් සිදුවෙන් එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙනවා. දැන්වා දිගටම මැසේජ් එකක් එවනවානේ. ස්තුතියි. විනාඩි 35ක් බලාගෙන හිටියා. තාම නෑනේ අපේ නම් කිව්වේ කියලා. 2:34ට මැසේජ් එකක් එවලා තියෙනවා. ඉතින් 1:50ට මැසේජ් එකක් එවලා ආයි මැසේජ් එක කියවු නිසා මැසේජ් එක පහු වෙනවනේ කියන්න. ඕකයි උනේ. බොල්ලා කළ මානෙල් වත්තෙන් බන්දුල ආගේ මැසේජ් එක නෙමෙයි. මොකද ජයනන්තගේ මැසේජ් එක එවලා තියෙන්නේ. එකතු කරගන්න ආගේ නම් ලිස්ට් එකේ තමයි බන්දුලගේ නම තිබුණේ. ශාමා, තාරක, මෙලනි, අනුත්තරා සමග චූටි දුව සෙතු එකතු කරගන්න කියලා තියෙනවා. අපි හැමදාම අහන ලක්කඩට ආදරේ කියලා තියෙනවා. එතකොට මට කියන්න තියෙන්නේ ලක්කඩ අහන ඔයාලට අපි ආදරේ. හවස දෙකයි විනාඩි 50

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: හවස දෙකයේ විනාඩි 54යි.
2: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේල පාර මහරගම

0: සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: FM 93.5 FM 93.7 Lakhana Radio ITN සතියේ දිනවල දවල් එකට All Time Beats with Chami.
2: හවසේ 2:55 වෙලාව 0.7, 0.93, 0.95, 0.97 මැසේජ් එකක් එවන්න පුළුවන් වගේම තමයි ඒක මැසේජස් ටිකක් කියන්න තියෙනවා. හැබැයි ඩෝමගෙන කිව්ව නෑනේ. වෙන වෙන කතා නම් ඔක්කොම ගලා. දැන් ගෙදර තියෙන සෞඛ්‍ය ආරක්ෂිතව පොල්තල් නිෂ්පාදනය කරගන්න තියෙන හොඳම ක්‍රමය තමයි ඩෝමා හෝම් ඔයිල් මේකේ එකක් ගන්න එක නේද? මිලි රුපියල් 88,000 වෙන සිංගල් පෙස් විදුලිය මගින් ක්‍රියාත්මක වෙනවා. ධාරිතාවය පැහැට බෝතල් 1-2 අතර ප්‍රමාණයක්. පොල්තල් විතරක් නෙවෙයි රට කජෝ කජෝ වටකා අබ එඩරු කොහොඹ මේ වගේ තෙල් හදා ගන්න උමනාවක් තියෙනවා නම් ඩෝමා හෝම් ඔයිල් මේකේ පාවිච්චි කරන්නට පුළුවන්කමක් තියෙනවා. වැඩි විස්තරයක් ඕන නම් 0.117 කෝල් එක කරන් බලන්න. හරි එහෙනම් මොකද කරන්නේ? 2:56 කියන්නේ ඊළඟ පැටි යන්න ඕනේ කියන එකනේ. එන්න.

0: ලක්හඩ ප්‍රවෘතය සමගෙන් මම සුලක්ෂණ උදේශක ඉදිරිවීර ප්‍රවෘති සංස්කරණයේ චන්දනමාර සිංහ
1: රයින් පැයපුවත් සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා තමයි කෝටි යටේ එන්.එල්.බි. තනට දහන එළතරයි රටි සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය ලක්හඬ දේශීය ප්‍රවෘත්ති
0: රියනතරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. අනතුර සිදු වුණේ පැල්බඩුල්ල පොලිස් වසමේ කොළඹ බඩකලපුව මාර්ගයේදී. ඒ රත්නපුර දෙසට ධාවනය වූ ශ්‍රීරූද රථයක් පැල්බඩුල්ල දෙසට ධාවනය වූ ලොරි රථයක ගැටීමෙන් අනතුරින් බරපතල තුවාල ලැබූ ශ්‍රීරූද රථයේ රියදුරු හා ඒ පිටපස ගමන් කළ කාන්තාවක් මෙන්ම පිරිමි පුද්ගලයෙකු රත්නපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා. ප්‍රතිකාර ලැබෙමින් සිටියේදී කාන්තාව හා පිරිමි පුද්ගලයා මේ කුස ඇති බවයි පොලිසිය පවසන්නේ. චීන සහ ඉරාන බලධාරීන් අතර ද්විපාක්ෂික මට්ටමේ සාකච්ඡා ආරම්භ වුණා. ප්‍රධාන කරුණු දෙකක් සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු තිබෙනවා. සටන් විරාමයේ ක්‍රියාත්මක කිරීම සහ හෝමු සමුද්‍ර සන්ධිය විවෘත කිරීම ඒ අතර වෙන බවයි ජාත්‍යන්තර වාද සඳහන් කළේ. දෙරටේ විදේශ අභාතිවරුන් අතරද සාකච්ඡා පවත්වා තිබෙනවා. කඩිනමින් ගැටලු විසඳා ගැනීම සඳහා පාසුකම් සැලසීමයි අරමුණ වී තිබෙන්නේ. මිලක ලක්ෂණ ප්‍රවෘත්ති පස්සරු හතරට.
1: සිහතර පෑම සිරුවෙන් ලක්ෂණ ප්‍රවෘත්ති. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: කලා.
1: ඔවුනායි බීක්ස් චාම්
0: සතේ දෙනවන දවල් එකේද හතර වෙන
2: කරංචල හිත කිති කැවුණා තැන්බරවදනට ඩිංගක් ලං වෙන්න හිතුනා.
1: ඔවුනායි බීක්ස් චාම්
0: ඒක තනි කරන ඇපැය අවස තුන පහු වෙලා විනාඩි 11යි වෙලාව. ලක්කඳ Facebook page එකට ගිහම අද all time bits with charmy අපේ post එකක් තියෙනවා දැක්කේ නේ. ගිහින් බලන්න මොකක්ද මම මේ කියන්නේ කියලා. ඒ අතරේ 0.7 0.3 93.5 93.7ට ඔයාමට message එකක් එවලා තියෙන්නේ. මං තාම කිව්වේ නැත්තම් message එක. ඔයාට හොඳටම කේන්ද ගෙහෙලා නම් එන්නේ. අනේ කමන්න. හතර වෙන කලින් කොහොමද මැසේජ් එක කියන්න ආනේද? ඔසිස් ඇග්‍රකේ ඖෂධ රටවෙට සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. නමක ඇලෙන් ඔයාව ආතරෙන් එකතු කරගන්නවා. Thank you message එකට. ලස්සන සින්දුවක් ඕනේ පිටිකල බොරළු හේනේ සුසන්ත සම්පත්. අපි සින්දුවක් අහමු. මේ කවුද මේ? නෑනේ. අද කලින්ම මැසේජ් එකක් කියලා නේ මම දැක්කේ නෑ. අමිතින් එම්එල්ඒ ගමතකෙන් අනුෂ්ක වගේ මැසේජ් එක. සිසිරස, ලලිත්ස, තනුජ, මිස, රම්‍යක, කුමාරියක, ගේතක, උදයා, තිලින, මතු, ලක්මාලිය, ප්‍රසාද්, රූබන්, නන්දනී, නිරෝෂා, රෝෂිනි, රමණි, මැෂින්ංශය සිසිර අයවත් එකතු කරගන්න කියලා තමයි තිබුණේ. මොකද මේ කියන්නේ? කතයි කියලා මැරෙන්නද, ලස්සනයි කියලා කන්නද, කොක් අතොත් කවදරි පොල්ලතු වෙනවා, ලොකුකම්බල්ට කොර වෙලත් නැහැ, මොනුස්සුකම්බල්ට ඇඹරෙලත් නැහැ. ඇතිදාට රගන්නෙත් නෑ, නැතිදාට අඳන්නෙත් නෑ කියලා ලස්සන ලස්සන අදහස් ටිකක් එකතු කරලා තියෙනවා. ස්තුතියි හොඳේ. අපිවත් සිද්ධාකට එකතු කරගන්නකෝ. අපි යමේ ප්‍රඩක්ට්ස් පොතු පිටින්. හරි රසික, thank you message එකක් එවට ඔයාට. මේ message එක වඳුර බෙන් නේද? හොරණින් මහින්ද වදුරබෙන් ඉස්සරු අපි අහගෙන ඉන්න කියලා තියෙනවා. සාමා, රූබි, උපාලේ, පොබුදුස සිද්ධාක හන්න දෙන්න කියලා තියෙන අත මුලින්ම මට මැසේජ් එකක් එවලා තියෙන්නේ. මහින්ද මහත්මයා ස්තුතියි. දෙකටම අපිට මැසේජ් එකක් එවන්න ඕන. හොඳේ දෙකටම අහන්න ඕනේ. හෙලෝ චාමි, සුභ සන්ධ්‍යාවක්. වැහි මන්තරමත් එක්කයි අද ඔයාව අහන්නේ. ලස්සනයි ප්‍රෝග්‍රෑම් එක කියලා මැලේසියාවෙන් නිෂු එවලා තියෙන මැසේජ් එක. ජීවිතේ වැටෙන තැනදී ඔයාට හිනාවෙන්න අවමන් කරන්න ගොඩක් අය හිටියට ඒ තැන තමයි අපි දරාගෙන නැගිටින්නම ඕනේ. කපල දාලා කවුරු හරි තල්ල පෙල්ල පාගල දැම්මත් එක සිම් මුලකින් අල්ලගෙන තනකොළ ගහක් හිමි හිමින් දළු දාලා වැඩනවා වගේ හුරු වෙන්න කරදර බාධාවන් දරාගෙන නැගී සිටින්න අපේ සාර්ථකත්වය වෙනුවෙන් වැඩ කරන්න. ඔය කතාවට මම 100,000ක් එකඟයි. ප්‍රශ්න කියන දේවල් එනවා, ඒව බාර ගන්න එපා. ජීවිතේ ජීවත් වෙන ඕනතරම් ලස්සන හේතු තියෙනවා. ඒ ලස්සන එක හේතුවක් හොයාගන්න, ඊට පස්සේ හැමදේම ලස්සන වෙන්න පටන් ගන්නවා. හරියට ඔයා මාව අහනවා වගේ. හවස 3යි, විනාඩි 14යි.

0: FM 93.5, FM 93.7, Lakhanda, Radio ITN.
1: හවස 3:00 වෙලා විනාඩි 17යි.
2: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලකට වඩා අඩු වෙයි. සුදු කෙකුළු කිලෝ එකක් රුපියල් 190යි. සුදු සීනි කිලෝ එකක් රුපියල් 290යි. මුමිට කිලෝ එකක් රුපියල් 875යි. රතු පරිප්පු කිලෝ එකක් රුපියල් 270යි. ලුකු ලුණු කිලෝ එකක් රුපියල් 149යි. රතු ලුණු කිලෝ එකක් රුපියල් 320යි. අර්ථපල් කිලෝ එකක් රුපියල් 259යි. ලංකා සතුස. ජාතේ මිල තීරක.
0: රිදම් වයි. බී. It's a mix.

0: සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනාද කරන්න බැරි මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපර් ටැග් තුනක් ප්‍රථම ටැග්ය ලක්ෂ 20 ලක්ෂ දෙකේ ටැග් සමග සුපර් අංකයට ටැග් මෙගා පවර්
2: From the channel that shaped generations From the stories you grew up with Movies that resonate Musicals that ignite the soul Documentaries that open your eyes All in one place All on your terms A legendary name returns Redefining entertainment And reshaping the Sri Lankan entertainment landscape This is not just streaming This is the future of Sri Lankan entertainment. ITN Max.

0: මහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑනවුම් කරන්න. සුරහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින්. අදම අවතන්න 011 767 6479.
1: වාර්තාපිට වාර්තා තමනි කෝටි 8 NLB දනට දහන එලතරයිෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතාන සම්පත තමනි දහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: හැන්දෑවට එහෙම කන් ගොඩ වෙන සද්ද
3: මේක ගන්න
4: මොනවද අලු සමුන්නට කිසි වැඩක් හරියට කරගන්න බෑනේ.
2: අයිබෝවන්
5: අර සද්ද මේ සද්ද මේ හම්බ සද්දෙම මැද්දේ කූල් වෙන්න රිලැක්ස් වෙන්න බලාගෙන හවස 4ට ලකඩ ඊවනින් ඩ්‍රයිව් එකත් එක්ක එකතු වෙන්න.
6: මල්ලි සමදස්සේ මං ආවා සරයි
2: සම අනුග්‍රහය
5: රසයෙනුත් ඉහළ ගුණයෙනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
2: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට. FM 93.5 FM 93.7 Lakhanda Radio ITN.

හවස තුන පහු වෙලා විනාඩිය 25 වෙලාව අපේ අලුව නේමේ අහන්නකෝ. මොකද මේ කියන්න හදන කියලා බලමු හොඳද? වෙලාසරින් මැසේජ් අහන්න ඕනේ නම් වෙලාසරින් මැසේජ් කරලා මැසේජ් මල්ල උතුරන්න. පිරුණාමත් කියන්නේ පරක්කු වෙලා.

පුළුවන්ද කියලා කෑත්මේ මට මැසේජ් එකක් කියවලා අහලා තියෙනවා. ඔයාට සෙද්දුවක් දෙන්නම්. මාති වලින් එකතු කරගන්නම්. ටෙක්ස්ට් මැසේජස් පැතරත් යන්න ඕනේ නේද? තමයි 27යිනේ. සේරුවවිලින් කෙඩිය සමර්සිංහ සමක යාළුව කොමලව එකතු කරගෙන සෙන්දුවක් අහමු. අයිබෝ වේවා චාපි සේනායා කරුණාකලින් වගේ මැසේජ් එක. චාමි, මේ ලෝකේ කොච්චර ආදරය හම්බ වුණත් අම්මාගෙන් ලැබෙන ආදරය තරම් ආදරයක් නෑ නේද කියලා සජීව නුවරින් මට මැසේජ් එකක් එවලා අහලා තියෙනවා. ඒක ඇත්ත. ඉන්න කාලේ අම්මගේ ආදරේ විඳින්න, ආදරේ පරිස්සම් කරගන්න, නැතුණාම ඒක මතකයක් විතරයි නේද? සමතවසක් සින්දුවකට මාවත් එකතු කරගන්න කැකල්ල මේදනිය කමේ උපනන්ද වගේ මැසේජ් එක. හයි චාමි අක්කා, දැන් ගෙදර ඉඳන් ඔයාව අහන්න පුළුවන්. සති දෙකක් විතර ගෙදර ඉන්නවා කියලා තියෙනවා. හසිරි නේද? මං හිතුවා මේ නිවාඩු ලැබිලා තින්නේ ඔෆිස් එකෙන් කියලා. නැහැනේ, අසනීප වෙලානේ. ඒකනේ මේ නිවාඩුව නේද? ඉක්මනට සනීප වෙන්න හෂිනි. හස්බන්ඩ් මනෝජත් එකතු කරගන්න. ඔයතනට ලස්සන සින්දුවක් අහන්න දෙන්නම්. මං අම්පාරින් තමයි මැසේජ් එක එවලා තියෙන්නේ. ඊට පස්සේ අපේ තාත්තගේ බර්ත්ඩේ එක අත එයාට විෂ් කරන්න කියලා තියෙනවා. බිවෙන් ඔයා තමයි මට මැසේජ් එක එවලා තියෙන්නේ. මුඩු පුරා බිවෙන් තමයි මට මේ මැසේජ් එක එවලා තියෙන්නේ. එක හරි ලස්සනයි. කියන්නේ 100ට නේද මැසේජ් එක එවන්නේ. කේ ඒ ගුණසේන හෝමාගම බෙරු කැටියද නම ගමේ නම. ගුණසේන මහත්මයා ආර නිදුක් නිරෝගී වාසනාවන්ත සුවසුබ උපන්දිනයක් වේවා කියලා අපි ආතරෙන් ආශිර්වාද කරනවා. ඒ ආතරේ හම්බෙකින් වගේ මගේ තාත්තගේ උපන්දිනයද. නිහල් සෙනරත්ගේ ලස්සන මේ කවියක් මට ලැබුණා. ඒක නිසදසක් වගේ මට හිතුණා සිළු තාත්තලා වෙනුවෙන් එක කියන්න ඕනේ කියලා. දලුක් ගහ ඌව මලොත් තිබුණම බලන්නට හරි ලස්සනයි. ඉඩෝරය කරපින්නා ගත බිම තාත්තලා නම් හරි බරයි. ඉලුක් සෙවිකල වහල සිදුරින් පෙරෙන හිරු එළියත් සැපයි. වරච්චි මත ඇඳුණු සිතුවමේ තිබුණේ උත්තම සුවඳමයි. වාන් ඇල මත දෝර කැලුවෙත් උතුම් බෝසත් ගුණයමයි. පාම් පැල කුමකටද දොරකඩ බුදුන් තවමත් ගෙදරමයි. හැම තාත්ත කෙනෙක්මනේ ලෝකයක් වඩෙනවා. අද උපන්දිනය සපරණ තාත්තලට නිදුක් නිරෝගී සුවයම වේවා, දීර්ඝායු වේවා.

0: හවස 9:32යි.
1: ඔබ වෙත ගෙන ආවේ NLP හදහන. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: FM 93.5, FM 93.7 ලකන Radio ITN.
0: දන්නවද? time pass කරන්න ඕන නම් පොතක් ගෙවන්න, film එකක් බලන්න.

වෙලා විනාඩියේ 34යි වෙලාව. චාමී අතත් එකතු කරලා තියෙන ගී කොන ලස්සනයි කියලා මග්ගුණ මොංගේනේ ශ්‍රී වසන්ත කුමාර මට මැසේජ් එකක් කියලා තියෙනවා. ස්තුතියි ඒ කමෙන්ට් එකට. දෙයක් කියන්නද? හරි හරි හරි හරි. ටයිම් පාස් කරන්න නැතුව පඩිපත අපි දෙකට බෙදාගමුද කියලා අහලා තියෙනවා. ඒක නම් කරන්න බෑ. වෙන දෙයක් කියන්න බලන්න. වෙන දෙයක්. ඒක වෙන්නේ නැහැ. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. අලව ගුණසිරි ගෝලහවසකෙන් උපාලී පාටමිනි උදේ කුමාර සමිතා සඳමාලි නලින් සුජානි වසන්ති ඇතුළු ලක්කඩාන ඔක්කොමල එකතු කරගන්න කියලා මැසේජ් එකේ තිබුණේ. හිමිදිරියේ මල් පිපුණේ නැතුවට පෙරවාගේ ඔබ එන්න හැමතාම හිනහෙන්න හැන්දෑවේ කියලා තියෙනවා. ලස්සනයි. හිමිදිරියේ මල් පිපුණේ නැතුවට පෙරවාගේ ඔබ එන්න හැමතාම හිනහෙන්න හැන්දෑවේ. ලස්සන වචන ටිකක්. චන්දේ මහවත්ව පස්සාලේ ගාව ආතරෙන් එකතු කරගන්න ලස්සනට ලියන්න හොඳ එළියනව මටත් එවන්න මං කියන්න. අපිවත් එකතු කරගන්න අපි බලංගුටින් අපි කියන්නේ. මට තාම එහෙම බෑ. අපි කිව්වහම මෙන්න මෙයාලා තමයි මැසේජ් එවන්නේ කියලා කියන්න බෑනේ. ඒක නිසා නම්ට කියවන්නේ මැසේජ් එකේ කොහෙද කියලාත් කියන්න. ඒක නෙමේ කතාව. දැන් මට තියෙන පොඩි දෙයක් කියන්න. ඔයාලට තේරෙලා නැත්ද මේ වෙනකොට අපේ සමාජයේ බොහෝ දෙනෙක් සීදිව නසා ගැනීමේ ප්‍රවණතාවයක් තියෙනවා කියලා. මේක මේ අතීත වෙච්ච දෙයක් නෙවෙයි. අපි මේක දිගින් දිගටම කතාබහකට අරගෙන තියෙනවා. හැබැයි මේ වෙනකොට පුංචි දෙයක් නිසා දැඩිව කලකිරීමට පත් වෙලා කෙනෙක් එකපාරට තීරණයක් ගන්නවා මං ජීවත් වෙලා ඇති කියලා. එහෙම නොවෙන්නයි අපි වැඩ කටයුතු කරන්න ඕනේ. මොකද සමහර හිතනවා සියදිවි නසා ගන්න අය ගැන කලින් අපිට හොයාගන්න බෑ කියලා හිතනවා. සියදිවි නසා ගන්න අය මේ යන්න තමගේ හිත හදාගෙන ඉන්නේ කියලා අපි හිතන් ඉන්නවා. එක වතාවක් සියදිවි නසා ගැනීමට උත්සාහ කළොතින් ඇයට හෝ ඔහුට ඒ අවතාරම ජීවිත කාලය පුරාම තියෙන්න පුළුවන් කියන දේ තියෙනවා. හැබැයි මෙහෙමයි, මේ දේවල් හිතලුවක් විදිහට අපි තේරුම් ගත්තොතින් ඇත්ත මොකද්ද? බොහෝ වෙලාවට සේදුවි නසා ගන්න හුඟාක් අය ඊට කලින් ඒක අඟවලා තියෙනවා. තමන්ට ප්‍රශ්නයක් තියෙනවා කියලා සමහර වෙලාවට කොතනකදී හරි එක් අවස්ථාවකදී හෝ ඊට අවස්ථා දෙක තුනකදී හරි කාට හරි කියලා තියෙනවා, අඟවලා තියෙනවා. හැබැයි අහන් ඉන්න කෙනාට ඒ දේ වැදගත් නොවුනහම, ඒ දේ ගණන් නොගත්තහම එයාලා පෙළඹෙන්නේ නැහැ නැවත නැවත ඒ දේ කියන්නේ. හරිද? අවධානය බලෙන් ගන්න උත්සාහ කරන්නේ නැහැ. එයා බලනවා යාට හුඟන් දෙන්න කෙනෙක් ඉන්නවද කියලා. එහෙම කෙනෙක් ඉන්නවා නම් දිගින් දිගටම තමන්ගේ ප්‍රශ්නයක් ගැන වත් කතා කරන්න උත්සාහ කරනවා නම් මම වට යෝජනා කරනවා ඒ කෙනාට වට මොන වැඩේ තිබුණත් හුඟන් දෙන්න කියලා. ඊළඟට මේ සේදීවි නසා ගන්න හුඟක් අය ඇත්තටම ජීවත් වෙන්න ආශාවෙන් ඔන්නු මිනිස්සු. ඒගොල්ලෝ ජීවත් වෙන්න ආසයි. ඒගොල්ලෝ ජීවත් වෙන්න හේතු තිබුණා. නමුත් ඒ හේතු ටික එකින් එක නැති වෙලා යනකොට ඒගොල්ලෝ තමන්ගේ අර ජීවත් වීමේ කියන ආශාව යටපත් කරගත්තා වෙන්න පුළුවන්. නැවත අවස්ථාවක් එක වතාවක් සෙදුවේ නසා ගන්න උත්සාහ කළ ඒ උත්සාහය අසාර්ථක වෙලා එක සැරයක් උත්සාහ කරපු පළියටම තව කෙනෙක් ඊළඟ වතාවේ සිවිදි නසා ගන්න උත්සාහ කිරීමේ ප්‍රවණතාවයක් තියෙන්න පුළුවන්. හැබැයි ඒක එහෙම නොවෙන්නත් පුළුවන්. ඒ ගැන අහලා ඒ ගැන අර අමුතු සැකයකින් ඉඳලා ඒ කෙනාව පෙළන්න යන්නත් එපා. ඒක එහාට පීඩනයක් කරන්නත් එපා. එයා එක සැරේකුත් එහෙම කරානේ. එහෙම කියලා ඒ කෙනාව පෙළන්න යන්නත් එපා. අපි මිනිස්සුනේ නේද? අපිට මිනිස්සු කියන නම ලැබිලා තියෙන්නේ අපිට අනිත් සත්තුන්ට වඩා නේද? යමක් වැඩිපුර හිතන්න පුළුවන්කමක් තියෙන නිසානේ මනසින් උසස් කියන හින්දන නේද? ඒක නිසා මම වාට කියනවා ඔබේ සමීපතමින්ට හුඟන් දෙන්න පුරුදු වෙන්න. ලොකුකම් නැත්තෙක් වෙන්න. ලොකුකම් කියලා කියන්නේ අර මහා ලොකු මාන්නයක් තියෙන මිනිස්සෙක් නෙවෙයි. ලොකුකම් කියලා මම මෙතෙන්දී අදහස් කරන්නේ හුඟන් දෙන කන විශාල හුඟන් දෙන්න පුළුවන් කන් දින කෙනෙක් වෙන්න මොන වැඩේ තිබුණත්. ඒ වගේම ඔයාට මේ වෙලාවේ ඔයාට නම් ප්‍රශ්නේ තියෙන්නේ. අනිත් අයව හදන්න කලින් ඔයාට නම් මේ ප්‍රශ්නේ තියෙන්නේ. මම ඔයාට යෝජනා කරනවා ඔයා කොයිම වෙලාවකවත් තනි වෙලා නැහැ කියලා. ඔයාට කතා කරන්න ඔයාට සහාය වෙන්න පැය 24 පුරාම ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාලයේ සෞදනමෙන් ඉන්නවා. 19:26 මේ අංකේ කොහේ හරි ලියලා තියාගන්නකෝ. 19:26 ඔයාට තේරුම් ගන්න බැරි මොකක් හරි ප්‍රශ්නයක් ආවොතින් ජීවිතේ ඇත්තටම ඇති කියලා හිතන තැනක් ආවොතින් අනේ කරුණා කරලා මං යොනුවේ 19:26 කෝල් එකක් ගන්න.
ප්‍රශ්නක යන්න. එච්චරයි. ජීවිතේ වටිනවා. ජීවිතේ කොච්චර වටිනවද කියලා තේරුම් ගන්නවා යන්න රෝහලකට. යුද්ධෙන් අකාලේ මරණ මිනිස්සු ගැන හිතන්න. ජීවිතේ ගොඩක් වටිනවා. ඒ ජීවිතේ අකාලේ නැති වෙන්න දෙන්න එපා.

0: FM 93.7 Lakhanda Radio ITN
1: හවස 9:43
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
3: මෙවුත්ව සමයේ රුපියල් 1500ක් කිව අබන්ස් අඟල 40 ස්මාර්ට් ප්‍රෝප වාහනයක් දෙදරගෙන යන්න මාස 20 ටිකට ගෙවන්න ඔබත් අදම අබන්ස් ප්‍රදර්ශනකාරයක් වූ biobus.com වෙත පිවිසෙන්න

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන ඔබත් අදම NLP හඳහට බලා ගන්න.
5: හඳක් නිසා රිද්දගත් මිනිස්සු දවසක තරවක් නිසා හරි

0: ගේ මතක හිත රත්දන ආකස්මික පැතනාක්
1: ඕනයි බීට්ස් විත් චාමි
0: සතිය පෙනවල දවල් එකේ.

දවස 3යි විනාඩි 45යි වෙලාව. සරසර අනාගතයක පැහැපර හරිත ශ්‍රී ලංකාව. කසගල සමූහ ව්‍යාපාරයේ තේමාව. තරුණ පරපුර ව්‍යවසායකින් බවට පත් කරන්න අවශ්‍ය වෙන මඟ පෙන්වීම කරලා අලුතින් විද්‍යාත්මක කෘෂි ආයෝජන අවස්ථා එකතු කරලා හෙටට ශක්තිමත් පදනමක් තැනීමේ අරමුණින් කසගල සමූහ ව්‍යාපාරය ක්‍රියාත්මකයි. කසගල ග්‍රීන් සුපිරි වෙළඳ සල්ජාලය හදා දැන් ඔබටත් අවස්ථාවක් දෙනවා නැවුම් අත්දැකීමක් ලබා ගන්න. දේශීය සහ විදේශීය ශ්‍රී ලාංකික ඔබට අපි ආදරෙන් ආරාධනා කරනවා ලාභදායී ආයෝජන අවස්ථාත් එක්ක කසගල සමූහ ව්‍යාපාරයත් එක්ක එකතු වෙන්න කියලා. ඒ අතරේ 0.7 0.3 0.5 0.3 7 මැසේජ් එකක් එවලා මන් තාම කිව්වේ නැද්ද? හා නැද්ද? නෑ නෑ නෑ නෑ නෑ තමයි. හෙලෝ චාමි, කොහොමද? ෆිට තමයි කියනවා. ඔයා වහගෙන වැඩ ලස්සන සිද්ධයක් දෙන්නම්. අබුඩාබියෙන් චන්දනකේ හැන්නදී ජපානයේ දිල්ශිවට ආදරෙන් එකතු කරගන්නවා. තංගල්ලේ ආදරණීය බිරිඳ ශ්‍යාමා ජෝන්, ඔයාටත් ලස්සන සිද්ධාවක් අහන්න දෙන්නම් මං. හයි, අපිටත් ලස්සන සිද්ධාවක් දෙන්න. අපි LNG එකෙන් SC ලයින් එකේ ගයන් මල්ලිව එකතු කරගන්න කියලා තියෙනවා. කවුද මට මැසේජ් එකේ ඌ කියලා මං කියන්නද? එපානේ, මගේ මැසේජ් එක කිව්වේ නැහැ. කිව්වේ නැහැ තමයි. කවුද කිව්වේ කිව්වා කියලා? කොරියාවෙන් කසන් ප්‍රෝග්‍රෑම් එක අහන් ඉන්නවා කියලා මැසේජ් එකක් කියලා තියෙනවා. ඔන්න දැන් තමයි කිව්වේ. හරිද? කලබලයි නැයිද? කලබල. අපි හොරණෙන් ඉනෝකා නංගේ ප්‍රියංගේ එයාගේ දුව මෙතුලිවත් එකතු කරගන්න. ඊට පස්සේ මං යනවා අලව්ව කැකුලාවලට. රත්නා කහදව, සුනිලා, ජයංගනි, ස්වර්ණී, තිලකරත්නව එකතු කරගෙන ඕෂිත කල්හාර, අත එයාගේ බර්ත් එක කියලා දොම්පෙන් අශෝක මට මැසේජ් එකක් කියවලා තියෙනවා. ඕෂිත කල්හාර, හැපි බර්ත්ඩේ ටු යූ. අහගෙනද ඉන්නේ? හොරගිරිය වගේ අහගෙන ඉන්නවනේ. සුබසුබ උපන්දිනයක් වේවා, සතුටින් ඉන්න ලැබේවා. සෙන්දුවක් අහමුද එහෙනම්?

0: Radio ITN.
1: Tunai benadi panas sekai.
0: Zone Green Life Plantation Private Limited. I'm going to live a new green life.
1: බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනු තුනයි පහයි අනු තුනයි හතට තව චූටි වෙලාවක් දෙන්න මැසේජ් එක එවන්න.

කිව්වට බැහැයි කියල බෑ. යන්න වෙනවද නේද? මාත් ඉන්නවා සින්දුවක් දෙනවද කියලා චමින්ද ධර්මසිරියෝ මට මැසේජ් එකක් කියලා අහලා තියෙනවා. මහින්ද මහත්මයා මම මැසේජ් එක කිව්වා හොර්නින්. ඒක නිසායි කියන්නේ නාවල පිටියේ සසන්ත මෝටර්ස් එකේ අපි හැමෝටම ලස්සන සින්දුවක් ඕනේ කියලා මේ දැන් මැසේජ් එකක් කියලා තියෙනවා. ඊළඟට අලව ගුණසිරි කූල් හවුස් එකේ සේවය කරන සමිතාගේ උපන්දිනය නිසා හැමෝම එයාට විශ් කරන්න ඕනේ කියලා තියෙනවා. සමිතා, හැපි බර්ත්ඩේ ටු යූ. යන්න කලින් හරිවට විශ් කරන්න හම්බුණා. ස්තුතියි මැසේජ් එකක් එව්වට. මේ කවුද? වාගේ නමක් නැහැ නේ. අකට 352 නම්බරයක වගේ නමක් නෑ මට. ඒක නිසා කියන්න විදිහක් නෑ. Thank you message එකටයි comment එකටයි. හරිද? මම යන්න නේද? ගිහින් එන්නම්. එතකම් පරිස්සමට ඉන්න ඕනේ. Messages ගොඩාක් එවුවට මාව හංගිටියට කටබටේ. ස්තුතියි. මම චාමිකා මනෝජිනී. සුබ දවසක්.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දනමාර සිංහ
1: දයන් පැයපුවත් සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි යටේ එන්එල්බී දනගතහන එවතරයි රටේ සංවර්ධනයේ තැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතික මහත්තන සම්පත තහනිදහනේ විලදීගෙන ඔබත් කෝටිපතිය කුවන්
1: සහනීයතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
0: ජනාධිපති අරමුදල සහ ජනශක්ති පදනම සුවිශේෂී සහයෝගිතා වැඩසටහනකට එළඹුණා. වයස අවුරුදු 18ට අඩුදරුවට ලැබෙන සෞඛ්‍ය පහසුකම් පුළුල් කිරීමයි අරමුණ. සෞඛ්‍ය අවශ්‍යතා පිළිබඳ පවතින මූලමය බාධා අවම කිරීමේ අරමුණෙන් ජනාධිපති අරමුදලේ සහ ජනශක්ති පදනමේ සහයෝගයෙන් හෙට දිනන ලොවකට අද සුවය සදමු යන තේමාව යටතේ එය ක්‍රියාත්මක වෙනවා. ජනාධිපති අරමුදල මගින් රෝගීකුගේ ප්‍රතිකාර සඳහා වැයවෙන මුදලින් කොටසක් ගෙවීමටයි කටයුතු යොදා තිබෙන්නේ. නව සහයෝගිතාව යටතේ ජනශක්ති පදනම මගින් ඊට සමාන මුදලක් හෝ ප්‍රතිකාර සඳහා වැයවෙන ඉතිරි මුදල යන දෙකෙන් අඩු වටිනාකම ගෙවන බවයි ජනාධිපති මාධ්‍යංශයේ පවසන්නේ. ඉරානයේ එරෙහි යුද්ධයේ ආරම්භයට පෙර පැවති බිලට වඩා ඇමරිකාවේ පෙට්‍රල් බිල ගණන 15%කින් පමණ වැඩි වී ඇති බව ජාත්‍යන්තර බාධ සඳහන් කළා. යුද්ධයත් සමග ගෝලීය බොරු තෙල් අර්බුදයක් හටගත්තා. එහි පෙට්‍රල් බිල ගණන් ඉහළ යාමට හේතු වී තිබෙනවා. ඉන්ද්‍රිය දුරන්ට බලපෑම් එල්ල වී ඇති බවයි මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ. ගැටුම් සම්පතකට පත්වීම මගින් පවතින අර්බුද අවසන් කිරීමයි ඔවුන්ගේ අපේක්ෂාව වී තිබෙන්නේ. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට.
3: විසිහතර පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ කනට රහට හවස අතරට evening drive with Charlie and Charlie සමන් අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
1: ලාංකේය විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0117 679 579

හවස 4 විනාඩි 8 වෙලාව සුබම සුබ සන්ධ්‍යාවක් හැමෝටම. හවස 4 වෙනවා කියන්නේ ඉතින් නේද හැමෝම බලාගෙන ඉන්නේ ඉවනින් try වෙනකන් කියලා මම දන්න. හැබැයි ඉතින් අද දෙන්නව නැහැ. අද ෂවිත් නැහැ. මම තමයි ඉන්නේ ඉතින්. හැමදාම නිවාඩු කරනකොට මොකක් හරි අපි කරමු නේද මේකට. නැත්තම් හරියන්නේ. පොඩි දඩුවමක් එහෙම තියෙනවා නම් කියන්න කටිය message එකක් දාන්න බලන්න. නැත්තම් හැමදාම නිවාඩුවක් අරගෙන නේද කටිය බලාගෙන ඉන්න අපි දෙන්න වෙනකන් නේද කොහොම වුණත් එයා නැහැයි කියලා නැහැ. උන අදත් හවස 6 මාර වෙනකම් FM 93.5 93.7 මගේ නමේ පැත්තේ වට සින්දු තරගට ඇවිල්ලා තියෙනවා. ලස්සන ලස්සන සින්දු ටිකක් අර පොලංකම තියෙනවා. දැන් මහන්සි දරන හවස් වරුවේ වැඩ කරගෙන යනකොට බෝරින්නේ නේද. දැන් හවස කොහොම හරි ඔෆ් වෙලා දුවන්න බලාගෙන ඉන්න කට්ටිය එතකොට තෙහෙට්ටුව වැඩි මහන්සිය වැඩි නිදිමත වැඩි මේ හැමදේම දරන හවස් වරුවේ අර පොලංකම තියෙනවා. රිලැක්ස් එකේ කූල් එකේ ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාවේ අපි එහෙනම් ඉවිනින් ඩ්‍රයිව් මේ විදිහට පටන් ගමු. හවස 4 විනාඩි 10 දැන්.

0: Green Life Plantation Private Limited. I'm going to live a new green life.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලු ත්‍රය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: අබාන්ස් අඟල්හතලයේ ස්මාර්ට් රූප වාහිනියක් ඉදරගෙන යන්න මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනකාරයක් හෝ bayabas.com වෙත පිවිසෙන්න.
1: Cool drive එකට
2: ලක්කාන. Evening drive.

අවස 4 විනාඩි 14 වෙද්දී ඉවෙනින් ඩ්‍රයිව් වහගෙන ඉන්න ආට පලංකම දෙනවා. මේ පැතර මැසේජ් එකක් තාට කූල් එකේ ඩ්‍රයිව් කරන්න මේ මහන්සිදරට හැන්දෑවේ. මේ පැතර එන පලංකම තියෙනවා 0703 935 937 මැසේජ් එකක් දාලා තියන්න. හරිද? මේ වෙලාව ඔයාට මතක් කරන්න ඕනේ, දැන් සහල් ආශිතෝ ව්‍යාපාර කරන හිමිකරුවෙක් නක් ඔයා. ඔයාට තියෙන ලොකුම ප්‍රශ්නේ හොඳට සහල් ටික ඉහළ ගුණාත්මක භාවයකින් නේද වීචික සහල් කරලා එන අයට දෙන්න විකුණගන්න. ඒකන ඔයාගේ තියෙන එකම බලාපොරොත්තුව නේද? ඒකට ඔයා හොඳ මැෂින් එකක් හොයනවා වෙන්න පුළුවන්. නැත්නම් දැන් පොඩි සහල් ආශ්‍රිත ව්‍යාපාරයක් ඔයාට කරන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඔයා ඒ වෙනුවෙන් හොඳ තත්වයක් තියෙනවා, හොඳ යන්ත්‍රයක් ඔයා හොයනවා වෙන්න පුළුවන් නේ. ඉතින් මේ හැම දෙයකටම ඔයා යන්න ඕන හොඳම තැන තමයි මාක්ස්මන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ. දැන් අංක 1 ඩෝමා වීකොටන යන්ත්‍ර ගෙන්වා බෙදා හරිනා මාක්ස්මන් හෝල්ඩින්ග්ස්. ඉතින් දැන් ඔයාට ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍ර, කැටුණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර, එතකොට සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය කරන යන්ත්‍ර උපකරණ හැම දෙයක්ම එකම වහලකට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ඔයාට අවශ්‍ය ධාරිතාවලින් අවශ්‍ය මාධ්‍යලි වලින් ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් දැන් අපි සාමාන්‍යයෙන් කඩේකට ගිහිල්ලා මොනා හරි දෙයක් ගත්තට පස්සේ අපි හිතනවානේ දැන් මේගොල්ලෝ මේක විකුණනකම් විතරයි හැමදේම කියලා. එහෙම නැහැ. ඔයා බලන්න ඩෝමා මැෂින් එකක් ගෙන යන මාක්ස්මන් හෝල්ඩින්ග්ස් වෙතින් ඔයාට අලවියෙන් පසු හොඳම හොඳ සර්විස් එකක් ලබා ගන්නත් පුළුවන්කම තියෙනවා. නොම්බර 30 කැලහෙන පාර මහරගම් ප්‍රධාන ශාඛාව තියෙනවා මාක්ස්මන් හෝල්ඩින්ග්ස්. කතා කළ සම්බන්ධ කරගන්නත් වඩ පුළුවන්කම තියෙනවා 0117979579 0117979579 කතා කළ වඩ පුළුවන්කම තියෙනවා මාක්ස්මන් හෝල්ඩින්ග්ස් සම්බන්ධ කරගන්න. සහල් ආශ්‍රිත ව්‍යාපාරයේ ගොඩ දැම්ම කියමුකෝ. හැබැයි ඉතින් ඔයාගේ කැම ටික රස කරගන්නේ කොහොමද ගොඩ දාගන්නේ? ඔයා හිතනවා නම් ඔයාගේ කැම ටික හදනකොට හැමදාම එකම රස. කොච්චර මම මේකට වැඩ කෑලි ටිකක් දාලා හැදුවත් ඔයා හිතනවා වෙන්න පුළුවන් මේක මෙච්චර රස වෙන්න විදිහක් නැහැනේ. අනේ මේක කොහොමද මෙච්චර රස කරගන්නේ කියලා හිතනවා වෙන්න පුළුවන්. ඉතින් ඒ දේවල් වලට ඔයාට අවශ්‍ය වෙනවා නියම කළුබර ටික. ඔයා හිතනවා වෙන්න පුළුවන් අත්ගුණේ කියන දේ. අත්ගුණේ තියෙන දේ තියෙනත් ඕනේ. හැබැයි ඔයා ඒකට ගුණාත්මක භවින් ඉහළ කුළුබර ටික එකතු කරගන්නවා නම් ඔයාට පුළුවන්කම තියෙනවා රසට කෑම එකක් හදන්න. ඉතින් ඒ වෙනුවෙන් තමයි ගුණාත්මක බව. එතකොට තත්වයෙන් වගේම මේ හැම දෙයකම උසස් නියම රසට කුළුබර ටික අපිට ලැබෙන විජය කියන නමෙන්. ඉතින් කෑම ටික රස කරගන්න ඔයාට අදත් විජය කුළුබර එකතු කරගන්න පුළුවන්කම තියෙනවා. තත්වයෙන් වගේම ගුණාත්මක බවෙන් උසස් නියම රසට කුළුබර ටික අපිට ලැබෙන විජය කියන නමෙන්. ඉතින් විජය කියලා කිව්වහම දැන් කුළුබර ටිකේ ඉඳලා ඔයාට විජය නූඩ්ල්ස් තියෙනවා, විජය ඉන්දියාප පිටි තියෙනවා, රතු ඉන්දියාප සුදු ඉන්දියාප පිටි. ඔයාට කැමති විදිහට ගන්න පුළුවන්කම තියෙනවා. ඒකක් බොනවා නම් කටට රසට ඕන විජය තෙල් තියෙනවා. හැම නැත්තම් කෝපි එකක් බොනවා නම් විජය කෝපි තියෙනවා. ඉතින් මේ හැමදේම අපේ රසය රටේ සැමට බෙදන විජය නිෂ්පාදනත් එක්ක. හවස 4:18 දැන්.

සදාහරිත අපේම රටේ නැවුම් සුවඳින් නෙලා උසස් නිෂ්පාදනයෙන් උසස් තත්ත්ව සහතිකයෙන් නැවුම්ම නැවුම් අපේම රසය සුරකිමින් ඉහළම සෞඛ්‍ය ආරක්ෂිත ගුණාත්මක නිෂ්පාදනයක් ලෙසින්

0: කෝටි 8 NLB තනට තහනේ නතරයේ රුපියල් කෝටි 13 9 8 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දීමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙක් වන්
1: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලකට වඩා අඩු වෙයි සුදු කෙකුළු කිලෝ එකක් රුපියල් 199යි සුදු සීල් කිලෝ එකක් රුපියල් 290යි මුංගිට කිලෝ එකක් රුපියල් 875යි රතු පරිප්පු කිලෝ එකක් රුපියල් 270යි ලොකු ලුණු කිලෝ එකක් රුපියල් 149යි රතු ලුණු කිලෝ එකක් රුපියල් 320යි අර්ථපල් කිලෝ එකක් රුපියල් 259යි ලංකා සතුස ජාතියේ මිල තීරක

හවස 4:28යි වෙලාව. ඉවෙනින් ඩ්‍රයිවර් එක එකතු වෙලා ඉන්න වෙලාවේ මට මැසේජ් එකක් දාලා තියෙනවා. ඒක හටිය වෙතින් ආතරෙන් එකතු කරගන්න එපයි නේද? නැත්නම් තරහ වෙනවනේ. ඊට කලින් ඔයාට මම මෙහෙම දෙයක් කිව්වොත් එහෙම. දැන් වාසනාව කියන දේ නැහැයි නැහැයි කියලා අපි හිතනවානේ නේද? හැබැයි ඔයාගේ වාසනාව අත ළඟටම ඇවිල්ලා නැති වෙලා යනවා කියලා තුවා කියනවා වෙන පුළා. හැබැයි මෙන්න මේ පණිවිඩේ නම් ඔයාට ඒ කියන්නේ වාසනාව අත ළඟට දෙවේ අතටම ගන්න තියෙන චාන්ස් එකක් තමයි ඔයාට මහජන සම්පත දීලා තියෙන්නේ. ඉතින් පුංචි රුපියල් 40කින් ගොඩ යන පුළුවන් චාන්ස් එකක් තමයි මහජන සම්පතෙන් ඔයාට තියෙන්නේ. පුංචි රුපියල් 40ක් වුණාට ඔයාට කෝටිපතියෙක් ලක්ෂපතියෙක් වෙන්න පුළුවන්කම තියෙනවා. මහජන සම්පත ගැන කිව්වහම අඩසිය වසකට වඩා වැඩි කාලයක් රටටම වාසනාව කියා දුන් ලොතරැයියේ ප්‍රමුඛයා වගේම ලොතරැයි ලොව රච කිරුල මහජන සම්පත ලොතරැයිය රටේ සංවර්ධනයට, එතකොට සෞඛ්‍යයට, අධ්‍යාපනයට, ඒ වගේම තමයි රාජ්‍ය සේවය පවත්වා ගැනීමට වගේම රජයේ ඒකාබද්ධ මුදලට ඍජුවම දායක වන ගමන් තමයි 2025 අවුරුද්දේ අපි ගත්තොත් එහෙම. 2025 අවුරුද්දේ පමණක් සුපිරි කෝටිපති වාසනාවන්තයින් 12 දෙනෙක් වගේම සුපිරි මෝඩ රථ හිමිකරුවෙක් එතකම රුපියල් ලක්ෂ 25 ජයග්‍රහීන් 300කට අධික පිරිසක් වගේම ජයග්‍රහීන් රසක් බිහි කර. ඉතින් ඔයාරත් පලයන්කම තියෙන සුපුරුදු විදිහටම කෝටි 2ක සුපිරි ත්‍යාගයක් එතකොට ලක්ෂ 25 ප්‍රථම ත්‍යාග වගේම ලක්ෂයේ ත්‍යාග සමගින් අනෙකුත් සිසු ත්‍යාග දිනා ගන්න මහජන සම්පත ගත්තොත් එහෙම. ඉතින් ඒකට කරන්න තියෙන්නේ පුජ රුපියල් 40ක් වේදාන් කරන්න වැඩි වැඩියෙන් මහජන සම්පත මිලදී ගන්න. ඒකෙන් ඔයාලට පුළුවන්කම තියනවා ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙන්න. ඉතින් මේ හැමදේම ජීවිත සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන්. එහෙම ගොඩ යනකොට ව්‍යවසායකෙක් වෙන්න කැමති ඔබට තමයි මේ අවස්ථාව අපේ තරුණ පරපුරට තමයි මෙන්න මේ අවස්ථාව සරසන අනාගතයක් වැහැබර හරිත ශ්‍රී ලංකාවක් අසගල සමූහ ව්‍යාපාරය ගැන තමයි. ඒක අපි දැන් පාටය කිව්වහම ඒගොල්ලෝගේ දැක්ම කිව්වහම අපි දන්නවා මේ කියන්නේ කසාගල සමූහ ව්‍යාපාරය ගැන කියලා. මොකද මොවුන් තුල තියෙන විශ්වාසය වෙන කාගාවත් නැහැ නේද? කසාගල සමූහ ව්‍යාපාරය කියලා කියන්නේ අපේ රටේ කෘෂිකර්මාන්තය හරහා අපනයන ආදායම වැඩි කරමින් වගේම රටේ සංවර්ධනයට දායක වන විශ්වසනීයම හිතකාමී දේශීය ව්‍යාපාරයක්. ඉතින් ඒ වගේම තමයි අපේ තරුණ පරපුර මං කිව්ව විදිහටම ව්‍යවසායකින් බවට පත් කිරීමට අවශ්‍ය මඟ පෙන්වීම, ඒදේක මනාව විද්‍යාත්මක කෘෂි ආයෝජන අවස්සත් සපයන ගමන් තමයි හෙටට ශක්තිමත් පදනමක් තැනීමේ අරමුණින් කසාගල සමූහ ව්‍යාපාරය කටයුතු කරන්නේ. ඉතින් විශේෂයෙන්ම ඔයාලට මතක් කරන්න ඕනේ ජාත්‍යන්තර වෙළඳපොළ ඉලක්ක කරගෙන තමයි මේ සියලුම නිෂ්පාදන අපනයනය කරගෙන කසාගල ග්‍රීන් සුපර් වෙළඳසල් ජාලය හරහා ඔබට ලබා දෙන්නේ නිනවුම් පාරිභෝගික අත්දැකීමක්. ඉතින් දේශීය වුණත් විදේශීය වුණත් ශ්‍රී ලංකික ඔබ සමට ආරාධනා කරන විශ්වාසයෙන් යුතුව කසාගල සමූහ ව්‍යාපාරය සමගින් එකතු වන්නට. එහෙම කියන ගමන් ඒකත් මතක් කරන ගමන් මම යන්න හදන්නේ WhatsApp එක පැත්තට. කටියෝ මාව වහගෙන ඉන්නවා කියලා මැසේජ් දාලා තියෙනවා. ගල්පහද පැත්තට යන්න හදාන්නේ HKD ගාමන්ට් එකකින් මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා. මාෂා දිල්හානි, කමල් දිශාන්ත, ධම්මිකා, විනීත, චන්ද්‍රලතා, ශ්‍රියානි, රේණුකා, එතකොට ඉරංගේ, චන්ද්‍රානි, ගයිනි මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා ලස්සන සින්දුවකට. ඔන්න ගොඩක් ආදරෙන් ඔයාලව එකතු කරගන්න. ඒ දෙකම බොයගොඩ පැත්තට යන්න හදාන්නේ වෙනද වගේම ඔන්න අපිව සද්දටම අහගෙන ඉන්නවා බොයගොඩ කටිය. සුමනා, සුසන්ත, ලසන්ත, රුවන්ශි, සුජා මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා ලස්සන සින්දුවකට. ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඒ දෙකම හය චාරු ඔයා ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා උදේ ඉඳන් සින්දු අහනවා කියලා තේන. ගොඩාක් ස්තුතියි ඔයාවත් එකතු කරගන්නවා. රයිගමින් ඉනෝක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඊට පස්සේ අපි තව මැසේජ් එකක් කියවමු බලන්න. මෙහින් කවුද මැසේජ් කරලා තියෙන්නේ? හොරණි මහින්ද කුමාර තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ගගනි උදාර මාල දමයන්ති මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ඉසුරු පුතා යමුනා මේ හැමෝම එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙනවා. මේ හැමෝම එකතු කරගෙන මම යන්න හදන්නේ ඊළඟ

0: අවසහදරයි විනාඩි 35යි දැන්.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: පත්තරෙන් පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
0: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
3: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන්
4: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: තරඟකරුවන් 60 දෙනෙක් මුහුණට මුහුණ තරඟ කරන ලොවක් දිනූ සුපර් වේදී ෆිනිෂ් චැම්.
5: Unfortunately, today, some of you will be going home.
4: Obi mulu jeevithema wenas kara haki.
6: Welcome to MasterChef Sri Lanka.
4: Sama Sinsurada saha Imda Dinakama, Ratri 8ta. MasterChef Sri Lanka.
7: පසුම්බියට වාසි කරන කසාගල ග්‍රීන් සුපිරිතින් සුපිරිවාසී නැවුම් වෙනසක් අඩුම විලක් අදුම පැමිණෙන වෙනස වටහා ගන්න.

0: මේ උත්සව සමයේ රුපියල් 1500ක් කිව. අබාන්ස් අඟහතලයේ ස්මාර්ට් රූප වාහනයක් ගෙදර ගෙනියන්න. මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනකාරියක් හෝ bayabas.com වෙත පිවිසෙන්න.
1: ආව්! නියමයිනේ. ලකන ඊවෙනින් ඩ්‍රයිව්.

0: ලක්හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: සිහිනක තනි වෙලා
2: මිස්ටර් ෂිනාල් මං යන්න.
3: එපා.
2: එපා කියන්න එපා.
3: බය වෙන්න එපාලම. මං අපුරු නෑ.
4: තිමිර උඩල මත් අධ්‍යක්ෂණයක්.
2: හෑ මහත්තයා. අද අජිත් ආවද මෙහෙ?
3: ඔව්.
2: ඉතින් ඒ කිව්වේ නැත්තේ?
3: අහන්න නැතුව කියන්න මට පිස්සුද?
4: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න.
1: සීනෙක තනි

හවස 4:46 වෙලාව අපි ඕනම දෙයක් අපිට ලේසි පහසුවට කරගන්න තියනවා නම් අපි කැමතිද නේද? වැඩි වියදමක් යන්නේ නැතුව, එතකොට කරදරයක් නැතුව නේද? වැඩ වැඩි වෙන්නේ නැතුව අපිට පුළුවන් නම් ඒ දේ අපිට පුළුවන් විදිහට උපරිමයෙන් හරිම ස්ට්‍රෙස් එකක් නැතුව නේද? අපි කියන්නේ ස්ට්‍රෙස් එක නැතුව කරගන්න ඒක වටිනවනේ ඕනම වැඩක් කරන්න යද්දි නේද? නැත්තම් ධාරිය දාගෙන අපි මහන්සි වෙනවා. එතකොට අපෙන් පොකට් එකෙන් යන ගාන සමහර දේවල් වලට වැඩි වෙනවා. අපිට හිතා ගන්න බැරි වෙනවා නේද? එහෙම නැතුව අපිට පුළුවන් නම් අපිට පුළුවන් විදිහට ඒ දේවල් අහක යන දේවල් නැති කරලා අපි වටේ තියෙන දේවල් කොහොමහරි එකතු කරගෙන අපිට මේ දේවල් කරගන්න තියනවා නම් හොඳයි නේ. හැබැයි වටේ තියෙන දේවල් එකතු කරගෙන හරි ලේසියෙන් දෙයක් කරගන්න පුළුවන් කතාවක් නෙවෙයි මම මේ කියන්නේ. හැබැයි ඔනර අමතරව යන අපි කියන්නේ අමතරව යන වියදම් ඔක්කොම අවම කරලා ඔයාට පුළුවන්කම තියනවා. ඔයාට කියන්නේ අපේ ගොවි මහතුන්ට. මේ වෙලාවේ මා වහගෙන ඉන්න ගොවි මහතුන්ට තමයි මම මේ පණිවිඩය දෙන්නේ. දැන් ඔයාගේ අස්වැන්නට විශාල විදුලියක් යනවා නේ වගේ අස්වැන්නට වතුර දාන්න යනකොට නේද? එහෙමක නැතුව මේ අපිට නිකන් තියන නිකන් දෙන හිරුවෙලෙන් පුළුවන් වැඩක් ගන්න. දැන් ඩීප්ටෙක් සෝලා වතුර මෝටරයක් ගත්තොත් එහෙම සම්පූර්ණයෙන්ම සූර්ය ශක්තියෙන් විතරක්ම වැඩ කරන වතුර මෝටරයක් තමයි ඩීප්ටෙක් සෝලා වතුර මෝටරය කියලා කියන්නේ. ඉතින් අස්වැන්න සරු කරගන්න වගේ මම අර කිව්ව පොකට් එකෙන් යන ගාන පිරිවැය අඩු කරගන්න අර පොකට් එකෙන් යන ගාන ඒ දේවල් හැම දෙයක්ම අඩු කරගන්න පුළුවන්කම තියෙනවා. මේක ඩීප්ටෙක් සෝලා වතුර මෝටරේ සම්පූර්ණයෙන්ම සූර්ය ශක්තියෙන් විතරක්ම වැඩ කරන එකක් නිසා. ඉතින් ආරත් පුළුවන් අපේ ගොවි මහතුන් දැන් හෙව්වා නම් මේවා ගැන ඔයාලා වැඩක් නැහැ. ඩීප්ටෙක් තමයි තියෙන එකම විසඳුම. අනිත් එක තමයි ඩීප්ටෙක් ආයතන ගැන කිව්වහම සුවිශේෂී වූ මිලාඩු කිරීම එක්ක ඩීප්ටෙක් වල වතුර මෝටරය දෙන සූදානම්ෙන් ඉන්න ඩීප්ටෙක් ආයතනය. ඉතින් ඒ නිසා අපේ ගොවි මහතුන් දැන් දැම්ම ගන්න ෆෝන් දෙක අරගෙන කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්න 0711711711 එකට කතා කළා. ඔයාලට පුළුවන්කම තියනවා ඩීප්ටෙක් වල වතුර මෝටරය ගැන වැඩි විස්තර දැනගන්න. ඔන්න ඒක මෙලදී ගන්න කොහොමද කියලා දැනගන්න. ඒකෙන් පුළුවන්කම තියනවා අස්සන සරු කරගන්න වගේම පිරිවැය අඩු කරගන්න. ඒ මතක කිරීමත් එක්ක දැන් ගොවි මහතුන්ට ඒ පණිවිඩය දුන්නහම අපි අහන් ඉන්න ස්වාමි පුරුෂයාලන්ට මේ වෙලාවේ මහත්තල ටික මාව අහගෙන ඉන්නවා නම් නෝනා හදන කැම ටික රස නැහැ කිය කිය දුක් වෙනවා නම් ඒකට කරන්න තියෙන්නේ ඒකට යාට බැන බැන ඉඳලා හරියන්නේ නැහැ. ඔයා යාට අවශ්‍ය කරන කුළුබඩු ටික එහෙම ගෙනල්ලා දෙන්න. එතකොට දැන් තරහ යන්නේ නැතුව ලේසියෙන් ඔක්කොම කරගන්න පුළුවන්. දැන් අපේ නේද නැත්නම් අපේ මහත්තුරු ඉන්න මොකුත් කරන්නේ නැහැ. හැබැයි අන්තිමට අනේ කැම රස නැහැ ඊට වඩා අදරහ නැහැ කියලා. එහෙම නැතුව අපි මහතුරුන්ට පුළුවන්කම තියන නෝනලට හොඳ තත්වයෙන් තියන හොඳ ගුණාත්මක බවකින් තියන රසකාරක වර්ග මේ කිසිම කඩංගු නැති හොඳ පහේ ටිකක් ගෙදර ගෙනියන්න කුළුබඩු ටිකක් ගෙනියන්න පුළුවන්. ඒකට කරන්න තියෙන්නේ සුපර් මාකට් එකකට හරි එහෙම නැත්නම් ළඟම තියෙන වෙළඳසැලට හරි ගියාම විජේ කියලා නමින්ම කුළුබඩු ටික ගන්න. විජේ කියලා කිව්වහම වසර 30කට වැඩි පාරිභෝගික විශ්වාසයක් දිනාගෙන තියෙන නිෂ්පාදනයක් තමයි විජය කියලා කියන්නේ. ඉතින් හැම ගෙදරකම තියෙන කුළුබඩු ටික වරදින්නේ නැහෙනේ විජේ කියලා නමින්. ඉතින් කැලමිරිස් දළු උනුද තුන පහද මස් කරිද මේ හැමදේම මාට පුළුවන්කම තියෙනවා. අපේ රසයේ රටේ සමර බෙදෙන විජය නිෂ්පාදන වලින් මෙලදී ගන්න. එතකොට නොනට බයින්ද වෙන්නේ නැහැ මහතුරුන්ට බැනුම් අහඳ වෙන්නේ නැහැ නේද? හැමෝටම ගොඩ යන්න පුළුවන් චාන්ස් එකක් මම කියුවේ. හවස 4:49 වෙලාව WhatsApp එක පැත්තටත් යන්න ඕනේ. මේ වෙලාවේ මාව වහගෙන ඉන්න කටිය මතක් කරන්න. තලවත ගොඩින් ඉඳන් සුජා මාව වහගෙන ඉන්න මේ වෙලාවේ සින්දුව දෙන්න කියලා තියෙනවා. ඒ දෙකම රත්නපුරේ පැත්තට යන්න හදන්නේ. රත්නපුරෙන් මාව මේ වෙලාවේ අහන් ඉන්නේ කවුද? මහීෂා පොඩ්ඩක් කියව ගන්න බැරි වුණා. හෙන මැසේජ් ගොඩක් කියවලා තිබ්බහම නේද? මහීෂා ඔයාවත් එකතු කරගන්න ලස්සන සින්දුවකට. ඒත් එක්කම නුවන් මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ දිස්නා කුමාරි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඔයාවත් එකතු කරගන්නවා මේ සින්දුවට. ඒත් එක්කම යමුන මැසේජ් එකක් දාලා තියෙනවා. එයා තලවතු ගොඩ. යාළුවෝ දන්නේ. මේ හැමෝම එකතු කරගෙන මම යනවා සින්දුවකට.

0: පද කියන රේඩියෝ
1: වාර්තාපිට වාර්තා තමන කෝටි අටේ එන්එල්වී තනට තහන එළතුරයි රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතික මහතාන සම්පත තහන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
2: එන්එල්පී හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය එන්එල්පී හදහන ඔබත් අදම එන්එල්පී හදහන බලා ගන්න.
3: The channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
4: අනුෂ්ක රසංජනද සිල්වා නිර්මාණයක්.
5: මම බොනේ කොලේ දුමාවේ ඉතින් ආවිතරයි එනවා කියලා කවට මං හිතුවේ නම් බෑ කියලා. මුටි කාලා නැගිට ගන්න බැරි වින්න ඔබගේ මූණ පොඩ්ඩක් බලන්න ආසයි තුනු.
4: පටිගෙතර
5: මෙයාට පස්සේ තමයි නිදහසේ කොණ්ඩ රැවුල කපලා නාගන්න වෙලාවක් හම්බුනේ. කොණි කටි.
6: එයාලා පස්සේ කයි අයියේ අයියා ගන්නකො.
5: දුමා මේසේ තලිය පන්නවද?
6: පාලිත් කලින්ම ගෑවා අයියා ගන්න.
4: සත්‍යන්තයේ රාත්‍රී 9:00 ITN බලන්න. පටිගෙතර

0: ඔය අයියා මේ අක්කගේ ලෙක්චර් එකේ ඉරුණට පස්සේ මේ අක්කගේ පස්සෙන් ගියේ නැද්ද? ආ ඒක තමයි මම දැක්කේ.
1: විසේකාරේ.
2: ලස්සන වෙලා. හිත හොඳ මිනිස්සු කොහොමද ලස්සනයිද? දැන් එතකොට මේ ඔය බක පණ්ඩිතය උනේ මොකද මේ? ආ සර් කන්නඩියක් ඉස්සරහ ගිහලා බලන්න. එතකොට පේන්නේ.
1: විසේකාරේ. සත්‍ය දින පහේම රාත්‍රී 9:00 ITN බලන්න. විසේකා

හවස පහයි විනාඩි පහයි වෙලාව අපි හා හඩ්බීට් උදේ ඉඳන් තාම කරනවා කියලා හිතාගින්නවා. අපි ඉවිනින් ඩ්‍රයිව් එක ඔන්න දෙවනි පැය මේ වෙලාව ඉන්නේ. වාට පුළුවන්කම තියෙනවා මේ පැයදී තොන්න මාත් එකතු වෙන්න, රසන්ද සිංදු අහන්න, අර මේ පැතර මැසේජ් එකක් දාන්නත් පුළුවන්කම තියෙනවා. නම් එක මතක් කරා නම් දැන් මේ පැය ඉන්න කරන්නේ ඒතද මේ පැයේ රේඩියෝ එක ඔන් කරගත්තු කට්ටියන්න පුළුවන්නේ. ඔන්න ඒ අය වෙනුවෙන් නම නම් එක කියනා 0705 93 7 0705 93 7 0305 93 7 මැසේජ් එකක් දාලා තියන්න. දැන් කලින් පැය ගැන කතා කරනකොට කලින් පැයේ කට්ටිය දාලා තියෙන මැසේජ් තාම කියවන්න බැරි වුණා සමහරව. ඒ තරම් මැසේජ් ගොඩක් තියෙනවා. ඒ හින්දා මං හදන්නේ ඒ ටික කියවන්න, නැත්නම් තරහ වුණොත් එහෙම ඉබ්බා ගමුවේ ඉඳන් අරුණි මැසේජ් එකක් දාලා තියෙනවා අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා. කොහොමද ඔයා හොඳින්ද කියලා දාලා තියෙන. මම ගොඩක් හොඳින්, ඔයාලා හොඳින් ඉන්නව නේද? ඉතින් අරුණිවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්න ඔය ළඟ සින්දුවට. ඒත් එක්කම මට ගලහපැතේ නම් මැසේජ් එකක් දාලා තියෙනවා අරුණ. අරුණ මැසේජ් එකක් දාලා තියෙන ලස්සන සින්දුවක් දෙන්නේ කියලා සින්දුවක් කියලා තියෙනවා. ඔහොමම අහගෙන ඉන්න. අරුණි මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ අරුණ මැසේජ් එකක් දාලා තියෙනවා. අපි ඊට පස්සේ තව මැසේජ් එකක් කියවමු. මැසේජ් එක දාලා තියෙන ලක්ෂ්මන් බොරලස් ගැමුවේ ඉඳන් විමුක්ති, හර්ෂ, කමල්, හසන්, හේමචන්ද්‍ර, මල්කාන්ති, රොෂාන්, ශාමා, එතකොට සෙනුක, සරච්චන්ද්‍ර, ෘෂික, මේ හැමෝ ෘෂිකා මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙන ලස්සන සින්දුවකට. ඒ දෙකම විරකුණේ බේකරි පැත මැසේජ් එකක් එනවා. ලොකු බොස් සුපුල්, පොඩි බොස් වරුණ, ලක්ෂ්මී, ධනුෂ්ක, මදුශංක මේ හැමෝම එකතු කරගන්න කියලා. ජයමාම තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. එකතු කරගන්න ගොඩක් ආදරෙන් ඊළඟ සින්දුවට. අපිට ලස්සන සින්දුවක් දෙන්නකෝ කියලා දාලා තියෙනවා. මම එකතු කරගන්නවා. අම්මා චන්ද්‍ර, තාත්තා ජයවර්ධන, ලොකු පුතා සසිත, ලසිත, පොඩි පුතා සිතුම්, දුවහන්සි මේ හැමෝම එකතු කරගන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. කලවැල්ලාවෙන් කවුද? සුජානි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඔබ ගොඩක් ආදරෙන් ඊළඟ සින්දුවට එකතු කරගන්නවා සුජානි. ඊට පස්සේ GTS සුපර් එකට යන්න හදනේ. GTS සුපර් එකකින් මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා. ඔන්න ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. වාසනාව එන්න ඕනි මැසේජ් එක දාලා තියෙන්නේ. ඔන්න යාවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා මෙන්න මේ සින්දුවට. ඊට පස්සේ මම පොඩි කතාවක් හොයාගත්තා, ඒකත් කියන්න දෙන්නම්කෝ. 5:07

ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑනවුම් කරන්න. සුරහා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 01176797579.

අත්‍යවශ්‍ය වහන්ද සඳහා අඩුම මිලටත් වඩා අඩු වෙයි. සුදු කෙකුළු කිලෝ එකක් රුපියල් 190යි. සුදු සීනි කිලෝ එකක් රුපියල් 290යි. මුංගිට කිලෝ එකක් රුපියල් 875යි. රතු පරිප්පු කිලෝ එකක් රුපියල් 270යි. ලුකු ලුණු කිලෝ එකක් රුපියල් 149යි. රතු ලුණු කිලෝ එකක් රුපියල් 320යි. අර්ථපල් කිලෝ එකක් රුපියල් 259යි. ලංකා සතුස ජාතියේ මිල තීරක.

හමස පහයි විනාඩි දහතයි වෙලාව ඉවිනිින් ට්‍රයිවක එකතුලා ඉන්න වෙලාවේ ඔනාට පොලන්කම තියෙන මේ පදර මැසේජිකක් දාන්න කටය එකතු කරගන්න බින්දුවයි හතයි බින්දුවයි තුනයි අනුතුනයි පහයි අනුතුනයි හත බින්දුවයි හතයි බින්දුවයි තුනයි අනුතුනයි පහයි අනුතුනයි හතට වට්සප් මැසේජිකක් දාන්න. දැන් වැඩ කරන තරණාංග ඉන්න ආට පොලන්කම තියෙන වැඩ කරන තර හැමෝම එකතු කරගෙන මේ පැත්තට එන්න. නැතන් ගෙදර නම් ඉන්නේ පුලන් ආට. එහෙම නැත්තම් මම මේ වෙලාවේ වැඩ ඇරිලා ඕෆ් වෙලා ගෙදර යන ගමන් බස් එකේ දින්නේ. මම හෙනවා නම් ඔන්න යා මැසේජ් එකක් දාන්න කටයක් එකතු කරගන්න අර පලංකම තියනවා. මේ වෙලාවේ ඒක කියන ගමන් වට මතක් කරන්න ඕනේ දැන් වාසනාව කියන දේ අපි හොය හොය යන්න ඕනේ නැහැ. අප අපේ අතේ ළඟටම ගෙනල්ලා තියෙන චාන්ස් එක වාර තියන්නේ අත උඩටම ගන්න විතරයි. පුජු රුපියල් 40කින් වාට යන වාට ගොඩ යන චාන්ස් එකක් තමයි මහජන සම්පතෙන් දීලා තියෙන්නේ. මහජන සම්පත ලොතරැය ගැන කතා කරනකොට ලොතරැයි ලොව රජ කිරුලා දැන් මහජන සම්පත කියලා මම දන්න. ඉතින් මහජන සම්පත ලොතරැය ජයග්‍රහකින් බිහි කරන පමණක් නෙවෙයි රටේ සංවර්ධනය සෞඛ්‍ය අධ්‍යාපනය වගේ රාජ්‍ය සේවය. එතකොට 2025 වර්ෂයේ රජයේ ඒකබදර මුදල රුපියල් කෝටි 220කට අධික මුදලක් දායක කරනවා. ඉතින් ආය වගේම තමයි විශේෂයෙන් කියන්න ඕන වාට මේ වර්ෂයේ අද වෙනකොට 7 වෙනි සුපිරි ත්‍යාගලාභියා මහජන සම්පත ලොතරැය පමණක් කරන මහජන සම්පත ලොතරැය බිහි කරලා තියෙනවා. ඉතින් බලන්න කොරේද. ඉතින් පුලංකම තියෙන කෝටි 2ක සුපිරි ත්‍යාග 125 ප්‍රථම ත්‍යාග වගේම ලක්ෂයේ ත්‍යාග වැඩි වැඩියෙන් දිනා ගන්න ජයග්‍රාහි වාසනාවන්තයෙක් වෙන්න. ඒකට කරන්න තියෙන්නේ හැමදාම වැඩි වැඩියෙන් පුජු රුපියල් 40ක් කියන්නේ අපිට මොකක්ද නේ අපි ඔයිට වඩා දේවල් දවසට කොච්චර නාස්ති කරනවාද. ඉතින් ඒ හින්දා එහෙම නාස්ති කරන වෙලේ ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙන ඔන්න ආට පුලංකම තියෙනවා මහජන සම්පත ලොතරැය ඔන්න වැඩි වැඩියෙන් මිලදී ගත්තොත්. හරිද? ඒ හින්දා මේ හැමදේම ආට ලැබෙනවා හින්දා ඔයාට පුලංකම තියෙනවා මහජන සම්පත ලොතරැය ගන්න අරගෙන වාසනාවන්තයෙක් වාසනාවන්තියක් වෙන්න. ඒකම මේ වෙලාවේ ආට ඩෝම ගැන මතක් කරන්න ඕනේ. අංකකේ ඩෝම වී කොටන යන්ත්‍ර බෙදා හරිනා මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස් ඉතින් දැන් ආට ඩෝම කලවැටිවත් කිරීමේ යන්ත්‍ර කැඩුණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර වගේම සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර මෙන්න මේ කියන සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලුම යන්ත්‍ර උපකරණ එකම වහලකට මිලදී ගන්න පුළුවන්කම තියෙන අවශ්‍ය මාධ්‍ය වලින් අවශ්‍ය ධාරිතා වලින් ගන්න පුළුවන්. ඉතින් දැන් පොඩි සහල් ව්‍යාපාර කරන හිමිකරු තියෙන ස්ටීම් බට්ට. එතකොට විශාල ව්‍යාපාර හිමිකරුවන්ට කණු දෙක එලිවේටර් යන්ත්‍රය වාර්තා තීබු රෙකෝඩ්ස් තියපු යන්ත්‍රයක් තමයි කණු දෙක එලිවේටර් යන්ත්‍රය කියන්නේ. ඉතින් ආට පුලංකම තියෙනවා ගෙදර ගෙරියන්න ගෙදර ගෙනිහිල් වගේ ව්‍යාපාරයට එක යොදා ගන්න තව තවත් දුරට ඔයාගේ ව්‍යාපාරය සාර්ථක කරගන්න පුලංකම තියෙනවා. නොම්බර 31 ඇල්හෙන පාර මහරගම ප්‍රධාන ශාඛාව තියෙනවා මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස්. එහෙම නැත්නම් ඔයාර කෝල් එකක් දීලා විස්තර දැනගන්නත් පුලංකම තියෙනවා. 011 6796 579 කතා කළා පාට පුලංකම තියෙනවා වැඩි විස්තර දැනගන්න. හවස 5 විනාඩි 20යි.

0: මේ උත්සව සමයේ රුපියල් 1500ක් කිව අබාන්ස් අංගලහතලේ ස්මාර්ට් රූප වාහනයක් ගෙදර ගෙනියන්න මාස 20 ටිකට ගෙවන්න ඔබත් අද අබාන්ස් ප්‍රදර්ශනකාරියක් වූ bayabas.com වෙත පිවිසෙන්න
1: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Water Pump අමතන්න 077 777 7374
2: වාර්තාපිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත තනනිදහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: ඇවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
4: අධ්‍යක්ෂණය ශාම් විජේරත්න
5: මයිති රසන්න යන අහිංසකෙක් තමයි මටුගෙන අනුකම්පා හැබැයි ඉතින් ඒ අනුකම්පාව භූමිකම්පාවක් කරගන්න මං කැමති නෑ මං බැඳිලා නෑනේ මගේ කෙල්ලුට කසාද බැඳලා දෙන්න
4: පහේ ළමයි
6: මේ උතරලංගිනේ මුදද නංගේ මේ
7: මේකේ කෙලවරක් තියෙන්න ඕන අක්කේ
6: ඇයි නංගි මොකද්ද උනේ ප්‍රසන්න ගිහින් තේ එකක් හදාගෙන එන්නකෝ කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා
4: සෑම සතියේ දිනකම රාත්‍රී 7:30ට ITN බලන්න. පහේ ළමයි.
8: පහේ ළමයි එක්ක පොයා කවුද නංගියේ? කුචු කුචු කුචු කුචු කුචු.
9: Cool drive එක.

හබසපහයි විනාඩි 26යි වෙලාව. මේ වෙලාව යාට විජය නිෂ්පාදක ගැන මතක් කරලා දෝනේ. කැමරික රස කරගන්න අදත් විජය කුළුබඩ එකතු කරගන්නට පුළුවන්කම තියෙනවා. අපි දන්නව තත්වෙන් වගේම ගුණාත්මක බවෙන් උසස් නියම රසට කුළුබඩ ටික අපිට ලැබෙන්නේ විජය කියලා නම්. ඉතින් කුළුබඩ ටිකේ ඉඳලා ආට අවශ්‍ය කරන නුරුස්සකද, එතකොට ඉදියාප්ප පිටි, ඊට පස්සේ තෝස පිටි, මේ හැමදේම ආට පුළුවන්කම තියෙනවා. විජය කියලා නම්ම මෙලදේ ගන්න. දිවෙනේ තියෙන කාගෙල් සුර්සිටි වෙන්න පුළුවන්, නැත්නම් ළඟම තියෙන වෙලෙන් සැලෙන් වෙනවා පුළුවන්, ආට පුළුවන්කම තියෙනවා. අපේ රසේ රඩිය සම්බන්ධ බෙදලා විෂය නිෂ්පාදන මේ ඕන තැනකින් ගන්නවා.

0: හවස පහයි විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ NLP හදහන. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
0: තිමිර උඩල මත් නිර්මාණයක්.
3: ඔය පත්තරේ දිහාම බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ. ගෙදර සිද්ධ වෙන දේවල් ගැන ටිකක් බලන්න.
4: මේ ගෙදර වෙන දේවල් මම හොඳට බලාගෙන ඉන්නේ. කට වහගෙන තේක දීලා යනවද මෙතනින්?
3: මොකටද තේක දෙන්නේ? මං අරගෙන යනවා.
4: ඕන දෙයක් කරගන්න.
0: සිහිනක තනි වෙලා.
3: අයියෝ. අනේ මන්දම්.
0: රාත්‍රී 8:30ට ITN බලන්න.
5: සිහිනක තනි වෙලා.
6: නියමයිනි. ලකන ඊවෙනින් ඩ්‍රයිව්.

NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

හවස පහයි විනාඩි 40යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් එකේ ඉන්න වෙලාවේ මට මැසේජ් එකක් දාලා තියෙන කටිය මතක් කරන්න තමයි මේ දුවගෙන කඩිමුඩි ආවේ. නැත්නම් ඉතින් යාළ පවුනේ නේද මැසේජ් එකක් දාලා තිබ්බම මතක් කරාද වෙපැයි. කොරියා විනාන් චින්තක තමයි මැසේජ් එක දාලා තියෙන ලස්සන සින්දුකට එකතු කරගන්න කියලා තියෙනවා. ඔබගඩක් ආදරෙන් චින්තක අපි එකතු කරගන්නවා ඊළඟ සින්දුවට. එතකොට මම යන හදන ඊළඟට ගම්පහ පැත්තට ගම්පහේ උරේ ශෝමා වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ගෙදර හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා ලස්සන සින්දුවකට. ඒත් එක්කම අක්කා රේනු ඊට පස්සේ අයියා ජගත් මේ හැමෝමත් එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙනවා. ඒත් එක්කම මම යන හදන ඊට පස්සේ කොහොමද ඔයාට ගොඩ දවසකින් අනේ කියලා තියෙනවා. කටුනායක පැත්තේ අංජු තමයි මැසේජ් එක දාලා තියෙන්නේ ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා මගේ ගෙදර ඔක්කොටම. ඊළඟට අයිරක්කා ඊට පස්සේ අමිතා සම්පත් මල්ලි ආශා මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා මැසේජ් එකේ. හරි ගොඩක් ආදරෙන් ඊළඟ සින්දුවට එකතු කරගන්නවා. ඊට පස්සේ මම යන හදන්නේ ඩුබයි පැත්තට. යනවා යනවා නේද රට යනවා ඉවරයක්ට. හැබැයි ඩුබයි පැති දරුත් මාව අහගෙන ඉන්න නිසා මම ඒ පැත්තට යනවා. ඩුබයි ඉඳන් මහේෂ් මාව අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. මහේෂ් ඔබ ගොඩක් ආදරෙන් එකතු කරගන්න. දුර බලන්න තුව නේද බලන්න පරිස්සමෙන් ඉන්න හැමෝම නේද එහෙම අපින් දුරස්සලා වෙන රටක ඉන්න හැමෝටම නේද කියන්නේ පරිස්සමෙන් ඉන්න නේද ආරක්ෂාව තමයි අංක එක වෙන්න ඕනේ. ඊට පස්සේ සරච්චන්ද ඩයස් මැසේජ් එකක් දාලා තියෙනවා. රයිගමිලන් තමයි එකතු වෙන්නේ ආදරෙන් ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. ඊට පස්සේ මේ මැසේජ් එක දාලා තියෙන්නේ නුගර වැඩකන තන හැමෝමයි. ඊට පස්සේ මහේෂ් ඉන්දික සරත් මේ හැමෝමත් එකතු කරගන්න කියලා තියෙනවා. තීක්ෂණ යටියන්තට ඉඳන් මැසේජ් එකක් දානවා යාවත් එකතු කරගන්නවා. මේ කටිය එකතු කරගෙන මම සින්දුවක් අහන්න යන්නේ වරත් පුළුවන් තව වෙලා තියෙන හවස 6:00 වෙන්න කලින් මැසේජ් එකක් දාලා තියන්න 0.7 3 93.5 93.7 අපි මේ සින්දුවෙන් හෙඩ්ලයින් සහලෙමු. හවස 5:42

0: රටට වග කියන රේඩියෝ
1: වෙලා විපස්සරි 5 විනාඩි 45
2: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6 ට බලාපොරොත්තු වන්න
3: සම අනුග්‍රහය
4: POC Flex එක ඕනෑම වෙලාවක ඕනෑම තැනක සිට බැංකු කටයුතු කරගන්න ඔබේ ලයිෆ් එක ෆ්ලෙක්ස් කරගන්න POC Flex අදම ඩවුන්ලෝඩ් කරගන්න
5: රුපියල් කෝටි 40ක් හම්බුනොත් මොනාද කරන්න බැරි මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග්ය ලක්ෂ 20 ලක්ෂ 2 ටැග් සමග සුපිරි අංකයට ටැග් මෙගා පවර්
6: සහයෝගීතා අනුග්‍රහය
1: ඔබේ දෙමව්පියන් විශ්වාසයෙන් දඹදිව යවන්න වසර 25ක අභිමානය සමගින් ගැමුණු ට්‍රැවල්ස් 2777
7: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: වකුගඩු හානි වලින් තොරව දීගායු ජොයින්ට් හේලර් ප්ලස් ඔබටත් නිවසටම මිල රුපියල් 2490ක් පමණයි 071.397399 පාර්ලිමේන්තුවේ හෙළිදරව්ව ලබා සෞඛ්‍ය සංවර්ධනයේ තවත් වැඩපිළිවෙලා ගිවිසුමේ නතර වෙන අර්බුදය
2: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6 ට බලාපොරොත්තු

0: පාට ලංකාවටම ලක්න පෙරනෝවරු
1: හවස පහයි විනාඩි 52යි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහට බලා ගන්න.

0: ස්වාභාවික ගුණෙන් පිරි විජය මිරිස් කොඩු තුන පහකුඩු ගම්මිරිස් සහ කහකුඩු
1: ලංකාවෙන් පිටරට තතියන විජය ප්‍රොඩක්ට්ස් රස හඳුනන දීප අග ඇති නම විජය ප්‍රොඩක්ට්ස්
0: ඉදර කිචන් ස්ටාර් විජය ප්‍රොඩක්ට්ස්
2: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලකට වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ එකක් රුපියල් 199යි සුදු සිර කිලෝ එකක් රුපියල් 209යි මුංගිට කිලෝ එකක් රුපියල් 875යි රතු පරිප්පු කිලෝ එකක් රුපියල් 279යි ලොකු ලුණු කිලෝ එකක් රුපියල් 149යි රතු ලුණු කිලෝ එකක් රුපියල් 320යි අර්ථපල් කිලෝ එකක් රුපියල් 259යි ලංකා සතුස ජාතියේ මිල තීරක

0: මේ උත්සව සමය රුපියල් 1500ක් ඒවා අබාන්ස් අඟල් 40 ස්මාර්ට් ප්‍රෝප වාහනයක් ගෙදරගෙන යන්න මාස 20 ටිකට ගෙවන්න ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනකාරියක් ඔබ yobas.com වෙත පිවිසෙන්න
1: කෝ

දවස 5 විනාඩි 54යි වෙලාව. 6ටත් ලඟ වෙනවා නේද? අපිට යන්න වෙලාවත් කිට්ටු වෙනවා. නෑ, තව තියෙනවා. තව පැය භාගයක් විතර තියෙනවා අපිට ඉන්නවා. කටියක් මතක් කරන්නත් ඕනේ. මැසේජ් එකක් දාලා තියෙන හැමෝම මතක් කරනවා අනිවාර්යෙන්ම. ඊට කලින් ඔයාට වටින දෙයක් මතක් කරන්න ඕනේ. වටින දෙයක් කියලා කිව්වහම ව්‍යවසායකෙක් වෙන බලාපොරොත්තුෙන් ඉන්න ඔයාට වටින දෙයක් තමයි කසාගල සමූහ ව්‍යාපාරය ගැන තමයි මම මේ මතක් කරන්න යන්නේ. කසාගල සමූහ ව්‍යාපාරය කියලා කිව්වහම අපේ රටේ කෘෂිකාර මාන්තය නව මට්ටමකට ගෙන ගියපු ගෙන යන ජාත්‍යන්තර වෙළඳපොළ ඉලක්ක කරගත් විශ්වසනීයම නාමය කියලා හැමෝම දන්නවා. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕන ඔයාට කසාගල සමූහ ව්‍යාපාරය ඔවුන්ගේ ප්‍රධාන අරමුණු අතරින් විශේෂිතම දේ කරගෙන තියෙන්නේ අපනයන කේන්ද්‍රීය කෘෂි නිෂ්පාදන සමග රටට නව කෘෂිකාර්මික ආයෝජනව සහරහා අනාගතයේ ගොඩනගමින් අපේ තරුණ පරපුරට ව්‍යවසායකත්වයට පිවිසීමට මඟ සැලසීම කියලා කියන්නේ. ඉතින් ඔබටම තේරෙනවා ඇති මේ කියද්දී කොයිතරම් විශ්වාසයක් කොයිතරම් වගකීමක් ඔවුන් තුල තියෙනවද කියලා. ඉතින් කසාගල ග්‍රීන් සුපර් වෙනසල් ජාරය හරහා උන ඔබට ලබා දෙන්නේ තෝරාගත් නැවුම් උසස්ම තත්වයේ පාරිභෝගික අත්දැකීමක්. ඉතින් සරසර අනාගතයක් පැහැබර හරිත ශ්‍රී ලංකාවක් යන දැක්මත් එක්ක උන ඔබට විශ්වාසයෙන් එකතු වෙන පුළුවන්කම තියෙනවා කසාගල සමූහ ව්‍යාපාරයත් සමගින්. ඒත් එක්කම මම යන්න හදනේ වට්ස්ඇප් එක පැත්තට. ඒක මතක් කරලා ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. දොරවකින් පින්සර රෙහෙනි අම්මා තාත්තා මහත්තයා සුරංග තිලිනි හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා සින්දුවකට. ඒත් එක්කම මහරගම කවුද මේ ඉන්ද්‍රජිත් යසරත්න කුමාරි ජනක දයාබරත් ඊට පස්සේ සම්පත් සන්ධ්‍යා යසරත්න උමේෂ් ශ්‍රීමාලි ජනකි සජානි ගීනාත් කරුණාරත්න ඊට පස්සේ ගාමිණී කුමුදු මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා විමලසේන මේ හැමෝම එකතු කරගන්නවා ඊළඟ සින්දුවට. ඒ දෙකම රුවිනි මැසේජ් එකක් දාලා තියෙනවා යවත් ගොඩක් ආදරෙන් ඊළඟ සින්දුවට එකතු කරගන්න. ඒ දෙකම මොරටු වීඳන් හැමදාමත් වගේ ශ්‍රේණාය ඔන්න මැසේජ් එකක් දාලා තියෙනවා. ඔයාවත් ගොඩක් ආදරෙන් එකතු කරගෙන අපි අවසින් දැක්කහන්න. අවස 5 විනාඩි 56යි.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: සුබ සන්ධ්‍යාවක්, හවස 6යි දැන්.

0: ප්‍රියදින බලා රාත්‍රී හතට ලක්කනේ
1: සංදතිය දහර සංදතිය දහර
2: තරඟ කරුවන් 60 දිනක් මුහුණට මුහුණ තරඟ කරන ලොවක් දින සුපවේදී පිරිසක්.
3: Unfortunately, today some of you will be going home.
2: ඔබේ මුළු ජීවිතේම වෙනස් කළ හැකි.
4: Welcome to MasterChef Sri Lanka.
2: Sam Sinswara saha Imdadinakawa ratri 8ට MasterChef Sri Lanka.
5: විසේකාරේ
6: අනේ මැනිකේ අනේ මැනිකේ අනේ අහන්නකො යෝගනේ කියන්නේ ඉතින් යශෝදරාගෙන් ගුටි කාපු එකට ඉතින් ගෑණියන් ඉනව කියන්නේ ඔන්න ඕකට තමයි ඉතින්
5: එයනේ මේ මනුස්සයා මට ගොනා කිව්වා
7: හිතේ උපන් මාගේ විසේකාරේ
5: මේ අයියා කවුරු හරි ගෑල් ළමෙක් පස්සෙන් යන දැක්කද
6: ඇත්ත කියපන් බොරු කියන්නේපා
8: අපෝ බොරුව කියන එක මම උපන්තේ කියලා දන්නෙත් නෑ දැකලත් නෑ කියන්නෙත් නෑ කියන උන් ආශ්‍රය කරන්නෙත් නෑ අක්කේ. අක්කේ බොරුව කියලා කියන්නේ එකක් කිව්වට පස්සේ ඒක වහන්න 100ක් විතර කියන වෙන මහා අසරාණ සංකල්පයක්. ඒක නිසා අපි ඇත්ත කතා කරමු.
5: අන්න හරි මල්ලි. ඔයා කියන්න මේ අයව එහෙම කොහෙද හරි දැක්කද?
0: සතියේ දින 5ෙම රාත්‍රී 9ට ITN බලන්න.

හවස 6 විනාඩි 12යි වෙලාව. ඉවරින් ඩ්‍රයිව් එකේ ඉන්න වෙලාව ටික ටික ගෙවිලා යනකොට මොනා කරන්නද දේත? ගෙවිලා යනකොට ඔයා හිතුවේ මොනා කියයි කියලාද මම? ඔන ඔයාලට කියන්නේ යන්නේ වාසනාව අත ළඟට නෙවෙයි අතටම ගන්න තියෙන සුපිරි චාන්ස් එකක් ගැන. ඒ තමයි මහජන සම්පත. අඩසිය වසකට වඩා වැඩි කාලයක් රටටම වාසනාව කියා දුන් ලොතරැයියේ ප්‍රමුඛයා වගේම ලොතරැයි ලොව රචකිරුලා මහජන සම්පත කියලා කිව්වත් මම හරි. මොකද මහජන සම්පත කියලා කිව්වහම ජයග්‍රහකින් බිහි කරනව විතරක් නෙවෙයි රටේ සංවර්ධනය, සෞඛ්‍ය, අධ්‍යාපනයට මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට වගේම රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ගමන් තමයි 2025 අවුරුද්දේ පඹරක් සුපිරි කෝටිපති වාසනාවන්තයින් 12 දෙනෙක්, සුපිරි මෝටර රථ හිමිකරුවෙක් වගේම රුපියල් 125 ජයග්‍රහකින් 300කට අධික පිරිසක් හිගරේ ඉතින් පුංචි රුපියල් 40යි යන්නේ. ඒකෙන් ඔයාට ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒකට සාක්ෂි ඇතුව තියෙනවා. ඉතින් ආරත් පුළුවන්කම තියෙනවා සුපුරුදු විදිහටම කෝටි දෙකක සුපිරි තෑග්ග 125 ප්‍රථම තෑග්ග වගේම ලක්ෂ්‍ය තෑග්ග සමගින් අනෙකුත් සිසු තෑග්ග මේ හැමදේම දිනා ගන්න වැඩි වැඩියෙන් මහජන සම්පත මිලදී ගත්තොත් එහෙම. ඉතින් මේ හැමදේම ඔයාට පුළුවන්කම තියෙනවා. ඉතින් දැන් අද යන ගමන් හරි දැන් යන ගමන් පාරේ ඉන්නව නම් එහෙම නැත්නම් තාම වැඩ නම් ඔනාර පුළුවන් යන ගමන් ලොතරැයියක් අරගෙන යන මහජන සම්පත ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා ගත්තොත් එහෙම ගොඩ යන චාන්ස් හොයන ඔයාට මහජන සම්පත තියෙනවා ගොඩ යන්න ජීවිතයේ සෙහිනයට වාසනාවේ ආශිර්වාදය මහජන සම්පත ගැන තමයි එම මතක් කරේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ඒක මතක් කරනකොට දැන් ගෙදර ගිහිල්ලා මොනවද රැට උයන්නේ කියලා හිතනවා නම් ඔයා දැන් හැමදාම කන බත් එක හදලා මොනහරි වෑංජන් දෙකක් විතර හදලා රැට කනවද කියලා නිකම් කම්මැලි කමේ ඉන්නවා නම් එහෙම වෙන්නේ නැහැ ඔයාට පුළුවන්කම තියෙනවා නූඩ්ස් එකක් එහෙම හදාගෙන තියෙනවනම් රසට නේද කොච්චරද යාගේ රැට නූඩ්ස් ටිකක් එහෙම හදලා කන්න තියෙනවා නක් නේ මහන්සිය යන්නත් එක්ක ඒ වගේම ඉක්මනින් හදාගන්න හැබැයි නූඩ්ස් එකක් ගන්නකොට අපි බලනවනේ නෑ අනේ බත් එකක් හදාගන්න එක හොඳයි නූඩ්ස් එකක් හදන්න ගියාම ඔය එක එක જાතිය නූඩ්ස් ගෙනාවාම ඒව ඇලෙනවා එම නූඩ්ස් නෙවෙයි අන්තිමට එහෙම හිතනවා නේද ඉතින් එහෙම ඇලෙන්නේ බෙරි වෙන්නේ නැතුව හොඳ පදමට නූඩ්ස් එකක් හදාගන්න ඕන නම් ආට පුළුවන්කම තියෙනවා අන්න විජය නූඩ්ස් එක ගත්තොත් ආට පුළුවන් ඇලෙන්නේ බෙරි වෙන්නේ නැතුව නූඩ්ස් එකක් විදිහට නූඩ්ස් එකක් හදලා කන්න රසට ඉතින් ඒ වගේම ඉන්දියාප ටිකක් හදන්න හිතනවා නම් රතු ඉන්දියාප සුදු ඉන්දියාප මේ විදිහට ආට පුළුවන්කම තියෙන රතු ඉන්දියාප පිටි සුදු ඉන්දියාප පිටි විජය නිෂ්පාදන වලින් ගන්න එහෙම නැත්නම් තෝස් එකක් හදාගන්න ඕන හිතනවා නම් වෙනස් තාලයකට හස්බන්ඩ් රැට කන්න දෙන්න ඕන කියලා හිතනවා නම් අන්න ආට පුළුවන්කම තියෙනවා විජය තෝස් පිටි එකක් ගන්න හිල්ල ලේසියෙන්ම හදාගෙන ඔන්න තෝස එකක් දෙන්න හස්බන්ඩ්ට. ඉතින් මේ හැමදේම අපේ රසේ රටේ සමට බෙදන විජය නිෂ්පාදනත් එක්ක. හවස 6 විනාඩි 15යි අපි සින්දුවක් අහලා ආයි කතා කරමු.

0: ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්ප අපට හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමල 31 ඇල්හේන පාර මහරගම
1: අධ්‍යක්ෂණය ශාම් විජේරත්න
2: මයිති රසන්න නම් අහිංසකෙක් තමයි වටුගෙන අනුකම්පයි හැබැයි ඉතින් ඒ අනුකම්පාව භූමිකම්පාවක් කරගන්න මං කැමති නෑ මං බැඳිලා නෑනේ මගේ කෙල්ලුට කසාද බඳලා දෙන්න
1: පහේ ළමයි
3: මේ උත්තරලංගිනේ මොකද නංගේ මේ
4: මේකේ කෙලවරක් තියෙන්න ඕන අක්කේ
3: ඇයි නංගී මොකද්ද උනේ ප්‍රසාල ගීත එකක් හදාගෙන එන්නකෝ කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා
0: සෑම සතියේ දිනකම රාත්‍රී 7:30ට ITN බලන්න. පහේ ළමයි.
5: පහේ ළමයි එක්ක පොයා කවුද නංගියේ? කුචු කුචු කුචු කුචු කුචු.
6: ලකන්ද රේඩියෝ ITN.
0: හවස 6යි විනාඩි 20යි දැන්.

හවස 6 විනාඩි 24යි වෙලාව. ඒ කියන්නේ තේනවා දන්න අපිට යන්න වෙලාව ඇවිල්ලා කියන එක ඉවෙනින් ඩ්‍රයිව් එක. හැබැයි අද ගියාද හෙටත් හවස 4 වේදි කුලක ඩ්‍රයිව් කරන්න හොඳ සින්දු ටිකක් අරගෙන මායි ශමිතිය දෙන්නම එන්නම්. යන්න කලින් ආට මතක් කරන්න තියනවා දැන් රැට කන්න හදන්නත් ඕනේ. ඒ නිසා ඔන්න විජය නිෂ්පාදන වලින් ඔයාගේ කොළවර ටික ගන්න කියන මතක් කිරීම මම ආට කරනවා. ඔනම කෑමක් කටට රසට හදාගන්න ඕන ඔයාට නියම කොළවර ටික අවශ්‍ය කරනවා. කැලමිරිස්තල් වලද ගම්බිරිස්තල් මේ කියන හැමදේම ඔයාට පුළුවන්කම තියෙන තත්වෙන් වගේම ගුණාත්මක බවින් උසස් නියම ප්‍රමිතියට හදන විෂය කුළුබඩු වලින් මිලදී ගන්න ළඟම තියෙන කාගෙල්ස් එකෙන් වෙන්න පුළුවන් ෆුඩ් සිටි එකෙන් වෙන්න පුළුවන් නැත්නම් එහෙම නැත්නම් ඔයාට පුළුවන් ළඟම තියෙන වෙළඳසැලනොත් විෂය නිෂ්පාදනයට ගන්න. ඉතින් මේ හැමදේම ඔයාට පුළුවන් අපේ රසේ රටේ සමර බෙදෙන විෂය නිෂ්පාදනත් එක්ක මිලදී ගන්න. එහෙනම් අදට ගිහින් එන්න අර සුබ දවසක් පරිස්සු වෙකිට මම චාරු.

ලංකේ විශ්වාසදිනු මක්ස් පෙන් සමහ ව්‍යාපාරය වෙතින් ගෙන් පපි තහරින දැන් නවනිමාවකින් එන ඩෝමස් වංක්‍රය වීකටීම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවකු වන්න අතම අමතන්න 0117 679 5479.

0: sıra stalı.
1: වියට්නාම ජනපති හෙට දිවයිනට රංගගේ මරණයෙන් විපක්ෂය දේශපාලන වාසිකණ්ඩ බවට ආණ්ඩුවෙන් චෝදනා. දරුවන් වෙනුවෙන් ජනශක්ති පදනම ජනාධිපති අරමුදල සමග. විද්‍යාඝාතනයේ විත්තිකරුවන් හතර දෙනෙකුගේ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි. ආයෝජන ගැන සමාජ මාධ්‍ය ප්‍රචාරණ අසත්‍ය බව ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කියයි. ඇමරිකා ඉරාන ගිවිසුමෙන් නතරවන අර්බුදය. ලක්හඩ ප්‍රධාන ප්‍රවෘත්තිය සමගින් මම සුලක්ෂණී උදේශිකයි දිරිවීර ප්‍රවෘත්ති සංස්කරණේ චන්දන මාරසිංහ. ඇමරිකාටුල බිලියන 2.5ක මුදලට අදාළ සිද්ධියේ වැඩි තහනමට ලක්ව සිටියදී මේ ගිල්ලධාරියාගේ පවුලේ කිසිදු අයකු එම මරණය සැකසහිත බවට පොලිසියට පැමිණිලි කර නැති බව අමාත්‍ය හර්ෂන් ඩාරක්කාර මහතා ප්‍රකාශ කළා. විපක්ෂ මන්ත්‍රී මුජිබ් රහමාන් මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
2: තමේ අධිකරණ ඇමතුමා මෙතන සභාවේ ඉන්නවා. එතුමා ඊයේ පට්ටපල් බොරුවක් කිව්වා. මේ පවුලේ උදවිය පැමිණිලි කරලා නැහැයි කියලා. සෞඛ්‍ය ආදන අමාත්‍ය අමාත්‍යාංශයේ අසේල ගුණවර්ධන ලියපු ලියුමක්. එයා ලියුම මොකක්ද කියන්නේ? According to the said letter, it has been reported that Nishanka ආරච්චිලාගේ සීලවති. එයා කියනවා එයාගේ මහත්තයාගේ මරණය පිළිබඳව සැකයි කියලා. අධිකරණ ඇමතිවරයා කියනවා ඉඳගෙන එහෙම කට උත්තරයක් දුන්නේ නැහැයි කියලා. ඒත් අධිකරණ ඇමතුමා දැනුවත්ව පාර්ලිමේන්තුව නොමග යවන්න වැඩ කරලා තියෙනවා.
3: බොරු කියන්නේ මම නෙමෙයි මුජිබ් රහමාන් මන්ත්‍රීතුමා. මක් නිසාද මම අල්තත් කියනවා, කිසිදු අවස්ථාවක මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් මිය ගිය අයගේ බිරිඳ කළා නැහැ.

0: ඒ වගේම ඔහුට අවශ්‍යතාවය තියෙන්නේ මේ තොරතුරු විකෘති කරන්න. ඒ නිසා මං අදත් ප්‍රතික්ෂේප කරනවා, මං අභියෝග කරනවා මුජිබර් රයිවන් මන්ත්‍රීතුමාට ඕක සභාගත කරන්න. ඊට අමතරව මට කියන්න, කොයි පොලිසියටද කවදද බිරිඳ පැමිණිලි කරේ කියලා. මොකද එහෙම දෙයක් වෙලා නැහැ.
1: පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජීත් ඉන්දික මහතා පෙන්වා දුන්නේ අසත්‍ය ප්‍රකාශ නොකළ යුතු බවයි.
2: මුජිබර් රහමාන් මන්ත්‍රීතුමා ඉතාම නරක විදියට, ඉතාම වැරදි විදියට බොරු ගොඩක් කිව්වා. මේ තරම් සංවේදී සිද්ධියකිනුත් නැවතත් දේශපාලනය කරන මේ පටු තැනට, මේ අසංවේදී තැනට වැටෙන්න එපා. මේ මැරිලා තියෙන මිනිස්සෙක්, මේ මිනිස්සයාට ගෙදර මිනිස්සු ඉන්නවා, මේ සම්බන්ධව සීල් දේවල් එද්දී බොරු කියන්න එපා මෙතන. දැන් මේ විශේෂඥ අධිකරණ වෛද්‍ය තුමන්ලා හතර දෙනෙක් පරීක්ෂණ කරලා තියෙනවා. නමුත් මෙතන ඉන්නවා ඒ ඔක්කොටම වඩා දන්නේ විශේෂඥ අධිකරණ වෛද්‍ය මුජිබර් රහමාන්. එයා තමයි ඔක්කොම දන්නේ. ලංකාවේ ඉන්න විශේෂඥ වෛද්‍යවරුන් 50ටම වඩා එයා දන්නවා. ඔබතුමා ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙක් නියෝජ කතානායක තුමනි, ඔබතුමා දන්නවා මේ සිද්ධ වෙන හැම මරණයකටම මරණ පරීක්ෂණ කරන්නේ නැහැ. ඒවට හේතු තියෙනවා. සැකසහිතයි නම් මරණයට හේතුව දන්නේ නැත්නම්, යම් ව්‍යාකූලත්වයක් තියෙනවා නම් මරණ පරීක්ෂණයකට යොමු වෙනවා. එතකොට මේ සිදුවීමේදී මෙන්න මේ ලියුම අල්ලගෙන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් තුමාගේ ලිපිය කතාවේ දෙපාරක් කියලා ඒක පාවිච්චි කරලා මේ ගෙදරයි කම්ප්ලේන් කරනවා කියන්නේ මොන කැත වැඩද කියන්නකෝ. මේක කියවලා තියෙනවා, මේක තේරෙනවද අඩුම තරමේ? මේ ලියුම එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. මේ සිදුවීමේ තියෙන සංවේදී බව නිසාම පොලිසියෙන් ඉල්ලීමක් කරනවා මහේස්ත්‍රාතුමාගේ කුලියාපිටියේ මේ සම්බන්ධව ඒකාධිකරණ වෛද්‍යවරයෙක්ගෙන් එහාට ගිහිල්ලා පැනල් එකකින් මේක කරන්න යෝජනාවක් ඉල්ලීමක් කරනවා. එතකොට ඒ ඉල්ලීම අනුව තමයි කුලියාපිටියේ මහේස්ත්‍රාත් අධිකරණයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්තුමාට මේ ලිපිය යවනවා, මේක සභාගත කරනවා. ඒකෙත් කියන්නේ අර කතාවම තමයි. ඒ කියන්නේ මරණයට හේතුව අනාවරණය කරගෙන නොමැති අතර මේ මරණ කරුගේ මුද්දෙහි පිළිබඳ මණ්ඩලයකට යොමු කර පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වන්න කියලා ඉල්ලීමක් කරනවා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගෙන්. ඒකට ප්‍රතිචාරයක් වශයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමාට කලින් කියවපු ලිපිය මේක. ඒක යොමු කරනවා. එතකොට ඒක තියෙන්නේ සස්පිෂස් කියලා තමයි ලියන්නේ. සස්පිෂස් නැත්නම් මරණ පරීක්ෂණ කරන්න ඕනේ නැහනේ. ඒක තමයි මෙච්චර කියන්නේ. සස්පිෂස් කියන්නේ ගෙදර මිනිස්සු කියලා කම්ප්ලේන් කරන එක නෙමෙයි. මරණ පරීක්ෂණයක් කරන්න හේතුවක් තියෙන එකයි කියන්නේ.
1: අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ති ප්‍රනාන්දු මහතාද අදහස් පළ කළා.
3: ණය ගෙවීමේදී වෙනස් පාර්ශවයකට ඩොලර් බිලියන 2.5ක් යෑම පිළිබඳව හදන වැරදි ප්‍රවෘත්ති කිව්වා. ස්ථාන මාරු කළා, නිලධාරීන්ගෙන් ඔන්න පලි ගන්නවා, ලොකු අය හංගනවා, හොරකම් කළා, අහබ වෙන වෙන අයගේ ගිණුම් වලට ගිහින් තියෙනවා කියලා වැරදි තොරතුරු ගණනාවක් කිව්වා. මේ සිද්ධිය සිද්ධ වුණාට පස්සේ අවාසනාවන්ත විදියට නිලධාරි මහත්මිය ජීවිතේ නැති කරගත්තා. ඊට පස්සේ ඔවුන්ගේ ප්‍රවෘත්ති බවට පත් වුණේ මොකක්ද? ඒ නිලධාරි මහත්මයා තමයි මේ පැමිණිල්ල කරලා තියෙන්නේ කියලා. මේක පුන පුනා කිව්වා. ඔහු නෙමෙයි පැමිණිල්ල කරලා තියෙන්නේ. පැමිණිල්ල කර කියන්නේ එතනින් උත්සාහ කරනවා. පැමිණිල්ල කරේ ඔහු. ඒ නිසා ඔහු ඝාතනයට ලක් වුණාද? මේක සැකයක් කියන මේ සමාජයේ ඉතා පැහැදිලිව තොරතුරු කියලා තියෙද්දිත් අනවශ්‍ය බියක්, සැක සංකාවක් හදන්න මතු කරන මේක ඉතා වගකීමෙන්ම කියලා තියෙනවා. ඔහු නෙමෙයි මේ පැමිණිල්ල කරේ. හර්ෂද සීල මන්ත්‍රීතුමා ඊයේ සමාරකාරයෙන් නොමග යවන විදියට කිව්වා. දැන් ඊයේ ප්‍රශ්නේ ඇහුවා ඩොලර් මිලියන 2.5 ගෙවලා තියෙන්නේ කවද්ද? දින වාකවාන සහිතව. ඒතරම් මම විස්තර ඉදිරිපත් කළා. ඒ වගේ වැඩගත් මන්ත්‍රීතුමෙකුත් කියනවා මෙන්න ඊයේ මම ඉදිරිපත් කළා මගේ නමම කියලා කියනවා. අන්න තවත් ඩොලර් 997,000 ගාණක් ගෙව්වා කියලා. ඒතර මිනිස්සු අතර ඇති වෙන ප්‍රශ්නය මේ 2.5ක් ගෙවලා තිනවා. අන්න ඊයේ අමාත්‍යවරයා 977,000 ගෙව්වා කියලා ඒ කොටස විතරක් කට් කරලා දානවා. ඒතර ඔවුන් මේක නොදනුවත් භාවයෙන් කරනවා නම් මේ හිතාමතාම කරන වැරද්දක්ද කියන සැකේ වෙනවා. මොකද ඒ 997,000 ගාණ කියලා අර 2.5ක් තිබිච්ච වවුචර් ප්‍රමාණය. Facebook එකේ යන පෝස්ටුවක් නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා කිව්වා කියලා මේ ගනුදෙනුවට මුදල් වංචාවට සම්බන්ධ අදාළ සියලු මේ සැකසහිත පුද්ගලයා කියලා මරණයට පත්වෙච්ච පුද්ගලයා වැඳලා මේ හිතාම නරක එකක් කරනවා. ඒක නොකළ යුතුයි කියන කාරණේ මම මේ අවස්ථාවේදී යෝජනා කරනවා. ඉතින් ඔබටත් වගකීම තියෙන මේක හොයා ගන්න නම් දන්නේ නැති තොරතුරු සමාජගත කරලා විකෘතියක් හදනවා වෙනුවට ඒ තොරතුරු අදාළ පරීක්ෂණ අංශවලට ලබා දෙන්න.
1: දූෂිතයන්ට දඩුවම් දීමේ ජනවරමේ අභිලාෂීට කිරීමට වත්මන් රජය පසුබට නොවන බව නියෝජාබාත සුනිල් වටකළ මහතා ප්‍රකාශ කළා. ඒ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්
4: ජාතික ජන බලවේගයේ ආණ්ඩුව අධිකරණයට අතපොවමින් අධිකරණයට බලපෑමක් එල්ල කරමින් සිටින අවස්ථාවක් කියලා ඔවුන්ගේ කතා ඇතුලේ අර්ථ දක්වන්න උත්සාහ කරා. අපි තරම් මේ රටේ අධිකරණයේ ස්වාධීනත්වය ඇති කරපු ආණ්ඩුවක් ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි අපි මේ දකින්. අපි දන්නවා අධිකරණයට බලපෑම් කරපු ඉතිහාසය පිළිබඳව. උදාහරණවක් නම් අපි කියන්නම්, එක්සත් ජාතික පක්ෂයේ මහත්තුරු එදා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන්ට ගල් ගහපු ඉතිහාසයක් තියෙනවා. නෙවිල් සමරකෝන් නග්න විනිශ්චයකාරතුමාත්. ඒ වගේම තමයි තමන්ට අවශ්‍ය තීන්දුව දුන්නේ නැති වෙනකොට ශිරාණි බණ්ඩාරනායක මහත්මියව ඒ ධූරයෙන් පන්නා දැමීමට අදාළ ඉතිහාසය අපි දන්නවා. සෙලාන් බැංකුවේ සභාපති කෙනෙක්ව ගෙනහල්ලා අග්‍ර විනිශ්චයකාරපුටේ ඉන්දුවා. අන්න එහෙම තමයි අධිකරණයට අතපෙවීම කළා තියෙන්නේ. අධිකරණ ස්වාධීන වෙලා ක්‍රියාවලියක් යනකොට ඇතුලේ කට්ටියක් කෑ ගහලා කියනවා දැන් මේ මාර ප්‍රශ්නයක් වේගෙන එන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට ගැටලුවක් කියලා. අපි ජනවරමක් අරන් තිනවා හොරු අල්ලන්න. අපි ජනවරමක් අරන් තිනවා අපරාධකරුවන්ට දඬුවම් කරනවායි කියලා. එවැනි අයට නීතිය ක්‍රියාත්මක කරන එක අධිකරණයේ ස්වාධීනත්වයට ප්‍රශ්නයක්ද නැහැ. ජනතාව අපේක්ෂා කරන්නේ ඒක. අපරාධකරුවන්ට අදාළ නඩුව තියෙන්නේ කවදද? ඔවුන්ට මොන වගේ තීන්දුවක් එයිද කියන එක රටේ ජනාධිපති නෙවෙයි කාටත් පුරවැසියන්ට අයිතියක් තියෙනවද දැනගන්න. මේ රටේ මිනිස්සු දන්නවා නාමල් රාජපක්ෂට එරෙහිව නඩු ගණනාවක් තියෙනවා. ක්‍රිස් නඩුව 29 වෙනිදා කියලා. කේලිය රමුක්කල්ල සම්බන්ධයෙන් හොර බෙහෙත් එක්කට මිලියන 97ක වංචාවට අදාළ අප්‍රේල් 27 නඩුවක් කෙනෙක් කියලා දන්නවා මිනිස්සු. ඊයේ පාටලි චම්පික රණවගේ නඩුව තියෙනවා කියලා මිනිස්සු දැනගෙන හිටියා. මේ යහපැත්තේ චාම්බර සම්පත් ඌව පළාත් සභාවේ චෙක්පත් වන්දාවට අදාළ අප්‍රේල් 30 නඩුව. ඒක රටේ ජනතාව දැනගන්න ඕන. සරණ ගුණවර්ධනට අල්ලස්සරගත්තු නඩුව අප්‍රේල් 30. ශෂේන්ද්‍ර රාජපක්ෂගේ නඩුව ජූලි 10 එනවා. සජින්ද වාස් ගුණවර්ධන අප්‍රේල් 22 එනවා අල්ලස් නඩුව. මේව දැනගන්න එක වරදක්ද?
1: මාලදිවයින් ජනාධිපති මොහොමඩ් විෂු මහතා ඇතුළු දූත පිරිස පිටත්ව ගියා. ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් ඔවුන් පිටත්ව ගිය බවයි කටුයි කප වාර්තාකරු සඳහන් කළේ. දිවිනට පැමිණි මාලදිවයින් ජනාධිපතිවරයා ජනාධිපති අනුර කුමාර සනක මහතා සමග ද්විපක්ෂීය සාකච්ඡාවලට එක් වුණා. කරුණු කණ්ඩායමක් සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු වුණා. ජනාධිපතිවරුන් එකබද්ධ බාධ්‍ය හමුවකටද සහභාගී වුණා. එහිදී ජනාධිපති අනුර කුමාර සනක මහතා ප්‍රකාශ කළේ මාලදිවයින් මහකුමසාරිස් කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවන බවයි. මාලදිවයිනේ උසස් තත්වයේ ධීවර නිෂ්පාදන ශ්‍රී ලංකා වෙළඳපොළට හඳුන්වා දීමේ හැකියාව ඇතුළු ක්ෂේත්‍ර ගණ්ඩාවක සම්බන්ධතා තහවුරු කර ගැනීමට කටයුතු කරන බව මාලදිවයින් ජනාධිපතිවරයා සඳහන් කළා. මාලදිවයින් ජනාධිපතිවරයා පිළිගැනීමේ උත්සවය පැවැත්ුණේ පසුගිය 4 වරදා. දිනට 4 කිවිසුම් 7කටද අත්සන් තැබුණා. සෞඛ්‍ය සංචාරක හා ආරක්ෂක ඇතුළු ක්ෂේත්‍ර ඊට අයත්. වියට්නාම ජනාධිපතිවරයා හෙට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. සංචාරය අතරතුර අවුත්තා ගිවිසුම් 5කට අත්සන් තැබීමටද කටයුතු යොදා තිබෙනවා. ඒ සඳහා කැබිනට් අනුමැතියද හිමි වුණා. තොරතුරු සහ සන්නිවේදන ක්ෂේත්‍රයේ සහයෝගීතාව සංස්කෘතික සහයෝගීතාව සම්බන්ධ ගිවිසුම්ද ඒ අතර වෙනවා. ආගමික ක්ෂේත්‍රයේ සංවර්ධනය ආගමික ශිෂ්‍ය සුබසාධනය ඇතුළු ගිවිසුම් වලට එළඹීමටද නියමිතයි. ජනාධිපති අනුර කුමාර සනායක මහතාගේ ආරාධනාවකට අනුවයි වියට්නාම ජනාධිපතිවරයා හෙට සාරිද්දා දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයේ නිරත වන්නේ. ජනාධිපති අරමුදල සහ ජනශක්ති පදනම සුවිශේෂී සහයෝගිතා වැඩසටහනකට එළඹුණා. වයස අවුරුද්දහරට අඩු දරුවන්ට ලැබෙන සෞඛ්‍ය පහසුකම් පුළුල් කිරීමයි අරමුණ. සෞඛ්‍ය අවශ්‍යතා පිළිබඳ පවතින මූල්‍යමය බාධා අවම කිරීමේ අරමුණෙන් ජනාධිපති අරමුදලේ සහ ජනශක්ති පදනමේ සහයෝගයෙන් හෙට දිනන ලෝකට අද සුවය සදුමු යන තේමාව යටතේ එය ක්‍රියාත්මක වෙනවා. ජනාධිපති අරමුදල මගින් රෝගීකුගේ ප්‍රතිකාර සඳහා වැය වෙන මුදලින් කොටසක් ගෙවීමටයි කටයුතු යොදා තිබෙන්නේ. නව සහයෝගීතාව යටතේ ජනශක්ති පදනම මගින් ඊට සමාන මුදලක් හෝ ප්‍රතිකාර සඳහා වැය වෙන ඉදිරි මුදල යන දෙකෙන් අඩු වටිනාකම ගෙවන බවයි ජනාධිපති වාද්‍යංශයේ පවසන්නේ. ඒ අනුව ලබන 15 වනදා සිට ජනාධිපති අරමුදලට ඉදිරිපත් කරන වෛද්‍යාධාර අයදුම්පත් සඳහා ජනශක්ති පදනමෙන් අමතර අරමුදල් ලබා ගැනීමට අයදුම්කරුවන් සුසුකම් ලබනවා. 2015 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාපනයේ සිවලෝකනාතර් විද්‍යා නැමැති පාසල් සුවයගේ ඝාතනය සම්බන්ධයෙන් විත්තිකරුවන් 4 දෙනෙකුට පනවා තිබූ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය අද තහවුරු කළා. විද්‍යාදැරිය පැහැරගෙන ගොස් සමූහ දූෂණයකට ලක්කර ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ත්‍රිපුත්කල මහධිකර විනිසුරු මඩුල්ලක් ස්විස් කුමාර ඇතුළු 4 දෙනෙකුට පැනවූ මරණ දඬුවමයි එසේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කර තිබෙන්නේ. අදාළ දඬුවමින් තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා එම විත්තිකරුවන් අභියාචනයක් ඉදිරිපත් කළා. එය විභාග කර නිෂ්පෙප කරමින් අගවිනිසුරු ප්‍රීති පත්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ලබා දුන්නා. කෙසේ වෙතත් තව 2 දෙනෙකුගේ දඬුවම් ඉවත් කිරීමටද අධිකරණය නියම කළා. බණ්ඩාගාර බැඳුම් කර වෙද්දේශයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් සිදු කළ ආයෝජනය පිළිබඳ මාධ්‍ය සාකච්ඡා සහ සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන ප්‍රකාශ තරී ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ආයතනයේ පවසනවා. 2026 අප්‍රේල් 6 වනදා මුදල් සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට අයත් රාජ්‍ය දායකමරාකර කාර්යාලය අප්‍රේල් 9 වනදාට පැවැත්වීමට නියමිතව තිබූ මහා බණ්ඩාගාර බැඳුම් කර වෙද්දේශය පිළිබඳව මහජන නිවේදනයක් නිකුත් කර තිබුණා. වෙන්දේසිය පැවැත්වීමට පෙර ඊට සහභාගී වීමට අවශ්‍ය නිසි අනුමැතිය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් සහ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ආයෝජන කමිටු වෙතින් ලබාගෙන තිබුණා. ඒ හේතුවෙන් අනුමැතියකින් තොරව මෙම ආයෝජන සිදු කළ බවට ඉදිරිපත් කරන චෝදනා දැඩිව ප්‍රතික්ෂේප කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් සඳහන් කළේ. සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කර ඇති ආකාරයේ රුපියල් බිලියන 10ක් නොව සමස්ත වශයෙන් රුපියල් බිලියන 6ක් පමණක් ආයෝජනය කර ඇති බවත් ඔවුන් සඳහන් කළා. මෙය මහ භාණ්ඩාගාර බැඳුම් කර වෙද්දේශය හරහා රජය වෙත ඍජුව සිදු කළ ආයෝජනයක් බවයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පෙන්වා දුන්නේ. මාධ්‍ය සාකච්ඡාවේදී සහ සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් වන පරිදි 9.75% දරන අනුපාතයකින් කිසිදු ආයෝජනයක් සිදු කර නොමැති බවත් ඔවුන් පවසනවා. රුපියල් බිලියන 500 කලාපයක් සිදු ඇති බවට සිදු කරන ද්වේෂ සහගත චෝදනාද එම ආයතනය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කර තිබෙනවා. කෘෂිකර්බ පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ගොවිජන මන්දිර පරිශ්‍රයේදී කළ ළමා දිවාසුරකු මධ්‍යස්ථානයේ විවෘත කිරීම පෙරවරුවේ සිදු වුණා. ලිටල් රෝඩ්ස් නමින් පෙර පාසලක්ද සහිතව ආරම්භ වූ දිවාසුරකු මධ්‍යස්ථානයේ කාන්තා හා ළමා කටයුතු හා කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශවල සමූහ ව්‍යාපෘතියක් ලෙසයි ක්‍රියාත්මක වන්නේ. පාර්ලිමේන්තුව අමාත්‍යාංශ සහ විවිධ රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් පිහිටා ඇති ශ්‍රී ජයවර්ධනපුර සහ බත්තරමුල්ල ප්‍රදේශයේ රාජකාරී නිරත ලෙදහරින්ගේ පහසු සඳහා ඉදි කළ මෙම දිවාසුරකු මධ්‍යස්ථානය පළමු අදිරේදී විවෘත කෙරෙන්නේ පාර්ලිමේන්තු කාර්යමණ්ඩලය සහ කෘෂිකර්ම අමාත්‍යාංශ කාර්යමණ්ඩලය වෙනුවෙන්. විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍ය නිලාල්කාන්ත මහතා අදහස් පළ කළා.
5: වී.අයි. ලෙනින් කියන දේශපාලන දාර්ශනිකයා කාන්තා විමුක්තිය කියලා පොතක් ලියුවා. එතුමා සඳහන් කරනවා ගෙයක් ඇතුලේ තියෙනවා ෆැක්ටරි තුනක්. උයන, පිහන, වළං හෝදන, ඒ ආශ්‍රිතව කපන, කොටන, පියදාන ෆැක්ටරි. කාන්තාවක් උදේ නැගිට්ටොත් හතරාමාරයට විතර මේ ෆැක්ටරි වැඩ තමයි ඉස්සෙල්ලම පටන් ගන්නේ. ඔයක ෆැක්ටරියක්. ඒතර කාන්තා විමුක්තිය ලැබෙන්න නම් ලෙනින් කියන දාර්ශනිකයා විප්ලවවාදියා කියනවා මේ ෆැක්ටරිය ගේ ඇතුලෙන් එළියට ගන්න ඕන. අඩු වැඩි වශයෙන් දියුණු සමාජවල ඒක කෙරලා තියෙනවා. ආහාර පිසීමේ කර්මාන්තය ගේ ඇතුලෙන් එළියට ඇවිල්ලා තියෙනවා. අඳින රෙදි සකස් කර ගැනීමේ කර්මාන්තයත් ඉස්සර තිබ්බේ ගේ ඇතුලේ. දැන් ඒක නැහැ. ඒක දැන් එළියට අරන් තියෙනවා. ඒ එක ෆැක්ටරියක් එළියට ආපු හැටි. දරුවන් රක බලා ගැනීමේ ෆැක්ටරියක් ගේ ඇතුලේ තියෙනවා කියලා තමයි ලෙනින් සහෝදරයා කියලා තියෙන්නේ. ඒක ලොකු වැඩක්. ෆැක්ටරි කියන වචනෙන් රළු අදහසක් එනවා නම් ඒක අයින් කරගන්න. ඒ කාර්ය නිවසෙන් එළියට අරගෙන මේ වගේ සමාජීය කරන්නේ නැත්තම් කාන්තා විමුක්තියක් ගැන කතා කරලා වැඩක් නැහැ. ඒක සමාජීය වගකීමක්, සමාජීය කාර්යයක්. තනි තනි ගෙවල් ඇතුලේ දරුවෝ හදන එක, නඩත්තු කරන එක, ලොකු මහත් කරන එක නෙමෙයි. දරුවෝ සමාජයටත් අයිති. ඒ කාර්යයේ දෙයක් තමයි මේ මෙතන අද සිද්ධ වෙන්නේ.
1: අමාත්‍ය සරෝජා සාවිත්‍රි පොල්රාජ් මහත්මිය පෙන්වා දුන්නේ ළමුන්ගේ සුරක්ෂිතතාව පිළිබඳ මූලික අවධානය යොමු කළ යුතු බවයි.
6: ළමයින්ගේ සුරක්ෂිතභාවය, ආකල්පමය සංවර්ධනය, ඒ සංස්කෘතික අභිප්‍රේරණය පහළට ගමන් කරන්නේ නැත්නම් අපි දියුණු ජාතියක් බවට පත් වෙන්නේ නැහැ. අම්මා කෙනෙක් දරුවන්ව රැකබලා ගැනීම හොඳින්ම කරගත්තේ නැති වුණොත්ින් ඒ මව රාජකාරීමේ වශයෙන්, වෘත්තීය වශයෙන් කොයි මට්ටමක ඉහළ හිටියත් ඒක ඊළඟ සමාජයේ කෙනෙක් කඩාවැටීමකට ලක් වෙනවා. ඊළඟ සමාජයේ ඊළඟ පියවර, ඊළඟ අවස්ථාව කඩා නොවැටී රැකගන්න අපි රජයක් හැටියට මෙන්න මේ ගෘහකාර්ය, එහෙම නැත්නම් මෙන්න මේ කෑව පොලිසිය එක අපි රජයේ වගකීමක් හැටියට බාරගෙන තිබෙනවා. ඒක නිසා මේ සුරැකුම් කාර්යයට සහය දැක්වීම පවතින ආණ්ඩුවේ වගකීමක්, රාජ්‍ය ප්‍රතිපත්තියක් වෙන්න ඕනේ කියන එක අපි විශ්වාස කරනවා. ඒක තමයි අපේ දේශපාලනයේ වෙනස. ඒක නිසා මේ සුරැකුම් කාර්යයට සහය දැක්වීම අපේ රාජ්‍ය ප්‍රතිපත්තිය වලට අපි ඇතුළත් කරගන්නවා.
1: ශ්‍රී ලංකාව හා කොරියා ජනරාජ්‍ය අතර සංවර්ධන ශක්තිමත් කිරීම සඳහා වන ණය ප්‍රතිවගත කිරීමේ සංශෝධන කිවිසුම් හෝමාරුව සිදු වුණා. දෙරට එක් ක්‍රියාත්මක කරන ආර්ථික සංවර්ධන සහයෝගී තාර මුදලේ ප්‍රතිපත්ති සංවාදයේ සාර්ථකව පැවැත්ුණා. එහිදී ශ්‍රී ලංකාව හා කොරියාව සම සභාපතිත්වයේ දරා තිබෙනවා. දීපාශ්විික සංවර්ධන හවුල්කාරිත්වය සමාලෝචනය කිරීම, අඛණ්ඩ යටිතල පහසුකම් සහ කිවිසුම් විධිමත් කිරීම සඳහා මෙම රැස්වීම පැවැත්වුණා. ඒ කැපී පෙනෙන සිදුවීමක් වන්නේ දෙරට අතර අත්සන් කළ ණය ප්‍රතිවගත කිරීමේ සංශෝධන ගිවිසුම හෝමාරුවයි. ඇමරිකා ඩොලර් බිලියන 267ක එකතුව සහිත ණය වාරික 18ක් සඳහා ගිවිසුම් ඊට ඇතුළත් වනවා. එමගින් දෙරට ආර්ථික භූදර්ශනයේ සහ ණය ප්‍රතිවගත කිරීමේ ක්‍රියාවලිය තුළ සංවර්ධන ඉලක්ක පවත්වා ගැනීම සඳහා දෙරටේම කැපවීම අවධාරණය කරනවා. අඩුමිලට පොහොර මිලදී ගැනීමට තිබියදී වැඩිමිල ගණන්වලට පොහොර කෙන්වා ඇති බවට ඇතැම් ගොවි සංවිධාන නමින් පෙනී සිටි පුද්ගලයා සිදුකළ ප්‍රකාශ අසත්‍ය බව නියුච්ච අභාත්‍ය නාමල් කනුවරත්න මහතා පවසනවා. රට තුළ කිසිදු පොහොර හිඟයක් නොමැති බවත් නියුච්ච අභාත්‍යවරයා පෙන්වා දුන්නා.
7: අඩු ගණන් වලට පොහොර ගේන්න පුළුවන්කම තිබියදී මේ වැඩි ගණන් වලට පොහොර ගෙනල්ලා තියෙනවයි කියලා එක්තරා ගොවි සංවිධානයක් නමින් පෙනී ඉන්න පොත්ජලයක ප්‍රකාශයක් කරලා තියෙනවා. ඉතින් ඒ අනුව පොහොර ලේකම් කාර්යාලය ඒකට ඉතා පැහැදිලි කිලිමකොත් කරලා යවලා තියෙනවා. ඒ අයට පුළුවන්කම තියෙනවා ඒ අඩු ගණන් වලට අපේ රටට ඔබින ප්‍රමිතියෙන් යුක්ත පොහොර ගේන්න පුළුවන් නම් ඒ ඕනම කෙනෙකුට අපි අමාත්‍යාංශ විදියට අවසර ලබා දෙන්න සූදානම්. පොහොර වල හිගයක් නැහැ. පොහොර තියෙනවා දැන් අපිට යාවල තමයි ප්‍රශ්නයක් එනවනම් එන්න ඉඩ තිබුණේ. හැබැයි මේ ප්‍රශ්නේ අපි निराකරණය කරගත්තා. මේ යුද්ධේ එනකොට ඕල මෙට්‍රික් ටොන් 1,200,000 ප්‍රමාණයක් තමයි රට තුල යෝරිය තිබුණේ. එතකොට සමස්ත වගාව පිළිබඳව හිතනකොට ඒ පොර ප්‍රමාණය මදි. හැබැයි ඊට පස්සේ අපිට ටොන් 25,000 කෙනාවක් ආවා. ඊළඟට ආයේ මේ දවස් දෙක තුනකට කලින් තවත් පොර නමක් ආවා. එතකොට ඒ තත්වයන් එක්ක අපිට දැන් මේ ප්‍රශ්නේ කළමනාකරණය කරගන්න පුළුවන්කම තියෙනවා.
1: සමාජ මාධ්‍ය හරහා සංසරණය වන ඇතැම් අසත්‍ය ප්‍රචාර පිළිබඳවද නියුච්ච අභාත්‍යවරයා අදහස් පළ කළා.
7: විශේෂයෙන්ම ඇතැම් සමාජ මාධ්‍යවල මම කරපු ප්‍රකාශයක් විකෘති කරමින් යවන්න පටන් ගන්න තියෙනවා. මම එතනදී ප්‍රකාශ කරන්නේ පොහොර ඉල්ලන ප්‍රමාණයට රජයේ මැදිහත් වීම යටතේ පොහොර දෙන්න අපහසුයි. රජයේ මේ කරන්නේ වෙළඳ පොලේ රුපියල් 15,000ට 16,000ට විතර ගියපු පොහොර මිටිය ගොවි ජනතාවට රුපියල් 9,900ටත් 10,200ත් අතර මිලකට ගොවි ජනතාවට ලබා දෙනවා පොහොර මිටියක්. එතකොට රජය සමාගම් වලට මේ මුදල ගෙවලා එතකොට රජය මේ පොහොර මිටියක් වෙනුවෙන් අමතර පිළිවයක් දරලා තියෙනවා. එහෙමනම් අපේ සාමාන්‍ය වගා කරන ගොවි ජනතාව දන්නවා රජය මගින් තමුන් ගනු ලබන පොහොර මිටිය වෙනුවෙන් රජය සැලකුවතු පංගුවක් දරලා තියෙනවා. දරලා තමයි පාඩු ලබලා තමයි ගොවියගේ අතටපත් කරන්නේ. අන්න ඒක ඇතුලේ සමාගම් වල තිබුණු පොහොර වලින් අපි ගත්තේ 165ක්. එහෙමනම් 105ක්ම එළියේ තියෙන්නේ. එතකොට මෙන්න මේ 165 තමයි අපි ගොවින්ට යම් කිසි අනුපාතයක බෙදලා දෙන්නේ. උන්වයි තත්වේ උඩ ගොවියට අවශ්‍ය පොහොර ප්‍රමාණය නියමිත පොහොර ප්‍රමාණය අපි ලබා දෙනවා රජයේ විදියට. හැබැයි ගොවියා ඉල්ලා සිටින පොහොර ප්‍රමාණය ඒ විදියට රජයට දෙන්න බෑ. හැබැයි ඒ ඉල්ලා සිටින පොහොර ප්‍රමාණය ගොවියට ගන්න වෙළඳ පොලේ පොහොර තියෙනවා. පොහොරවල හිගයක් නැහැ. මෙන්න මේ කාරණේ තමයි අපි පැහැදිලි කරන්නේ. ඒක ඇතුලේ අසීමාන්තිකව පොහොරවල මිල ඉහළ යන්නේක වළක්වුවා ගොවියට මේකේ සහනයක් ලබා දුන්නා. ඒ සහනිට අමතරව ගොවි ජනතාවට පොහොර සහනාධාර රුපියල් 60,000ක් හෙක්ටයාර් දෙකක් සඳහා ලබා දෙන අතරේ තමයි පොහොර මිටියක් රුපියල් 9,900ක් 10,200ක් අතර මිලට ලබා දෙන්නේ.
1: ස්වාධීන රූපවාහිනී සේවක සුබසාධක සංගමේ සංවිධානය කළ ලොතරැය දිනුම් ඇදීම අද පැවැත්වුණා. ඒ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ සභාපති ප්‍රියන්ත වෙදමුල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් සුබසාධක සංගමයට ආධාර පිණිස සංවිධානය කර තිබූ ලොතරැය දිනුම් ඇදීමේ තර්ක සඳහා ටිකට්පත් 500ක් අලෙවි කර තිබුණා. කුසපත් ඇදීම ආයතන පරිශ්‍රයේදී පැවැත්ුණේ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන්. ජයග්‍රහකයන් කුසපත් මගින් තෝරා ගැනීම සභාපති ප්‍රියන්ත වෙදමුල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් හා ආයතනයේ ඉහළ කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් සිදු කෙරුණා. 1,06,000ක්ම වූ ත්‍යාග ප්‍රමාණයක් පිරිනැමීමටයි කටයුතු යොදා තිබුණේ. රූපවාහිනී යන්ත්‍රයක්, හෘදිසූතන යන්ත්‍රයක් සහ ශීතකරණයක් පිරිනැමීමද ඒ අතර වනවා. විදුලි ගාස් සංශෝධනය පිළිබඳ භාජන උපයෝගිතා කොමිසම භාජන අදහස් විමසීම අද ආරම්භ කළා. ඒ කොළඹ බණ්ඩාරනායක සම්බන්ධන ශාලා පරිශ්‍රයේදී ඒ පිළිබඳ අදහස් පළ කළ කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් දමිත කුමාරසිංහ මහතා.
8: අපි ඔබතුමාලගේ අදහස් බලාපොරොත්තු වෙනවා ප්‍රධාන වශයෙන් කාරණා තුනක් සඳහා. ඒ තමයි ඉන්ධනවල මිල ගණන් ඉදිරිපත් කරලා තියෙනවා, නව ඉන්ධන මිල ගණන්. ඒ වගේම පුරෝකථනය කරලා තියෙනවා ජනන සංයුතියක්. ඒ සංයුතිය ගැන ඔබ අදහස් දක්වන්න පුළුවන්. ඒ වගේම විදුලි ඉල්ලුම් පුරෝකථනය, කියන්නේ විදුලි ඉල්ලුමත් මේ දිනවල වැඩියෙන් භාවිතා වෙනවා විදුලිය. ඒ නිසා පුරෝකථනයත් යාවත් කාලීන කරලා තියෙනවා NSO සමාගම. එම පුරෝකථනය සම්බන්ධයෙනුත් ඔබේ අදහස් දක්වන්න පුළුවන්.
1: යෝජිත විදුලි ගාස් සංශෝධනය පිළිබඳ මහජන උපයෝගිතා කොමිසම සිදු කළ අදහස් විමසීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද එක්ව සිටියා.
9: ගාස්තු නියම කිරීම දේශපාලන අරමුණු මත පදනම් නොවිය යුතු අතර එය විනිවිද භාවෙන් යුක්තව ක්‍රියාත්මක විය යුතුයි කියන එක අපේ විශ්වාසයයි. එය පාරිභෝගිකයාට හිතකර ආකාරයට නිර්මාණය විය යුතුයි. ඒ නිසා මූලිකව මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් අපි ඉල්ලීම් කරනවා ඩීසල් සඳහා ලබා දෙන ඕනෑම සහන ආධාරය හෝ HFO සහ නැප්තා මගින් ඩීසල් සඳහා ලබා දෙන අන්තර් සහන ආධාර ගණනය කර ඉදිරිපත් කරන්නයි කියන යෝජනාව අපි ඔබට ඉදිරිපත් කරනවා. නැප්තා HFO සහ ඩීසල් සඳහා වන පිරිවැය ගණනය කිරීම බදු සහ සහන ආධාර ඇතුළු පූර්ණ විනිවිද භාවය මහජනතාවට පෙනෙන ආකාරය සිදු කළ යුතුයි කියන එක අපේ අදහසයි. ඒ වගේම පූර්ණ පිරිවැය විනිවිද භාවයක් ලබා ගන්නා තෙක් වර්තමාන සහ අනාගත ගාස්තු සංශෝධන අනුමත නොකරන්නේ කියන ඉල්ලීම ඉදිරිපත් කරනවා.
1: ඉරානයට එරෙහි යුද්ධය සහ වරය අවහිර කිරීම කිවිසුමක් මගින් අතර කළ හැකි බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. එහෙත් ඉරානය ඊට එක්කඩ වන්නේ නම් දැඩි ප්‍රහාරයකට ලක්වීම සිදුවනු ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ. මේ වන විට මතු ඇති සාර්ථකත්වය හේතුවෙන් හෝමුස් විවෘත කිරීමේ මෙහෙයුම තාවකාලිකව නතර කර තිබෙනවා. තිරසර කිවිසුමකට එළඹීම මූලික අවශ්‍යතාවක්. 15,000කට අධික බලකායක් සහ ගුවන් ඩයනාසයක් පමණ හෝමුස් ආශ්‍රිත ආරක්ෂාව වෙනුවෙන් යෙදවිය හැකි බවයි ඇමරිකාව පෙන්වා දුන්නේ. කෙසේ වෙතත් ඉරානයේ පවසන්නේ හෝමුස් ආශ්‍රිත සම්පූර්ණ පාලනය තමන් සතු බවයි. ඊට ඇතුළු වීමට උත්සාහ කරන ඕනෑම විදේශ යාත්‍රාවක් ඉලක්කයක් විය හැකි බවත් ඉරානය පවසනවා. සිම්බාබ්වේ කාන්තා කණ්ඩායමට එරෙහි දෙවන එක්දින ක්‍රිකට් තරගයේ කාසිය වාසි හිමි කරගත් පාකිස්තාන කාන්තා කණ්ඩායම මුලින්ම පන්දුර පහර දීමට තීරණය කළා. ඒ අනුව ඔවුන් මේ වන විට ලකුණු 216ක් රස් කරගෙන සිටිනවා. සදාෆ් ෂබාස් ලකුණු 96ක් ලබා ගත්තා. ගුල් ෆෙරෝසා ලකුණු 100ක් රස් කිරීමට සමත් වුණා. දෙරට අතර පළමු තරගයේ ජය ගැනීමට පාකිස්තාන කාන්තා කණ්ඩායම සමත් වුණා. වියට්නාම ජනපති හෙට දිවයිනට රගගේ මරණයෙන් විපක්ෂයේ දේශපාලන වාසි කණ්ඩායමට ආණ්ඩුවෙන් චෝදනා. දරුවන් වෙනුවෙන් ජනශක්ති පදනම ජනාධිපති අරබුතල සමග. විද්‍යාඝාතනයේ විත්තිකරුවන් හතරකගේ මරණ දඩුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි. ආයෝජන කැඩ සමාජ මාධ්‍ය ප්‍රචාරණ සත්‍ය බව ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කියයි. ඇමරිකා ඉරාන කිවිසුමෙන් නතරවන අර්බුදය. ඒත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින්නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
10: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
11: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
12: අවධානම පිළිපද අවධානය පිණසයි. මේ වසරේ පළමු මාස හතර තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 25,000 ඉක්මවා වාර්තා වී ඇත. මෙම කාලය තුළ ඩෙංගු රෝගය නිසා මරණ 12ක් සිදුව ඇත. කුඩා දරුවන් 2 දෙනෙකුටද ඩෙංගු හේතුවෙන් ජීවිත අහිමි වී ඇත. යළි වැසි සමය ආරම්භ වීමත් සමග ඩෙංගු මදුරුවන් වර්ධනය මෙන්ම ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්ද බලාපොරොත්තු විය හැකිය. ඔබේ ආරක්ෂාව වෙනුවෙන් ඔබේ අවධානයට ඩෙංගු මාරාන්තිකයි. සැබුම එක්වෙමු.

0: බලව රාත්‍රී බලව සවස 6 විනාඩි 57යි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තැකි දෙන තැකි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහට බලා ගන්න.
2: මේ උත්තර සමය රුපියල් 1500ක් කියවා. අබාන්ස් අඟල් 40 ස්මාර්ට් ප්‍රෝප වාහනයක් ඉදර ගෙනියන්න. මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනකාරියක් කො bayabas.com වෙත පිවිසෙන්න.
0: සවස 6 විනාඩි 58යි.

0: පද්ධතිය තහර
1: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය 10,00,000 ප්‍රථම ත්‍යාග 20,00,000 වෙලා රුපියල් ලක්ෂය 3,000,000,100,000 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේ රුපියල් 40ක් හොදටම ඇති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙක මන්න අදම අවතන්න 011767979
0: සන්තතිය තහර
4: සංගීත වසකාමේ ආදරණීය වසගතුනි ඔබ සියලු දෙනාටම ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් ප්‍රාණසම ප්‍රේමී වාග්ස්වර බිඳමින් මත්මතක අවදි කරන මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මකම වියමන ලක්කඳ සඳදිය දහර ප්‍රාසංගික සජීව කරන ප්‍රසංගමාලාවේ තවත් පියවරක් ඉදිරියට තබන මොහොත ආදරණීය රසික හිතවතුනේ සිංහල ස්වභාවිත ගීතයේ රසය ඒ තුළ සැඟවුණු අතීත මතකයන් සමගින් අදත් අපේ රටේ ප්‍රවීණයන් ත්‍රිත්වයේ ස්වරාලංකාරයෙන් මේ රසවත් හමුව ඔබ වෙනුවෙන් රසගන්වන්නට අපි සූදානම්. අපි බොහොම ආදරෙන් සෙනෙහසින් අද රසවතුනේ ඔබ වෙනුවෙන් ගයන්නට මේ ප්‍රාසංගික සජීවකරණයට ඇරයුම් කළා අමරසිරි පීරිස් ප්‍රවීණ ගායන වේදියානන්ත, ඒ වගේම ආචාර්ය දයාරත්න රණතුංග ප්‍රවීණ ගායන වේදියානන්ත, ඒ වගේම බොහොම ආදරෙන් ආරාධනා කළා අදත් ඔබ වෙනුවෙන් ගයන්නට නිරෝෂා විරාජිනී ප්‍රවීණ ගායන ශිල්පිනියට. වසවතුනේ මේ ත්‍රිත්වයේ මන්දුරස්වර සංකලනයෙන් වැයෙන සප්තස්වර රට අතරින් ඔබේ වසමත කවුද කරගන්නට සෙනෙහසින් ඇරයුම් කරමින් අවසරයි සඳදිය දහර මේ ප්‍රාසංගික සජීවකරණය සහෘද සන්තකයට පත් කරන්නට. ලෝකේ කලාමාධ්‍යයන් අතරින් ජනකාන්තම ජනප්‍රියම කලාමාධ්‍ය වෙන වසවතුනේ ගීත කලාව. එහෙව් ගීත කලාවේ ශ්‍රී ලාංකේය සලකුණේ ශාන්තිදායකම මිනිස්වර යන්ත්‍රත්වයක් තමයි අද ඔබ වෙනුවෙන් වේදිකා මස්තකයේ සිට අවදිවන්නේ. ඉතින් එහි පළමු පියවරේදීම සහෘද සවන් රසයෙන් පිනවන්නට අපි හොඳ අත්පොල් සම්ප්‍රසාදයකින් වේදිකාවේ සිට ගයන්නට ආරාධනා කරමු අමරසිරි පීරිස් ප්‍රවීණ ගායන වේදියානන්ට.
5: බොහොම ස්තුතියි දසුන් අදත් මට ආරාධනා කිරීම සම්බන්ධව මේ ලක්කඳ මියුරු මියසයට. අද මම සුවිශේෂ ගීත කීපයක් සූදානම් කරගත්තා රැගෙන ආවා ඔබට ඉදිරිපත් කරන්නට. එහි මුල්ම ගීත හැටියට මම තෝරාගත්තේ හන්තානට පායන හඳ ගීතය. මේ ගීතය රචනා කළේ ධම්මික බණ්ඩාරචූරින්, ඒ වගේම ඩෙනිස් ටපෙරා සංගීත රචනා කළා. උසස් පෙළ හදාරමින් සිටි පාසල් ශිෂ්‍යාවන් දෙදෙනෙක් අතර තිබිච්ච ආදරයක් පිළිබඳ වෙනුනුමුත් ඒ ආදරය ඔවුන් පවත්වාගෙන ගියත් ඔවුන් බලාපොරොත්තු වුණා එකට විශ්වවිද්‍යාලයට යන්නට. නමුත් ශිෂ්‍යාවට පමණයි, ප්‍රියමන්තියට පමණයි යන්න හම්බුනේ විශ්වවිද්‍යාලයට. නමුත් මේ ශිෂ්‍යා දැනගෙන හිටියා විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ කුමක්ද සිදුවන්නේ කියලා. නමුත් ඔහු ඒ හරිම උපේක්ෂාවෙන් බලනවා මේ තමගේ පින්වතිය දිහා. තව දෙයක් කියන තියෙනවා සුවිශේෂ දෙයක් මේ ගීත රචනාවේ. එක් තැනක සඳහන් වෙනවා මා නොදකින ඒ පුරහඳ ඔබට හැකිය දකින්නට කියලා. මෙතන කියවෙන්නේ ඔහු තව පැත්තකින් දුක් වෙනවා මේ ඇය ලබන සාක්ෂරතා විශ්වවිද්‍යාල අධ්‍යාපන තුලින් ඇය ලබන දියුණු පිළිබඳව ඔහුට ඒක නොලැබෙනවා. ඒ තුලත් ඔහු උපේක්ෂාවෙන් බලනවා. ගීතේ තුළ අපි ආමු ගීතේ

අද වැඩසටහන මගේ දෙවෙනි ගීතය හිට මම තෝරාගත්ත ගසල් ශෛලියේ ගීතයක්. මම හිතනවා මේ ගසල් ශෛලියේ ගීත බොහොම අඩුයි සිංහල ගීත රචකින් අතින් ලියවුණු. කොහොමද මමත් අසලා නැහැ. මේක සමහරට පළමු ගීතය වුණාද කියලාත් මට කියන්නට පුළුවන්. මොකද ගසල් ශෛලියේ ගීත සිංහලෙන් ගායනා කළා නැහැ කවුරුත්. මේක මගේ සිංහගිරියයි සංගත තැටියට තොර යොදාගත් ගීතයක්. ගසල් ගායනය පිළිබඳ කතා කරන වෙලෙත් මේ කියන්නට පුළුවන් සංගීතය, රාගධාරී සංගීතය මැනවින් ඉගෙන ගත්තත් ගසල් ශෛලිය ගීත ගායනෙට ටිකක් අපහසුයි. මොකද ඒ වචන නොයෙක් නොයෙක් තමන්ගේ හඬ නොයෙක් නොයෙක් ආකාරයේ නම්‍යශීලී අයුරින් යොදා ගන්නට වෙනවා. නිකන් එක තලයක ගයන්නේ නැහැ, නොයෙක් නොයෙක් හැඩතල ගායනය තුළින් ඉදිරිපත් කරන්නට වෙනවා. එහෙදි අනිත් දේ තමයි මේ හින්දි භාෂාවෙන් තමයි අපි ගසල් බොහොම විට අහලා තියෙන්නේ. මොකද හින්දි භාෂාව හරි මාධූර්ය ගුණයක් තියෙන භාෂාවක්, හරි ලාලිත්‍යයක් තියෙනවා කතා කරනකොට. මොකද ඕන ඕන හැඩයට ඒ වචනේ නමන්න කරන්නට පුළුවන් තනි වචනේ. නමුත් අපේ සිංහල භාෂාව මහා පොසත් භාෂාවක්. නමුත් ඒ හැඩතල එහෙම මේ ඒ වචනයක් අපිට ඕන ඕන ආකාරයේ මේ ගායනෙන් හැඩතල මේ ඉදිරිපත් කරන්න අමාරුයි. මම එහෙම එක අපේ එක ගීතයක් මම මතක අම්මා වරුණී ගීතේ. අම්මා වරුණී කියන වචනේ නොයෙක් නොයෙක් හැඩවලට ගෙනියනවා. ඒ වගේ සීමිතයි. නමුත් මේ ගීතය ප්‍රේම කීර්ති ශූරින් අතින් මං ලියව ගත්තේ. මේ ගීතය ඇත්ත වශයෙන් එතුමා ලියපු අවසාන ගීතේ, ගසල් ගීතේ.

ළඟ තමා ගායන කරන්නට තෝරගත්ත මලක් උනේ ඇයින් බමට කියන ගීතේ. මේ ගීතය අපි එදා මෙදා තුර අසුව මේ අපි ගීතාවලිය තුළ අහපු ගීතාකෘති වලින් සුවිශේෂ වෙනසක් උනායි කියන කියලා මට කියන්න පුළුවන් මේ ගීතය තුළින්. මොකද මේ බටහිර පැරණි බටහිර ගායන ශෛලියක් ගායන ප්‍රකාරයක් පාදක කරගෙන ස්වතන්ත්‍රව ඉදිරිපත් කරපු නිර්මාණයක් මේක. මොකද මේ බටහිර තිබුණ ගායන ශෛලියක් සරනේඩ් කියලා, ඒ වගේම රොමැන්ටික් සොංග්ස් කියලා තිබුණා ඒ පැරණි යුගයේ. ඉතින් ඒ සමහරලාට ඔය මර ගිටාරය පමණක් වයිමින් ප්‍රේමවන්තිය වෙනුවෙන් ගායන ගීතයක්. ඒවා බොහොම බටහිර ගීත සංගීතයේ බොහොම ප්‍රබලව පැවතුන එක යුගයක මේ මේ ප්‍රේම ගීත මේ ගීත මේ ශෛලිය. මේ ගීතය නිර්මාණය කළා සංගීත නිර්මාණය කළා කල්නි පෙරේරා. ගීත රචනා කළේ සමන්නත දෙහිට්ටි. අපි හම් ගීතේ

0: එකට පෑහෙන ස්වර දෙකක් මුසූ කල ඒ මතින් මතුවන හැඟීම මොනතරම් රසවත්ද. නිරෝෂා විරාචනී ස්වරේ අමරසිරි පීරිස්වරේ මුසූ තැන ඒ පදවලට ලැබුණු ජීවය මොනතරම් ආනන්ද ජනකද නේද? ආදරණීය සහෝදර රසවතුනි, අපේ අමරසිරි පීරිස්වරයෙන් මේ දක්වා රසවත් වුණු මේ සඳුදිය දහර ප්‍රාසංගික සජීවකරණය අපි මෙතෙන් සිට නිරෝෂා විරාචනී ශිල්පිනියගේ හඬින් රසවත් කරන්න සූදානම්. ඊට කලින් මට මොහොතකට අවසර දෙන්න අපට අනුග්‍රහයකතු කරන අනුග්‍රහක බවතුන් පිළිබඳවත් මතක් කරන්නට. අපට අනුග්‍රහයකතු කරමින් නත්වල් බැඳගෙන ඉන්නවා ආදරණීය සහෝදර හිතවතුනි, අද සඳුදිය දහර මේ ආකාරයෙන් ඔබට සමීප කරන්නට අපට අනුග්‍රහයකතු කරන අපේ අනුග්‍රහක බවතුන් පිළිබඳවත් සිහිපත් කරන්නට ඕන. අපට අනුග්‍රහයකතු කරමින් අපි සමගින් නත්වල් බැඳගෙන ඉන්නවා NLB රසවතුනි, කෝටිපති සිහිනේ යථාර්ථයක් කරන ගමන් ඔන්න දැන් ඔබේ Sunday Funny Day එකේ වැඩි වාසියක් ඔබට අත් කර දෙන්න ධන නිදානේ ලොතරැය්‍ය මාර්තු 15 සිට සෑම ඉරුදා දිනකම විශේෂ කරලා තියෙනවා. ඒ සුපුරුදු මුදල් තෑගීමට අමතරව ධන නිදානේ ලොතරැයි පත්වල Sunday bonus ඉලක්කම් 4කින් සමන්විත අංකය පිළිවෙලට ගලපාගෙන රුපියල් 10,000 බැගින් තෑගි රසක් දිනා ගන්න දැන් ඔබට පුළුවන්. ජාති මහදන සම්පත ධන දානය ඔබත් මිලදීගෙන කෝටිපති සිහිනය සැබෑ කරගන්න අමතක කරන්න එපා. ජීවිත සිහිනයට වාසනාව ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය. ඒ වගේම තමයි අපිට කත්වල් බැඳගෙන ඉන්නවා අංක 1 ඩෝමා විකුණන යන්ත්‍ර ගෙන්වා පෙදාහරින මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය. දැන් මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් වෙතින් ඩෝමා කළු ඇටිවත් කිරීමේ යන්ත්‍ර, කැඩුණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර, සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදන සඳහා අවශ්‍ය සියලු යන්ත්‍ර උපකරණ එකම වහලක් යටින් ලබා ගැනීමේ පහසුකම ඔබට සලසලා තියෙනවා. මේ යන්ත්‍ර ඔබට අවශ්‍ය ධාර්තාවන්ගෙන් ලබා ගන්නත් පුළුවන්. නම්බර 31 ඇල් හේන පාර මහර්ගම කියන ස්ථානයේ තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය ස්ථාපිත කරලා තියෙන්නේ. 011-7-67-95-79 කියන දුරකථන අංකයෙන් ඔබට වැඩි විස්තර දැනගන්නට පුළුවන්. ඒ පිළිබඳවත් බොහොම ආදරෙන් සෙනෙහසින් සිහිපත් කරනවා. හොඳයි. ආදරණීය සහෘද රසවතුනි, අමරසිරි පීරිස් ස්වරයෙන් අපූර්වත්වයෙන් ඇරඹුණු මේ සඳුදිය දහර ප්‍රාසංගික සජීවකරණයේ මීළඟට අපි සූදානම් නිරෝෂා විරාචනී ස්වරයෙන් මෙතැන් සිට ඔබ ආනන්දයෙන් නැරඹි ගමනක ප්‍රඥාව කරා රැගෙන යන ගීතාවලියකට ජීවය දෙන්න. අපි හොඳ අත්ව සම්ප්‍රසාදයකින් ආරාධනා කරමු මානවීය ප්‍රේමේ සෞන්දර්යාත්මකම වියමන ලක්කඳ සඳදිය ධර්මි ප්‍රාසංගික සජීවකරණයේ රසගන්වන්නට නිරෝෂා විරාචනී ප්‍රවීණ ගායන ශිල්පිනියට.
1: ස්තුතියි ඔබ සැමට. අදත් මට පුළුවන් වුණා ඔබ හැම වෙලේ ගීත ගායනා කරන්න එන්න. මං ඉතාමත් ආදරෙන් කැමැත්තෙන් ආවේ, මොකද මං දන්නවා ලක්හඬ මියුරුමි ඇසියට ඔබ සියලු දෙනාම ඉතාමත් ආදරය කරන බව. මොකද හොඳ ගීත, සුභාවිත ගීතය ඔබට ලබා දෙන්න, ඔබට අහන්න ලබා දෙන ප්‍රසංගයක් හැටියටයි මම මේක දකින්නේ. ඉතින් මට ආරාධනා කිරීම ගැන මං ලක්හඬටත් දසන්න ඔබටත් සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේ මං අද මේ ප්‍රසංගයේ මුල්ම ගීත හැටියට තොරගත්තේ ඔබ හැම වෙලේ ගායනා කරන්නේ ලසොවින් සසලී කියන ගීතය. ලසොවින් සසලී කියන ගීත සහ සිත ඔබටම ආවි කියන ගීත මම හිතන්නේ එකම කාලේ එකම වකවානුවේ නිර්මාණය වෙච්ච ගීත දෙකක්. මම පළවෙනි මගේ පළවෙනි සිංහල ස්වතන්ත්‍ර නිර්මාණ හැටියට මම නිර්මාණය කරගත්තු ගීත දෙක තමයි මේ ගීත දෙක. මම හිතනවා සිත ඔබට මාවි ගීතයට මීට වඩා රසික ප්‍රතිචාර ලැබුණා. නමුත් මේ ගීතයට මම ඉතාම ආදරය කරනවා. මොකද මම ඉතාමත් ආදරෙන් කැමැත්තෙන් ගායනා කරපු ගීතයක් හැටියට මම දකිනවා. සමන්ත පෙරේරා තමයි සංගීතවත් කරේ. ඒ වගේම නිලාරින් කාසිම් මට ගීපද රචනාවක් හැටියට ලියලා දීපු පළවෙනි ගීතය. ඉතින් මම ඉතාමත් ආදරෙන් ගායනා කළා. අපි අහලා බලමු පළවෙනි ගීතය හැටියට ලස්සමින් සසලී.

මීනකට මන් තෝරගත්තේ ආලිසං කතා බහට කියන ගීතය. සිසිර විජේ සිසිර දිසානායක තමයි මේ ගීතය ගී පද රචනාව. ඒ වගේම කසුන් කල්හර තමයි සංගීතවත් කරේ. කසුන්නුයි මමයි වැඩ කරපු පළවෙනි නිර්මාණය. ඉතින් මේ වෙනකොට නම් වැඩක් අපි වැඩ කරලා තියෙනවා එකට. කසුනුයි මමයි ඔහුගේ නිර්මාණ වලට මම දායක වෙලා තියෙනවා. අපි දෙදෙනාම එක නිර්මාණ වලට දායක වෙලා තියෙනවා. එහෙම ඉතින් අපි අහල් බලමු මේ ලංගීතය හැටියට.

මේ ප්‍රසංගයේ මං මීළඟට තෝරගත්තේ දේ දුන්නේ සත්පාත හංගලා කියන ගීතය. සුරේෂ් මාලියත් තමයි මේ ගීතය සංගීතවත් කරේ. මම හිතා සුරේෂ් ගොඩ ගීත මම හිතන්නේ ඒ කාලේ ගීත කීපයක් සංගීතවත් කරලා තිබ්බට ජනප්‍රිය තනුකි ගාන සංගීතවත් කරලා තිබ්බේ නැහැ. නමුත් පළවෙනි සුරේෂ්ගේ ජනප්‍රිය වෙච්ච ගීතය හැටියට මම දකිනවා දේ දුන්නේ. ඉතාම දක්ෂ සංගීතඥයෙක් හැටියට මම සුරේෂ්ව දකිනවා සහ වාදකයෙක් හැටියට. ඔහු නිර්මාණය කරපු ඉතාම ලස්සන ගීතයක් මේක. ලිව්වේ බන්දුල නානයක්කාර වසන් මහත්මයා. ඉතින් බන්දුල අයියාගේ මගේ මං හිතන්නේ ගීත ගත්තම මගේ ජනප්‍රිය වෙච්ච ගීත ප්‍රමාණෙන් වැඩි පුර ගෞරව හිමි වෙන්න ඕනේ ඔහුට. මොකද ඔහුගේ ගීත තමයි ගොඩක් මගේ ජනප්‍රිය වෙලා තියෙන්නේ, ඔහු ලියපු ගීත. ඉතින් ඔහුත් ඉතාම ආදරෙන් දීපු ගීතය. මේක ඇත්තටම මේ සංගීතය අනුව වචන යොදපු ගීතයක්, දේ දුන්නේ සත්පත හංගලා. ඉතින් මුලින්ම සංගීතය තමයි නිර්මාණය වුණේ. ඉතින් අපි අහලා බලමු මේ ලංගීතය හැටියට.

මීළඟට තොරගත්තේ දුහුල් මලක කියන ගීතය. මහිතන්නේ විවිධාකාර වූ ගීත ගායනා කරන්න උනන්දු වෙච්ච කෙනෙක් හැටියට ඒකාකාරීත්වයෙන් තොරව ඉතින් නිර්මාණය වෙච්ච ගීතයක්. මේක ඇත්තටම මගේ කැලුම් ශ්‍රීමා තමයි මේ ගීතය ගී පද රචනාවෙන් සහ මහින්ද බණ්ඩාරයන් තමයි සංගීතවත් කරේ. ඉතින් මං හිතනවා මේ ගීතයත් අද වෙනකන් රසිකයා හැමදාම ඉල්ලන ගීතයක් හැටියට පත් වෙලා තියෙනවා ගායනා කරපු දවසේ ඉඳන්. මං හිතන ඒකෙත් ඇත්තට විශේෂයක් තියෙනවා කියන එක මට දැනෙනවා. මොකද වෙනස්කම් ගොඩක් තියෙනවා ඒ ගීතය තුළ. එහෙමනම් අපි හැමෝ දුහුල් මලක මල් පෙත්තක

0: සිංහල ගීතේ විරාචනය නිරෝෂා විරාචනී ස්වරයෙන් ගැයුණු ඒ ගීත සමුච්චය මොනතරම් රසවත්ද, මොනතරම් හැඟුම් බරද. අපේ රස මතකයන්, අපේ රිදුම් දෙන මතකයන් ඒ හඬින් මොනතරම් අවදි වුණාද නේද? නිරෝෂක්කේ අපි මොහොතකට විරාමයක් ගමු. ආදරණීය රසවතුනි, නිරෝෂා විරාචනී ස්වරයෙන් ලෙසින් රස ගැන්නුණු මේ සඳුදියදහර ප්‍රාසංගික සජීවකරණය අපි මීළඟට සූදානම් අපේ ගෞරවනීය ආරාධනය ලැබ අද සපමින සිටින ශ්‍රී ලාංකේය සුභාවිත ගීත වංශාවලියේ වෙනමම පරිච්ඡේදයක් ඔහු නමින් රචනා කරගත්. ඉබකෙම සිංහල ගීතයේ වෙනම රිද්මයක් තමන් නමින්ම නිර්මාණය කරගත් ඒ ආදරණීය ප්‍රවීණ ශිල්පියාට විවේදිකාවට ඇරයුම් කරන්න ඔබ වෙනුවෙන් ගයන්නට. රසවතුනි, අපි හොඳත්ව සම්ප්‍රසාදයකින් ඇරයුම් කරමු සඳුදිය ධර්ම ප්‍රාසංගික සජීවකරණයේ රසගන්වන්නට ආචාර්ය දයාරත්න රණතුංග ප්‍රවීණ ගායන වේදිකාවට. එන්න, මාදරින් සෙනෙහසින් ඇරයුම ඔබතුමන්ටයි වේදිකාවට.
1: ලක්හන මියුරු මියසිය ප්‍රසංගයට සහභාගී වීමට අදත් මට ආරාධනා කළේ අපේ නිෂ්පාදක දසුන් වසන්ත. ඉතින් මේ රසක රසිකාවියනේ, ඔබ සැමට අදත් සුභාවිත ගීත කිහිපයක් ගායනා කරමින් ඒ පිළිබඳව අදහස් ප්‍රකාශ කිරීමට, ඔබට ඒවා රසවින්දනය කිරීමට සැලැස්වීමට තමයි මාද සූදානවන්නේ. අද ප්‍රථමයෙන්ම මේ ප්‍රසංගයට ගායනා කිරීමට මම තෝරාගත්තේ උදුම්වරා ගීතය. මම හිතන්නේ මේ මගේ ආදරණීය රසික රසකාවයන් මේ උදුම්වරා ගීතයට සවන් දීලා තියෙනවා. මේ උදුම්වරා ගීතය රචනා කළේ උපාලි ධනවල විතානයන්. ඒ වගේම සරත් දසනාග ශූරීන් තමයි ගීතයේ තනුව නිර්මාණය කළේ. මම හිතන්නේ එක්තරා මට හිතට එක්තරා දුකක් ඇති වෙනවා, කනගාටුවක් ඇති වෙනවා. මොකද මේ අවස්ථාවේ මේ නිර්මාණය කළ ඒ නිර්මාණකරුවන් දෙදෙනාම අද ජීවිතයෙන් සමවරගෙන අද අප අතර නැහැ. මං හිතන්නේ ඒ අය හිටියනම් මේ මෙවැනි අවස්ථාවක මා සමග, මං හිතන්නේ මට මීට වඩා හුඟක් සතුටින් මේ ගීතය ගායනා කරන්න තිබුණා. නමුත් මගේ යුතුයමක් වශයෙන් මේ ගීතය ගායනා කිරීමට ප්‍රථමයෙන් මම ඒ දෙදෙනාටම නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. මොකද මෙවැනි ඉතා අලංකාර කාට රසවිඳින්නට පුළුවන් මතකයේ හිටින ගීතයක් නිර්මාණය කිරීම ගැන, මොකද මට ඉතා ආශාවෙන් ගායනා කිරීමට හැකිවන්නේ නිර්මාණයේ තියෙන උසස් තත්ත්වය නිසා. ඒ කීයපද රචනත් ඒ වගේම තනු නිර්මාණයක් ගැන මම විශේෂයෙන් මේ අවස්ථාවේ සඳහන් කරන්න කැමතියි ඔබට. හොඳයි, ඉතින් අපි දැන් ගීතේ මා ගායනා කරනවා.

මියසි ප්‍රසංගයට මා දෙවනියට ගායනා කරන්න අදහස් කරන්නේ දුරස් වන්නට මේ ලෙසින් කියන ගීතය. බොහෝ විට මේ තරුණ තරුණන්ගේ අත්දැකීමක් කියලා තමයි බොහෝ දෙනෙක් පිළිගන්නේ මේ ගීතයට බඳුන් වෙලා තියෙන්නේ. මම හිතන්නේ අජන්ත රණසිංහ, ආචාර්ය අජන්ත රණසිංහ මේ ගීතය නිර්මාණය කළා. ඒ ගීයපද රචනය මට ගෙන දුන්න අවස්ථාවේ මට මතකයි මම ඇහුවා අජන්තාගෙන් මේක තවන්ගේම අත්දැකීමක්ද කියලා. ඒ වෙලාවේ මට මතකයි අජන්ත මට කිව්වේ මේක මගේ පමණක් නෙවෙයි, මේක බොහෝ අයගේ අත්දැකීමක් කියලා. මම හිතන්නේ ඒ නිසා වන්නට ඇති මේ ගීතය බොහෝ ජනප්‍රිය වුණේ. මේ ගීතයට තනුව නිර්මාණය කිරීමේදී මම කල්පනා කළා, මම මේ සංගීත චිකිත්සාව පිළිබඳ අධ්‍යයනයක් කරලා තියෙන නිසා මට මතක් වුණා කලාවතී කියන රාගය. කලාවතී කියන රාගයෙන් මේ මනසේ කිසියම් වියවුලක් ඇති වුණේ අවස්ථාවක, එහෙම නැත්නම් සිත සන්තාපයෙන් පවතින අවස්ථාවක ඒට කිසියම් සැනසීමක්, හිතට සැනසීමක් ලබා දෙන රාගධාරී සංගීතයන රාගයක් බව මා ඇත්තසම අත්දැකීමෙන් දැනගෙන තිබුණා. ඒ නිසා තමයි මම කලාවතී කියන රාගය පසුබිම් කරගෙන මේ ගීතයට සංගීත නිර්මාණය කළේ. හොඳයි, දැන් ඔබ කවුරුත් බලාපොරොත්තු වෙන මේ ගීතය රසවිඳින්න මා ගායනා කරම්මන් දුරස් වන්නට කියන ගීතය.

හොඳයි රසවතුනි, මීළඟට මා ගායනා කරන්න බලාපොරොත්තු වෙන්නේ සරාසඳර කියන ගීතය. මේ ගීතයටත් මා දන්නවා අපේ තරුණ තරුණියන් රසවතුන් බොහෝම කැමති ගීතයක්. සිසිර කුමාර බණ්ඩාරගම ශෝරීන් ගීයපද රචනය කළා. ඒ වගේම රෝහණ වීරසිංහන් මේ ගීතයට ඉතාමත්ම කදිම තනුවක් නිර්මාණය කළා. මා ඉතා ආශාවෙන් දැන් ඔබ ඉදිරියේ මේ ගායනා කරන්නේ සරාසඳට කියන ගීතය.

හොඳයි රසවතුනි, මීළඟට මා තෝරාගත්තේ මල් පිපිලා ගීතය ගැනත්. මට ඇත්ත වශයෙන්ම මතක් වෙනවා මේ මගේ හිතවිතෙක් හිටියක් බොන්විදුලියේ චන්ද්‍රසේන රංගේ කියලා. චන්ද්‍රසේන රංගේ ඇත්ත වශයෙන්ම මේ කාර්මික අංශයේ හිටියේ. කියන්නේ විද්‍යුත් කාර්මික ශිල්පියෙක් හැටියට එතුමා ඊටත් වඩා මම හිතන්නේ සේවයක් කළා කියලා මට හිතෙනවා මේ ගීය පද රචන අතෙන්. මොකද එතුමා ලියපු ওই ගීත හැම එකක්ම ඉතාමත්ම ජනප්‍රිය වුණා. මේ මල් පිපිලා ගීතයත් ජීවිතයේ කිසියම් අවස්ථාවක හැඟීම් උද්දීපනය වෙන අන්දමේ ගීත රචනයක්. මේ සඳහා ඉතාම රමණීය තනුවක් නිර්මාණය කළා ස්ටැන්ලියම් ප්‍රනාන්දු. මම හිතන්නේ ඔබ කවුරුත් කැමති වෙයි තරමක් මා මීට පෙර මේ අද ප්‍රේම තටාකේ ගායනා කළ ගීත වලට වඩා ටිකක් වෙනස් ආකාරයේ ගීතයක් ගායනා කිරීම පිළිබඳ මම හිතන්නේ මේ මා ඉදිරියේ සිටින රසවතුන් මේ රසවිඳිනට මම හිතන්නේ මීට රසවිඳලත් ඇති මීට ප්‍රථම. නමුත් අද මම හිතන්නේ මේ ඉදිරියේ මා ගායනා කරන නිසා මීට බොහොම හොඳින් රසවිඳින කියලා මම බලාපොරොත්තු වෙනවා. මා දැන් ගායනා කරන්නේ මල් පිපිලා ගීතය.

සිංහල සුභාවිත ගීතේ ස්වර්ණමය යුගයක් නිර්මාණය කළ. ඒ ස්වර්ණමය යුගයේ ආලෝකය අදටත් සිංහල ගීතේ පුරා විහිදුවන මේ ගීත මොනතරම් රසවත්ද. ඒ ගීත ජලිත් මේ හඬින් පණ ලබද්දී මොනතරම් හැඟීමක් හදවතට දැනෙනවද නේද? ආදරණීය සහෘද රසවතුනි, අපිට මෙලෙසින් රසවත් වන මේ සඳදිය දහර ප්‍රාසංගික සජීවකරණයට මොහොතක විරාමයක් ලබා ගන්න අවසර දෙන්න. විරාමෙන් පස්සේ අපි නැවතත් මුණගැහෙමු.

0: වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100
1: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලට වඩා අඩුවෙනි. සුදු කෙකුළු කිලෝ එකක් රුපියල් 190යි. සුදු සිල් කිලෝ එකක් රුපියල් 290යි. මුංගිට කිලෝ එකක් රුපියල් 875යි. රතු පරිප්පු කිලෝ එකක් රුපියල් 279යි. ලොකු ලුණු කිලෝ එකක් රුපියල් 149යි. රතු ලුණු කිලෝ එකක් රුපියල් 320යි. අර්ථපල් කිලෝ එකක් රුපියල් 259යි. ලංකා සතුස ජාතියේ මිල තීරක. ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින. දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න. අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමල 31 ඇල්හේන පාරමහරගම.

0: ස්වාභාවික ගුණෙන් පිරි විජය මිරිස් කුඩු 3-5 කුඩු ගම්මිරිස් සහ කහ කුඩු
1: ලංකාවෙන් පිටරට තතියන විජය ප්‍රොඩක්ට්ස් රස හඳුනන දිව අග ඇති නම විජය ප්‍රොඩක්ට්ස්
0: ඉදර කිචන් ස්ටාර් විජය ප්‍රොඩක්ට්ස්
2: මේ උත්සව සමයේ රුපියල් 1500ක් කියවා අබාන්ස් අඟල් 40 ස්මාර්ට් ප්‍රෝ වාහනයක් ඉදර ගෙනියන්න මාස 20 ටිකට ගෙවන්න ඔබත් අද අබාන්ස් ප්‍රදර්ශනකාරයක් හෝ bayabas.com වෙත පිවිසෙන්න
3: පසුම්බියට වාසිකන කසාගල ග්‍රීන් සුපර් විතින් සුපිරි වාසී නැවුම් වෙනසක් අඩුම විලක් අදම පැමිණෙන වෙනස වටහා ගන්න
0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්ව බල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලි TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය මහ පොළොවට
4: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයින් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වාදීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අවතන්න 0117 679 579

0: ශිල්පී හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLB හදහන ඔබත් අදම NLB හදහට බලා ගන්න
1: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලකට වඩා අඩුවෙනි. සුදු කෙකුළු කිලෝ එකක් රුපියල් 199යි. සුදු සිර කිලෝ එකක් රුපියල් 209යි. මුංගිට කිලෝ එකක් රුපියල් 875යි. රතු පරිප්පු කිලෝ එකක් රුපියල් 279යි. ලොකු ලුණු කිලෝ එකක් රුපියල් 149යි. රතු ලුණු කිලෝ එකක් රුපියල් 320යි. අර්ථපල් කිලෝ එකක් රුපියල් 259යි. ලංකා සතුස. ජාතියේ මිල තීරක.
2: මේ උත්සව සමයේ රුපියල් 1500ක් කිව අබාන්ස් අඟල් 40 ස්මාර්ට් ප්‍රෝප වාහනයක් ඉදරගෙන යන්න. මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනකාරයක් වූ bayabas.com
3: Zone Green Life Plantation Private Limited. I'm going to live a new green life.
4: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගර්ස් නම් විජය වෙජි නම් වෙජිම තමයි.
5: වාර්තාපිට වාර්තා තමනි කෝටි අටේ NLB තනට දහන එළතුරයිෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතික මහත්තන සම්පත තනනි දහනය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
6: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
7: පසුම්බියට වාසිකන කසාගල ග්‍රීන් සුපර්විතින් සුපිරි වාසී නැවුම් වෙනසක් අඩුම විලක් අදම පැමිණෙන වෙනස වටහා ගන්න.
2: උත්සව සමයේ රුපියල් 1500ක් කිව අබාන්ස් අඟල් 40 ස්මාර්ට් ප්‍රෝප වාහනයක් ඉදරගෙන යන්න. මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනකාරයක් වූ bayabas.com වෙත පිවිසෙන්න.

0: ලකන සඳදිය දහර හඟින වෙලාම දක්කරනම් වෙලාව රාත්‍රී 8යි විනාඩි 13යි.
1: මානවීය ප්‍රේමී සෞන්දර්යාත්මක වියමන
2: සඳදිය දහර
3: සංගීත රසකාමේ ආදරණීය රසවතුනේ සහෘද රසමනස් රූපමංජරියක ගිල්වමින් ඔබ ආනන්දයෙන් නැරඹ ගමන් මගක ප්‍රඥාව කරා රැගෙන යන මානවීය ප්‍රේමේ සෞන්දර්යාත්මකව වියමන ලක්කඳ සඳදිය දහර ප්‍රාසංගික සජීවකරණයේ සමගෙනුයි අපි නැවතත් මේ විදිහට එකතු වන්නේ. අද අමරසිරි පීරිස් ප්‍රවීණ ගායන වේදියාගේත් ඒ වගේම ආචාර්ය දයාරත්න රණතුංග ප්‍රවීණ ගායන ශිල්පියාගේත් ඒ වගේම නිරෝෂා විරාජිනී ප්‍රවීණ ශිල්පිනියගේත් ස්වරාලංකාරයෙනුයි සඳදිය දහර මේ ප්‍රාසංගික සජීවකරණය ඔබමා එකතුව ඒකාත්මිකව මේ රාත්‍රියේ වසවිඳින්න ඉන්නේ. ආදරණීය වසවතුනේ අපි සූදානම් අමරසිරි පීරිස් වරෙන් ඇරඹි අපූර්වත්වෙන් ගලා ගිය මේ සඳදිය දහර ප්‍රාසංගික සජීවකරණය විරාමෙන් අනතුරුව නැවතත් අමරසිරි පීරිස් වරෙන් මෙතැන් සිට රස ගන්වන්නට රසවතුනි අපි හොඳ අත්පුර සම්ප්‍රසාදයකින් ආරාධනා කරමු අමරසිරි පීරිස් ප්‍රවීණ ගායන වේදියානන්ට ඔබ වෙනුවෙන් මා වෙනුවෙන් නැවතත් මේ සඳදිය දහර රස ගන්වන්නට.

මීළඟ ගීතය රචනා කළේ ශාන්ත ජයලත්තිසේර, ඔහුගේම සංගීත නිර්මාණය. මේ ගීතය මගේ සක්මන් සඳ සංගත තැටියට යොදාගත් ගීතයක්. ඇතම බොහොම අතිශයෙන්ම සරලව කියවෙනවා මේ ගීතේ. මේ කියවෙන්නේ මොකද, තරුණ සිතක ඇතිවෙන මේ ආදරය පිළිබඳ හැඟීම හරියට මේ කලා වැවේ දිය සිඳෙනවා වගේ, ඒවගේ ආපහු පිරෙනවා වගේ, හිත සතුට වෙනවා, ඒවගේ ආපහු සන්තාපයට පත් වෙනවා. එවැනි හැඟීමක් මේ ගීතෙන් කියවෙන්නේ. අපි අහමු ගීතේ.

මීළඟ ගීතය සඳුද අවධීන් ගීතය. මේ ගීතය මගේ පළමු සංගත තටිය සිංහිනගරැසි ගීත ඇටියට යොදාගත් ගීතයක්. මේ රචනා කළේ ප්‍රියානන්ද විජයසුන්දර ගීත රචකයා. සංගීත නිර්මාණය මගේමයි. මේක මේ විරහව දනවන ගීතයක්, ප්‍රේම විරහව පිළිබඳව පෙම්මතා හැඟීම මේ ගීතෙන් කියවෙන්නේ. අපි අහමු ගීතේ.

අද වැටසටහනේ අවසන් ගීතයට මම තෝරගත්තා වෛද්‍ය යසනාත් ධම්මික බණ්ඩාරයන් රචනා කරපු සුරේෂ් මාලියද්ද සංගීතවේදී ආනන්ද සංගීතය රචනා කරපු ගීතයක් මේ. එතින් මේ තරුණ තරුණියන්ට හොඳ අවවාදයක් මේ ගීතෙන් දෙන්නේ, හොඳ එවැනි පණිවිඩයක් මේ ගීතෙන් ලැබෙන්නේ. අපි අහමු ගීතේ.

ಸ್ತುತಿ ಭೂಮಿ ಸ್ತುತಿ. ಅಮರ್ ಸಿರಿ ಪೀರಿಸ್ ಪ್ರವೀಣ ಗಾಯನ ಶಿಲ್ಪಿಯಾದ ಬುಧವಂತ ಅಪಿ ಗೌರವನೀಯ ಆರಾಧನೆಯನ್ ಹೆಮದಾಮತ್ ಸಪೆಮಿನ ಮೇ ಆದರಣೀಯ ರಸವತುನ್ ವೆನುವೆನ್ ಅಪುವೆನುವೆನ್ ಮೇ ಸಂದದಿಯ ಧಾರ ಪ್ರಾಸಾಂಗಿಕ ಸಜೀವಕರಣೆಯ ಒಬ್ಬುತುಮನ್ಗೆ ರಸ ಮತಕ ಅವಧಿ ಕ್ರಮೇನ್ ಮೇ ಹಮುವ ರಸಗನ್ವೀಮ ಸಂಬಂಧ ಭೂಮಿ ಸ್ತುತಿ ಅಮರ್ ಸಿರಿ ಪೀರಿಸ್ ಪ್ರವೀಣ ಗಾಯನ ವೇದಿಯನ್ನು ಬುಧವಂತ ನೆಮದಾತ್ ಆದರಣೀಯ ಸಹೃದ ರಸವತುನೆ ಅಮರ್ ಸಿರಿ ಪೀರಿಸ್ ಮರೇನ್ ಎಲೆಸಿನ್ ರಸವತ್ತು ಮೇ ಸಂದದಿಯ ಧಾರ ಪ್ರಾಸಾಂಗಿಕ ಸಜೀವಕರಣೆ ಅಗೇ ಹರಿನ್ ರಸಗನ್ವಾನ್ನಟ ಮತ್ತೇನ್ අපිට අනුග්‍රහයක තුකරන අනුග්‍රහක බවතුන් පිළිබඳවත් මතක් කරන්නට අපට අවසර දෙන්න. අපට අනුග්‍රහයක තුකරමින් අපි සමගින් නත්තල් බැඳගෙන ඉන්නවා NLB රසවතුනි, කෝටිපති සිහිනේ යථාර්ථයක් කරන ගමන් ඔන්න දැන් ඔබේ Sunday Funny Day එකේ වැඩි වාසියක් ඔබට අත් කර දෙන්න ධන නිදානේ ලොතරැයියේ වාර්තු පළවෙනිදා සිට සෑම ඉරිදා දිනකම විශේෂ කරලා තියෙනවා. ඒ සුපුරුදු මුදල් තෑගිවලට අමතරව ධන නිදානේ ලොතරැයි පත්වල Sunday bonus ඉලක්කම් 4කින් සමන්විත අංකය පිළිවෙලට ගලපාගෙන රුපියල් 10,000 බැගින් ත්‍යාගයේ රසක් දිනා ගන්න දැන් ඔබට පුළුවන්. ජාතික මහදන සම්පත ධන දානේ ඔබත් මිලදීගෙන කෝටිපති සිහිනය සැබෑ කරගන්න අමතක කරන්න එපා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය. ඒ වගේම තමයි අපිට කත්වල් බැඳගෙන ඉන්නවා අංක 1 ඩෝමා විකුණන යන්ත්‍ර ගන්නවා අපි දාහරින මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය. දැන් මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් වෙතින් ඩෝමා කළු ඇටිවත් කිරීමේ යන්ත්‍ර, කැඩුණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර, සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලු යන්ත්‍ර උපකරණ එකම වහලක් යටින් ලබා ගැනීමේ පහසුකම ඔබට සලසලා තියෙනවා. මේ යන්ත්‍ර ඔබට අවශ්‍ය ධාර්තාවන්ගෙන් ලබා ගන්නත් පුළුවන්. නම්බර 31 ඇල් හේන පාර මහර්ගම කියන ස්ථානයේ තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය ස්ථාපිත කරලා තියෙන්නේ. 011-7-67-95-79 කියන දුරකථන අංකයෙන් ඔබට වැඩි විස්තර දැනගන්නට පුළුවන්. ඒ පිළිබඳවත් බොහොම ආදරෙන් සෙනෙහසින් සිහිපත් කරමු. එමනම් ආදරණීය සහෘද රසවතුනි, අද සඳදිය දහර මේ ප්‍රාසංගික සජීවකරණයේ මේළඟ හඬමුසුව වෙනුවෙන් අපි සියලු දෙනාම හොඳ ආත්ම සම්ප්‍රසාදයකින් ඇයට වේදිකාවට ආරාධනා කරමු. මේ සිංහල ගීතේ විරාචනීය නිරෝෂා විරාජිනී අපි හොඳ අත්පොසම් ප්‍රසාදයක් එකතු කරමු.

මීනකට මම තෝරගත්තේ වෙනස් ආකාරයකට කියවෙච්ච ගීතයක්, පිච්චමල් කියන ගීතය. ආචාර්ය රෝහණ වීරසිංහන් තමයි ගීය සංගීතවත් කරේ, සහ රත්නශ්‍රී විජේසිංහන් තමයි ගී පද රචනාව කරේ. අහමු අපි එහෙනම් ගීතය.

අවසන් ගීතය හැටියට මම පොඩ්ඩක් රිද්මෙන් වැඩි වේග රිද්මයට බර ගීතයක් තෝරගත්තා. මගේ ඇත්තටම රිද්මෙන් වැඩි වේග රිද්ම ගීත හරිම අඩුයි. හරි අමාරුයි මෙහෙම ප්‍රසංගයකදී තෝරගන්න වේග රිද්ම ගීත ගායනක් කරන්න. නම් මේ ගීතය තියෙනවා ඒ ගීත අතර කීපය අතරේ. මංකිරිල්ලියක් කියන ගීතය මම තෝරගත්තා. ඇත්තටම මංකිරිල්ලියක් කියන ගීතය සංගීතවත් කළේ මහින්ද බණ්ඩාරයන්. ඒ වගේම ගීපද රචනාව සුනිල් මහාචාර්ය සුනිල් ආරියරත්නයන්. ඉතින් මම හිතන හරි වෙනස් ආකාරයට නිර්මාණය වෙච්ච, ලියවිච්ච සහ ගායනා වෙච්ච ගීතයක් අපි හරි බලමු.

නිරෝෂක්කේ බොහොම ස්තුතියි. අදත් අපි ගෞරවනීය ආරාධනෙන් නැවිත් මේ සඳදිය දහර ප්‍රාසංගික සජීවකරණය ඔබේ අරුත්බර ගීතාවලියකින් මත්මතක අවදි කරමින් රසවත් කිරීම සම්බන්ධයෙන් අපි නැවතත් විවේදිකාවේ සිට මුණගැහෙමු. ඔබතුමීගේ අරුත්බර ගීතාවලියේ රසමුසුතෙන් කතා කරමින් ඒ ගීතාවලියේ රසය විඳා හදා ගන්න බොහොම ස්තුතියි නැවතත් ඔබතුමීට. ආදරණීය සංගීත රසකාමී සහෘද හිතවතුනි, අපි කෙමෙන් කෙමෙන් අදත් මේ ප්‍රාසංගික හමුවීමේ අවසන් මොහොතට ළඟාව තිබෙන්නේ. අපි සූදානම් මේ අවසන් මිනිත්තු කිහිපය ශ්‍රී ලාංකීය සුභාවිත ගීතයේ මුද්‍රාවක් බඳු ඔහුගේ හඬින් ජලිත රසවත් කරන්නට. අපි බොහොම ආදරෙන් ගෞරවයෙන් හොඳත්ව සන්තසාදයෙන් ආරාධනා කරමු සඳදිය දහර ප්‍රාසංගික සජීවකරණය රසගන් වන්නට ප්‍රවීණ ගායන ශිල්පී ආචාර්ය දයාරත්න රණතුංග ශූරීන්ට. අපි හොඳත්ව සන්තසාදයක් එකතු කරමු.

හොඳයි රසවතුනි, මීළඟට මා ගායන කරන්න බලාපොරොත්තු වෙන්නේ සමකෝණී ත්‍රිකෝණය. මේ ගීතය ගැන අත්වශයෙන්ම කිසියම් විශේෂතාවයක් තියෙනවා ප්‍රකාශ කිරීමට. ඒ මොකද මා අසා තියෙන මුළු ලෝකයේම ජීවිත ගැටලුවක්, ගණිතමය ගැටලුවක් වශයෙන් ඉදිරිපත් කරන ගීතයක් මුළු ලෝකෙම ඇත්තේ මේ ගීතේ පමණයි කියන මම අසා තියෙනවා. මම ටිකක් සොයා බැලුවා, කීප දෙනෙක්ගෙන් අහලා බැලුවා, එවැනි ගීත නැහැලු. ඉතින් මම හිතන්නේ අපි ලාංකිකයෝ වශයෙන් අපි එක්තරා විදිහට ආඩම්බර වෙන්න පුළුවන් එවැනි ගීතයකුත් අපි ගායනා කිරීම, අපි ශ්‍රී ලාංකිකයන් ගායනා කිරීම පිළිබඳව. මේ ගීතය රචනා කළේ සමන් චන්ද්‍රනාත් වීරසිංහන්, මගේ සංගීත නිර්මාණය. හොඳයි, දැන් අපි ගායනා කරමු සමකෝණී ත්‍රිකෝණය.

හොඳයි රසවතුනි, මීළඟට මා තෝරාගත්තේ සිව්වසරක් කියන ගීතය. මේ ගීතය මට මතකයි මේ ගීය පද රචනය කළේ උපාලි ධනවල විද්‍යානයන්. ප්‍රථමයෙන්ම මට මතක් වෙනවා මේ ඒ කාලයේ 1970 දශකයේ මේ ගීතය නිර්මාණය වන විට අප සමග අප ඇසුරු කළ තවත් සංගීතවේදියෙක් සරත් දසනායක. අපේ අවාසනාවකට අද මේ උපාලි ධනවල විද්‍යානයන් සහ සරත් දසනායකයන් අප අතර නැහැ. මා ගීතය ගායනා කිරීමට ප්‍රථම ඒ දෙපොළටම නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. මේ ආරම්භක ගීතය සිව් වසරක් කියන ගීතය මා දැන් ඔබ ඉදිරියේ ගායනා කරනවා. මට ඇත්ත වශයෙන්ම සතුටක් දැනෙනවා ඔබගේ මුහුණවලින් ඔබ ඒ විඳින සතුට, ඒ රසවින්දනය නිසා තමයි අපටත් ගීත මේ වගේ ගායනා කරන්න හැකියාව ලැබෙන්නේ. ඉතින් හොඳයි, දැන් අපි රසවිඳමු සිව් වසරක් ගීතය.

එමනම් ආදරණය සහෘද රසවතුනේ ප්‍රාණ සම ප්‍රේමේ රාගස්වර බින්ද ඔබේ මත්මත කවද කළ මානවීය ප්‍රේමේ සෞන්දර්යාත්මකම වියමන ලක්හඳ සඳදිය ධර්මය ප්‍රාසංගික හමුවීම හමාර කරමින් ඔබලගින් නැගිටල යන්න අපට අවසරයි. අදත් සඳදිය ධර්මය ප්‍රාසංගික සචිව කරණය රසගන්වන්නට අපේ ගෞරවනීය ආරාධනය තුළ සැපමිණි අමරසිරි පිරිස් ප්‍රවීණ ගායනවේදයන ඔබතුමන්ටත්ති වගේම ආචාර්ය දයාරත්න රන්තුංග ප්‍රවීණ ගායනවේදයන ඔබතුමන්ටත්ති වගේම නිරෝෂා විරාජනී ප්‍රවීණ ශිල්පිනී ඔබතුමියටත් බෙහෙවින් සුතියි. හැමදාමත් වගේ අදත් ඇවිත් ලක්හනට ආදරය කරන සහෘද රසවතුන්ව ඔබේ ගීතාවලියෙන් රසවත් කිරීම සම්බන්ධයෙන් ආදරණීය රසික හිතවතුනේ වෙනදා වගේම අදත් සිංහල ස්වභාවිත ගීතයට පෙම් බඳමින් සඳදිය දහරට රොද බැඳි ඔබ සියලු දෙනාටමත් බෙහෙවින් සුතියි. අපි සමුගන්නේ තවත් සතියකින් ඔබව මුණගැහිමේ බලාපොරොත්තු පෙරදරිව මම දසුන් වසන්ත ඔබ සියලු දෙනාටම ප්‍රාර්ථනා කරන ආදරණීය හිතවතුනේ සුබ වාසනාවන්ත ප්‍රේමණීය රාත්‍රියක්.

0: සන්තතිය තහර
1: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ජාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 100 20 ඩබල් වෙලා කෝටි 11 ධන නිදානේට රුපියල් 40ක් හොදටම ඇති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රිය වීකටිමේ යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0111 679 579

0: channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
1: අනුෂ්ක රසංජන ද සිල්වා අධ්‍යක්ෂණයක්
2: ලකොංග
3: සාකේ නබ
2: වලයන් පුරු ලකු
1: පටිගෙතර
4: යා නැගි
2: ආ මේ ටිකත් පයින්ම යන්න දැන් ඉතින් ළඟයිනේ මොකද්ද අය පාර්සල් එක
4: පොත
1: සත්‍යන්තයේ රාත්‍රී 9ට ITN බලන්න. පටි ගෙදර.
5: ඔබ කැමතිම ලක්කන වැඩසටහන නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
6: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.
7: ලක්කන සිත නිවන බුදුබණ සිත නිවන බුදුබණ
1: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: සුබ දවසක්.
2: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සවන් මේ ආරම්භ වෙන්නේ ඔබ දිනන වේලාව ඔබව දිනවන වේලාව මුළු රටම එකම මොහොතක වාසනාව වර්ගා බලන වේලාව NLB ජාතික ජයවරණය හැමදාමත් වගේ ඔබව දිනවන වාසනාවන්ත ලොතරැයිපත් 8ක් අදත් අපි අරගෙන ආවා හැබැයි ඊටමත් වෙන අපි හඳුනා ගන්නවා අද දවසේ අධීක්ෂණ මණ්ඩලය අද පරිගණක නිල වාර්තාව ඔබට ලබා දෙනවා පරිගණක නිලධාරී ගීතිකා ජයවර්ධන මහත්මිය එහෙනම් හඳුනා ගනිමු දවසේ විද්වත් අධීක්ෂණ මණ්ඩලය ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගණකාධිකාරී ජනාධිපති අරමුදල දමිත් වික්‍රමරත්න මහතා ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී AM අරිෆ් මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත අමරතුංග මහතා සහ ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී වගීෂා බමුණුරත්න මහත්මිය. හොඳයි එහෙනම් ලොතරැයිපත් 8න් දැන් අතට ගන්න NLB ජය ලොතරැය. ජය අංක අග සිට මුලට ගැලපුණත් මුල සිට අගට ගැලපුණත් මේ කොයි ආකාරයට ගැලපුණත් ඔබට ජයෙන් ජය. NLB ජය 449 වන වාසනාවන්ත දිනුම් වාරයටයි මේ සූදානම. හොඳයි එහෙනම් අපි යමු අද දිනුම් මැදීමට. NLB ජය තුලින් ඔබ වාසනාවන්ත වෙන ඉංග්‍රීසි අක්ෂරයක් ජය අංක හතරක් අපි තෝරා ගන්නවා. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය F අක්ෂරය ජය අංක පිළිවෙලින් 4552 රටේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ සුබසාධනයේ උදෙසා පිහිට වූ සෞඛ්‍ය සංවර්ධන අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන NLB ජය ලොතරැය 2026 වසරේ මේ වන විට රුපියල් 105 බැගින් හිමිකරගත් ජයග්‍රහකයින් 158 දෙනෙක් මෙහි කරලා තියෙනවා. ස්තුතියි. එහෙනම් දැන් කියන්න සූදානම් වෙන්නේ අද ඔබ දින වාසනාව ගැන. NLB ජය තුලින් රුපියල් 105ක් දිනා ගන්නට අද වාසනාවන්තයෙක් සමත් වෙලා තියෙනවා. ලොතරැයි පත ඔබට අලෙවි කරලා තින්නේ මහනුවර NLB අලෙවි නියෝජිත WA උදේසිරි විසින්. ඒ වගේම රුපියල් 50,000 බැගින් තවයි ජයග්‍රහකින් 38 දෙනෙකුත් අද දවසේ දිනාගෙන තියෙනවා. ඔවුන් ඇතුළුව අද බිහි වෙනවා සමස්ත වාසනාවන්තීන් 75,121 දෙනෙක්. ඔවුන් අතර රුපියල් 65,30,360ක ජයග්‍රහී මුදලකුත් අපි දිනා දෙනවා. නියත ධනයෝග හඳහනින් අද ජයග්‍රහී 1490 දිනුම් වාරයෙන් ඔබේ වාසනාව වර්ගා බලන්න අපි සූදානම්. අද දිනුම් මැදීම ආරම්භ කරන්නයි මේ සූදානම. ලග්න සංකේත 12 අතරින් අද වාසනාවන්ත ලග්න සංකේතයයි පළමුවෙන් අපි තෝරා ගන්නේ. අද ජයග්‍රහී ලග්න සංකේතය මකර. හොඳයි දෙවන යන්ත්‍රයෙන් තෝරා ගමු අද හඳහන වෙනුවෙන් ජයග්‍රහී ජය අංක 4. හඳහන නියත ධනයෝගයේ වෙනුවෙන් අද ජයග්‍රහී පළමු ජය අංකය මේ යන්ත්‍රය විසින් අපට තෝරා දුන්නේ අංක 51 දෙවනුව වාසනාවන්ත වන ජයග්‍රහී අංකය. නිපන්දු අතරින් දැන් යන්ත්‍රය අපට තෝරා දෙනවා. මේ දෙවන ජයග්‍රහී අංකය අංක 38 අංක 51 අංක 38 තුන්වන ජයග්‍රහී අංකය. ඔව් මේ තෝරාගත්තේ අද තුන්වන ජයග්‍රහී අංකය අංක 3 අංක 51 අංක 38 අංක 3. එහෙනම් සිවන සහ අවසාන ජයග්‍රහී අංකය පමණයි දැන් තෝරාගන්නට ඉතිරි වෙලා තියෙන්නේ. මේ අවසාන ජයග්‍රහී අංකය අංක 14. අපේ රටේ ශක්තිය රණවිරුවන් රැක ගැනීමට ඔවුන් වෙනුවෙන් පිහිට වූ රණවිරු සේවා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන හඳහන ලොතරැය 2026 වසරේ සුපිරි ත්‍යාගලාභීන් 5 දෙනෙකුත් 110 ප්‍රථම ත්‍යාගලාභීන් 83 දෙනෙකුත් මේ වන විට බිහි කර අවසන්. ස්තුති. එහෙනම් දැන් කියන්නම් අද ඔබ දිනාගත් හඳහන වාසනාව ගැන. රුපියල් 110ක ප්‍රථම ත්‍යාගලාභීක අද දවසේ අපි බිහි කරනවා හඳහන ලොතරැයියෙන්. මේ වාසනාවන්ත ලොතරැයි පත ඔබට අලෙවි කරලා තියෙන කොරුණෑගල NLB අලෙවි නියෝජිත WVS විජේරත්න විසින්. ඒ අනුව අද බිහි වෙනවා හඳහනින් සමස්ත වාසනාවන්තීන් 139,736 දෙනෙක්. ඔවුන් අතර රුපියල් 96,03,800ක මුදලක් දිනා දෙන්නත් අපිට පුළුවන් වුණා. හඳහන ලොතරැයියෙන් හෙට දවසේ අපි ඔබට වෙන් කළ සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 34,042,331.20ක්. සතිය දින හතම ඔබට ජය නියත කරවන ගොවිසිත ලොතරැයියෙන් 4,423 වන වාසනාවන්ත පියවරට අපි අදත් මේ සූදානම් වෙන්නේ. එහෙනම් රුපියල් කෝටි 6ක්ම වාගේ සුපිරි ත්‍යාගයක් අද ඔබ වෙනුවෙන් අපි රැගෙනවෙත් තියෙනවා. අපි යමු දිනුම් වැඩිමිට. ඔබට නියත ජයක් උදා කර දෙන ගොවිසිත ලොතරැයියේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය පළමුවෙන් අපි තෝරා ගන්නවා. අද වාසනාව රැගෙනාවේ ඒ අක්ෂරය හොඳයි. දෙවන යන්ත්‍රයෙන් තෝරා ගන්නේ අද ගොවිසෙත වෙනුවෙන් ජයග්‍රහි ජය අංක 4. රුපියල් 46 ඉක්මවාගේ සුපිරි ත්‍යාගය වෙනුවෙන් අද වාසනාවන්ත ඔබ ජයග්‍රහකෙක් වේවිද? එහෙනම් ඒ වෙනුවෙන් පළමු ජයග්‍රහි අංකයයි අපි තෝරා ගන්නේ අංක 65. ජයග්‍රහි දෙවන ජය අංකය අංක 67. මේ තුන්වන ජයග්‍රහි අංකය අංක 36. ගොවිසෙත අද ඔබට සෙත ගෙනෙන සිවන සහ අවසාන ජයග්‍රහි අංකය අපි තෝරා ගන්නවා. මේ අවසාන ජයග්‍රහි අංකය අංක 53. කෘෂිකර්මාන්තේ නගා සිටවන දායක වන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන ගොවිසෙත ලොතරැය්‍ය මේ වසරේ මේ වන විට කෝටිපති සුපිරි ත්‍යාගලාභින් 2 දෙනෙකුත් රුපියල් 120 ප්‍රථම ත්‍යාගලාභින් 38 දෙනෙකුත් බිහි කරලා අවසන්. ස්තුතියි. නම් බලමු අද ගොවිසෙත වාසනාව ගැන. අද ගොවිසෙත ලොතරැය්‍යෙන් 250,000 බැගින් හිමි කරගන්න ජයග්‍රහකින් 4 දෙනෙක් බිහි කරන්න අපිට පුළුවන්කම ලැබුණා. මේ ලොතරැය්‍යපත් ඔබට අලෙවි කරලා තින්නේ සුනිල් ශාන්ත බීපි හන්දිය මීගමුව, කේජී වික්‍රමසිංහ අනුරාධපුර සහ බදුල දිස්ත්‍රික්කයෙන් එක් ලොතරැයි පදකුත්, කොළඹ දිස්ත්‍රික්කයෙන් තවත් ලොතරැයි පදකුත් අද දවසේ ඔබට අලෙවි කරලා තියෙනවා. ඒ අනුව අද මෙහි වෙනවා සමස්ත වාසනාවන්තීන් 126,258 දෙනෙක්. ඔවුන් අතර රුපියල් 85,64,080ක මුදලක් දිනා දෙන්නත් අපිට පුළුවන් වෙනවා. කෝටිපති වාසනාවන්තයෙක් වෙන්න හෙට ගොවිසෙතෙන් අපි ඔබට වෙන් කරන සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 6,76,271,700යි. දවසේ සුබයි, සිහින දිනයි, සුබ දවසක් ලොතරැය්‍ය. තෑගි වැඩි වුණු, අලුත් වුණු, පහසු වුණු ත්‍යාග රටාව ගැන අදත් අපි ඔබට මතක් කරලා ඉන්නවා. මුලින්ම සුබ ලග්න සංකේතය සමග ජයාංක 3 නිවරදිව ගලපාගෙන රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් දිනා ගන්නට අද දවසේ වාසනාවන්ත ඔබට අවස්ථාව තියෙනවා. ඒ වගේම අංක 3 නිවරදිව ගලපාගෙන රුපියල් 50,000 ත්‍යාග වගේම ප්‍රවර්ධන ත්‍යාග අංකයට රුපියල් 25,000 ත්‍යාගද ඇතුළුව තවත් සෙසු ත්‍යාග බොහෝමයක් දිනා ගන්න අද දිනුමාරේනොත් ඔබට අවස්ථාව තියෙනවා. එහෙනම් ඔබට සුබ වේවා. ඒ වෙනුවෙන් ජයග්‍රහි 297 සුබ දවසක් අද දිනුමාරය අපි ආරම්භ කරමු. පළමු වෙන්නේ සුබ ලග්න සංකේත 12 අතුරින් අද සුබ ලග්න සංකේතයයි අපි තෝරා ගන්නේ. අද සුබ ලග්න සංකේතය කන්‍යා දෙවන යන්ත්‍රයෙන් තෝරා ගන්නවා අද සුබ අංක 3. යන්ත්‍රය අපට තෝරා දෙන අද දවසේ පළමු සුබ අංකය අංක 42. මේ දෙවන සුබ අංකය අංක 39. තුන්වන සහ අවසාන සුබ අංකය අංක 44. සුබ දවසක් ලොතරැයියේ ප්‍රවර්ධන ත්‍යාග අංකය අපි තෝරා ගන්නවා. අද ප්‍රවර්ධන ත්‍යාග අංකය 7746. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයන් පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායකත්වය ලබා දෙන සුබ දවසක් ලොතරැයියෙන් 2026 වසරේ මේ වන විට රුපියල් 105 හෝ ඉලෙක්ට්‍රික් යතුරු පැදි හිමි කරගත් ජයග්‍රහකයින් 158 දෙනෙක් බිහි කරලා තියෙනවා. ස්තුතියි. නම් බලමු අද වාසනාව ගැන. ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් හෝ මුදලින් රුපියල් 105 බැගින් හිමි කරගන්නට අද ජයග්‍රහකයින් 4 දෙනෙක් සමත් වෙලා තියෙනවා. මේ වාසනාවන්ත ලොතරැයිපත් අද ඔබට අලෙවි කරලා තියෙන්නේ BJA පුෂ්පකුමාර මිනුවන්ගොඩ, හේමපාලි වීරසූරිය හලාවත, අයුරංගනේ කිත්සිරි හැටන් සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් තවත් එක් ලොතරැයි පතක් අද ඔබට අලෙවි කරලා තියෙනවා. වගේම ජයංක 3 නිවරදිව ගලපාගෙන රුපියල් 50,000 බැගින් තවත් ජයග්‍රහකින් 4 දෙනෙකුත් අද හිමි කරගෙන තියෙනවා. ප්‍රවර්ධන ත්‍යාගාංකය ගලපාගෙන රුපියල් 25,000 බැගින් තවත් ජයග්‍රහකින් 41 දෙනෙක් අද දිනාගෙන තියෙනවා. ඒ අනුව අද සුබ දවසක් ලොතරැයියෙන් සමස්ත වාසනාවන්තීන් 111,826 දෙනෙක් බිහි වෙනවා. ඔවුන් අතර රුපියල් 1,108,960ක ජයග්‍රහි මුදලකුත් අපි දිනා දෙනවා. තවත් ලොතරැයි 4ක වාසනාවත් එක්ක අනුෂ සමග ඩේමියන් සූදානම් වෙලා ඉන්නවා.
1: රුපියල් 23 කෝටියත් රුපියල් 47 කෝටියත් ඉක්මවා ගිය අති දැවැන්ත සුපිරි තෑගි දෙකක් ඔබේ කළ මෙගා පව වෙතින් අපි යලිත් සූදානම් වෙන්නේ දැවැන්තම සුපිරි තෑගක් රුපියල් කෝටි 25 ඉක්මවා ගිය මෙගා සුපිරි තෑගක් ඔබේ කරන්න. මෙගා පව කියන්නේ අනිවාර්යෙන් ඔබේ හීන වෙනුවෙන් වෙන් කරපු ලොතරැයියක්. අපි ඒ නිසාම ඔබේ ග්‍රෑන්ඩ් සුපිරි තෑගට ග්‍රෑන්ඩ් වෙනසක් එකතු කරමින් මේ අති නවීන සුපිරි මෝටර රථය ඔබ වෙනුවෙන්ම වෙන් කරනවා. 2529 වෙන දිනුම් වරයි අපි මේ ආරම්භ කරමු. මේ අපි මුලින්ම තෝරාගන්නේ ඔබේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. ආදී මෙගාපව වාස්නවන්ත ඉංග්‍රීසි අක්ෂරය U. අපි දැන් පුරා ගන්නවා ඔබේ සුපිරි අංකය. අද සුපිරි අංකය වාස්නාවේ අංකය අංක 7. වළමු ජයග්‍රහයේ අංක 4 තිරණය වෙන්නේ කොහොමද කියලා. පළමුව ඔබට වාස්නාවගෙනනේ අංක 65. ජයග්‍රහයේ දෙවන අංකය අංක 41. වාස්නාවන්ත තුන්වන අංකය අංක 56. මෙගාපව අවසන් වාසනාවන්ත අංකය අංක 35. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගාපව ලොතරැයෙන් මේ වසරේ සුපිරි ත්‍යාගලාභීන් 30 වගේම 20 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 30 අපි දැනටමත් බිහි කළ තිනවා. සූදී අද මෙගාපව වෙතින් රුපියල් 120ක ප්‍රථම තෑගකට හිමිකම් කියන්නට සමත් වෙනවා. ජයග්‍රහ ලොතරැයිපත් අලෙවි කරනවා කොටගොඩ NLB අලෙවි නියෝජිත PSRP ෆොන්සේකා මහතා. ඒ විතරක් නෙවෙයි රුපියල් 102 බැගින් දිනා ගන්න වාසනාවන්තින් සිව් දෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහ ලොතරැයිපත් අලෙවි කරන්නේ සන්ධ්‍යා වීරසිංහ මාතලේ, ජිනිමල් සිරි කහවත්ත, එරංගි අනුපමා පලාපත්වල සහ පද්මසිරි පිරිස් මාර විලාප NLB අලෙවි නියෝජිත වරුන්. ඒත් සමගින් වාසනාවන්තින් 125,819 දෙනෙක් අතරේ රුපියල් 1,50,200 මුදලක් අපි අද මෙගාපව වෙතින් බෙදා දෙනවා. නිසකවම දිනන ලොකුම තෑගි දෙන ඔබේ විශ්වාසය අඛණ්ඩව තහවුරු කරගත් මෙගාපව වෙතින් හෙට අපි ඔබ වෙනුවෙන් අරගෙන එන සුපිරි තෑගි තුන මෙගා සුපිරි තෑගි රුපියල් 25,43,56,932 පව සුපිරි තෑගි රුපියල් කෝටියක් ග්‍රෑන්ඩ් සුපිරි තෑගි සුපිරි මෝටර් රථයක්. රුපියල් 11,00,000 එක්ම වාගේ නිධානයක් සමග ජාතියේ මහා ධන සම්පත ධන නිධානයේ 2211 වන දින වරේ අපි මේ ආරම්භ කරමු. මේ නිධානය වෙනුවෙන් අපි මුලින්ම තෝරා ගන්නවා වාස්නාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. අද වාස්නාවන්ත ඉංග්‍රීසි අක්ෂරය C. මේ අපි තෝරා ගන්න ඔබේ ජයග්‍රහී අංක 4. ඒ අතරින් පළමු වාස්නාවන්ත අංකය අංක 37. ජයග්‍රහී දෙවන අංකය අංක 36. වාස්නාවන්ත තුන්වන අංකය අංක 78. අවසන් වාස්නාවන්ත අංකය අංක 72. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ධන නිධානය ලොතරැයිපතින් මේ වසරේ 20 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 29 දෙනෙක් අපි දැනටමත් බිහි කළ තියෙනවා. බලමුද වාස්නාව. ස්තුතියි. අද 102 බැගින් හිමි කරගන්න වාස්නාවන්තින් 30 අපි බිහි කරනවා. ජයග්‍රහ ලොතරැයිපත් අලෙවි කරනවා RMS පොඩිමැණිකේ අනුරාධපුර සහ නන්දන වික්‍රමසිංහ මොල්ලිපුතාන අපේ NLB අලෙවි නියෝජිත වරුන් වගේම තවත් වාස්නාවන්ත එක් බදුන්න දිස්ත්‍රික්කයෙන් බිහි වෙනවා. ඒත් සමගින් ජයග්‍රහකින් 95,633 දෙනෙක් අතරේ රුපියල් 58,97,880 මුදලක් අපි අද බෙදා දෙනවා. කෙටිම කාලයක් තුළ රුපියල් කෝටි 13, කෝටි 9, කෝටි 8 ලෙසින් අති දැවැන්ත නිධානයන් ඔබට දිනා දුන් ධන නිධානේ හෙට ඔබේ නිධානේ වටිනාකම රුපියල් 11,94,52,907.76ක්. දශක ගණනාවක් ලංකාවට වාසනාවේ සාක්ෂි අප්‍රමාණව සැපයූ ලොතරැයි ලොව රජ කිරුළ පැළඳි මහජන සම්පතේ 6,181 වන දිනුම් වාරයට අපි සූදානම්. රුපියල් කෝටි 2ක සුපිරි තෑගක් දිනව සූදානම් කරලා ඔබ වෙනුවෙන්. බලමු මේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක 6. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය E ජයග්‍රහී අංක බවට පත් වෙන්නේ 3, 2, 2, 1, 6 සහ 4. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයිපතෙන් මේ වසරේ සුපිරි ත්‍යාගලාභීන් 7 වගේම 25,00,000 ප්‍රථම ත්‍යාගලාභීන් 136 අපි බිහි කළ දිනව දැනටමත්. අදත් අපි 25,00,000 ප්‍රථම ත්‍යාගලාභියෙක් බිහි කරන්න සමත් වෙනවා. ජයග්‍රහී ලොතරැයිපත අලෙවි කරන්නේ පලාවත්ත NLB අලෙවි නියෝජිත සුසන්ත සිල්වා මහතා විතරක් නෙමෙයි, ලක්ෂපතියන් 23 අපි අද මහජන සම්පතෙන් බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයිපත අලෙවි කරන්නේ මේ NLB අලෙවි නියෝජිත වරුන් වේලුපිල්ලේ භාස්කරන් අක්කරේපත්තු, වි මුතුකුමාර් කලවංශ කුඩි, රංජිත් කුවේජු මීගමුව, අනුරුද්ධිකා ප්‍රේමරත්න මැදවච්චිය, DP කුමාර හොරණ, KG චන්ද්‍රානි පැලියගොඩ, WA චන්ද්‍රපාල මහව, සුදේෂ් රුක්ෂාන් කටුගම්පල, රාජා කුලතිලක හාරිස්පත්තුව, බණ්ඩාර ජයවීර ආණ්ඩියාගල, ප්‍රියන්තද මෙල් කරුවලගස්වැව, CP විතාරණගේ ඇඹිලිපිටිය, එම් රවිචන්ද්‍රන් පෙරියපොරතිව්, LB අබේසුන්දර මිනුවන්ගොඩ, WDJ පැට්‍රික් කඳාන, දීප් වසන්තා කල් දඩුවන එස් මදන් කල්මුණේ දුලිකා සුවඳරත්න දඹුල්ල LSW සිරිවර්ධන වාරියපොල රාජිතා නිලුක්ෂි ගම්පහ RLS සෝමරත්න දිඹුල්කමුව ශතුරිකා වීරකෝන් කැස්බෑව සහ තවත් වාසනාවන්තෙක් කොළඹ දිස්ත්‍රික්කයෙන් බිහි වෙනවා. එත් සමගින් වාසනාවන්තින් 260,632 දෙනෙක් අතරේ රුපියල් 2,13,47,840 මුදලක් අපි අද බෙදා දෙනවා. මේ අවුරුද්ද දැනටමත් වැඩිම සුපිරිතෑගලාබින් පිරිසක් බිහි කළ තියෙන මහජන සම්පතේ හෙට ඔබට අයිති සුපිරිතෑගේ වටිනාකම රුපියල් 2,41,16,916ක්. අද සම්පත ලොතරැයි පතෙන් ඔබට වාසනාව උදා කළ දෙන මහජන සම්පත දිනුම් මැදීමෙන් තෝරා ගන්න වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයත් අවසන් අංක 4 යනුව අද සම්පත 756 වෙන දිනුම් පාරේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය E ජයග්‍රහී අංක බවට පත් වෙන්නේ 2, 1, 6 සහ 4. ඒ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක 4 සහිත කොටු පෙළිය ගලපාගෙන රුපියල් 250,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 3 දෙනෙක් අභිභී කරනවා. ජයග්‍රහී ලොතරැයිපත් අලෙවි කරනවා MGG හරිස්චන්ද්‍ර රන්බල සහ LHA සුමන සිරි කිරින්දි වෙලා PNLB අලවිනියෝජිතවරුන් වගේම තවත් වාසනාවන්තෙක් කලතර දිස්ත්‍රික්කෙන් බිහි වෙනවා. ඒ වගේමයි රුපියල් 50,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 47 දෙනෙකුත් අපි අද බිහි කරනවා. ඒත් සමගින් වාසනාවන්ත ඔබ අතර රුපියල් 1,16,34,520ක දැවැන්ත මුදලක් අපි අද සම්පතෙන් බෙදා දෙනවා. ලොතරැයිපත් 8ක් තුලින් වාසනාවන්තින් 960,398 දෙනෙක් අතරේ රුපියල් 8,46,43,640ක අති දැවැන්ත මුදලක් අපි අදත් බෙදා දෙනවා. NLB ජාතික ජයවර්ධනේ මතකයේ තියාගන්න ජීවිතයේ සිහිනයට
2: වාසනාවේ ආශිර්වාදය NLB.

ආදරේ කියන්නේ අරම පුදුම නවතුම් පෙළක්. කොතනින් පටන් ගනීද, කොතනින් නතර වෙයිද කියලා කියන්නේ කවුරුත්ම හරියට දන්නේ නැහැ.

සමය සූත්‍ර දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයම බුද්ධඥා චතරයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දිවිදේවතාවන් වහන්සේලාගේ ඇලෙන්ම මෙල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේ නම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට සොකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තීන් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැතැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශවන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන් නව බලා

සමගී ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

0: නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.
1: අපි දැන් සෝබා දහමේ අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැකගන්න ඕන. එය කයේ ස්වභාවය සේම සබා දහමේ ස්වභාවයයි, යථා ස්වභාවයයි, යථාර්ථයයි. මොහොතක් සිතන්න, මේ කය

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

කයේ සුණාවේ කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි, දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම් ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම් නැති රෝගී භාවයන් අතර

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ,

විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබා දහමේ නියාමයෙහිවත් ධම්ම නියාමයයි.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලිඩ වෙනවා, රෝගී වෙනවා.

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි. පුහුදුන් අප අනිත්‍ය වූ කය නිත්‍ය වශයෙන්ද, අනාත්ම වූ කය ආත්ම වශයෙන්ද, දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. සිත හා බැඳි මගේ කයද නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: දජක්ක සූත්‍ර දේශනාව. දේශකයන්න් වහන්සේ ගම්පොළ මීතලාව කොහොමද රුවන්පා මූල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.
1: අනන්ත දුක් වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්වීමය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබෙන්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බිය හා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවි.

අභිසංවිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසංවිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොයෙක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සැදැහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසංවිධාන පිරිත ශ්‍රවණය කරන්නේ

දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පොල මිදලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණ්‍යතුමුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ

ශෝක, රෝග, බය, අනතුරු, අමනුෂ්‍ය උපද්‍රව, රාජභය, සොර සතුරු කරදර, ගිනිබිය, තිරිසන්ගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව, දුරින් දුර

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගත වීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණය බරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරෙන් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සංසුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රසණය මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා.

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග, මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා එය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා එය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුළ ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුළ ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුළම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල් වන්නේ නෑ. මා කිසිවකට වහල් වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට, මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නෑ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා ශීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්ත

සලසන හේන්ද, පැමිණෙන අනතුරු වළක්වාලන හේන්ද, පිරිතනම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසුන් මඟ භික්ෂු සංවිධානයේ පින්වත් සහභාගී

දෙදෙනාටම ත්‍රිවිධරත්නේ ආශිර්වාදයෙන්ම වේවා. අද වන විට අප රටත් මුළු ලෝකයක් වෙලා පැතිරෙන රෝබියෙන් සියල් සත මුදවා ගනු වස් උතුම් බුද්ධ රත්නේත් ධම්ම රත්නේත් සංඝ රත්නේත් යන ත්‍රිවිධ රත්නේ ආශිර්වාදය සපත කිරීම ලක්හඬ විශ්ව අදිෂ්ඨාන ආශිර්වාද පූජාවයි මේ. මේ විශ්ව අදිෂ්ඨාන ආශිර්වාද පූජාවේ බලයෙන් සියලු රෝගිය දුරු වී සියල් සත වෙත යහපතම වේවා. මේ විශ්ව අදිෂ්ඨාන ආශිර්වාද පූජාවේ බලය සියල් සත වෙත විහිදේවා, පැතිරේවා. ත්‍රිවිධ රත්නේ ආශිර්වාද බලයෙන් සියල් සත සුවපත්ම වේවා.

ලක්හඬ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවේ බලයෙන් සියලු රෝගිය දුරුවී සියල් සතවිට යහපතම වේවා, නිරෝගී සුවය වේවා. ඒ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවේ බලය සියල් සතවිටම විහිදේවා, පැතිරේවා. සියලු දෙනා නිදුක් වේවා.

0: FM 93.5 93.7 ලක්හඬ අහගෙන ඉන්න බලා උදේ 5යි.
1: FM 93.5 FM 93.7 ලක්හඬ Radio ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නෙහි අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිටින සත්වයන් වෙතද විකාශය වෙයි. පිරිතෙහි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරයේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද සියලු රැකවර

වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය, කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය, සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර

ඒ සීවලී පිරිත යමෙකුට පුළුවන් නම් උදේ හා භාවිතා කරන්නට, එසේත් නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනා පුත වදාළේ, පානදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සර්වඥ විශාරද පූජ්‍ය මීගස්වැවේ සෝමරතන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ.